උදේ 5 විනාඩි 41 වෙලාව. ඇයි පරක්කු කියලාද බැලුවේ. චුට්ටක් එහෙම තමයි තින්නේ මේ පැත්තට නම් හොඳටම වහිනවා. වහිනවා කියන්නේ ආයනිකන් අර අපි කියන්නේ හොඳටම වහිනවා. කම් සුදු වෙලා තමයි වටේ ඔක්කොම ටික වේන්නේ පොඩ්ඩක් පාරවල් උතුරු වෙලා චුට්ටක් එහෙම මෙහෙන් ඉතින් ප්‍රවුල් වෙලා තියෙන්නේ උදේ පාන්දරේ මොන්න. රයිට් කමක් නැහැ ඉතින් කොහොම ඉතින් කොහොම ඔල්ලලා තිබ්බත් කොච්චර වැස්සත් ඉතින් වැඩට යන එකෙන් අපිට ගැලවෙන්න පුළුවන් කමක් නැහැ නේ. ඔබ සමහර අය නම් ඉතින් පුළුවන් ඕකෙන් පොඩ්ඩක් ෂෝට් ලිව් එකක් හරි දාලා හාෆ් ඩේ එකක් හරි දාලා එහෙම නැත්නම් ඉතින් නිවාඩුවක් හරි දාලා ගෙදරට ඉන්න පුළුවන් මට්ටමේවත් ඉන්නවා. ඒ අතරත් ඉතින් පොඩි බොරුවක් කියලා පොඩ්ඩක් වැස්ස චුට්ටක් වැඩි වුණා ගෙදරට වතුර ගැහුවා වගේ බොරුවක් දාලා පොඩ්ඩක් ඉතින් ගෙදරට වෙලා ඉන්න පුළුවන් කමකුත් තියෙනවා. ඉතින් අපිට එහෙම බෑනේ නේ අපි එන්න ඕනේ අනිවාර්යයෙන්ම. අනිවාර්යෙන්ම වැඩට යන්න ඕනයි ඉන්නකොට එයාට ඉතින් පොඩි බොරුවක් කියන්න විදිහක් නැහැ තමන්ගේ ඔෆිස් එක. පොඩි දුකකුත් තියෙනවා ඉතින් අනිත් අයත් එක්ක පොඩි ඉරිසියාවකුත් දැනෙනවානේ. හරි කමන්නේ කොහොමද කමන්නේ ඔන්න වෙනතර වැඩි පොඩ්ඩක් විනාඩි 10 15 පරක් වුණාට පොකට්මණි අරගෙන ඇවිල්ලා තියෙන මැසේජ් එකක් දාන්න පුළුවන් මේ පැත්තට 0714 151 151 එකට තමයි WhatsApp මැසේජ් එකක් එවන්න තියෙන්නේ. පුරුදු විදිහටම ඉන්නවා පොඩ්ඩ 4 දිනකෝයි අම්ම කෙනෙකුයි අපිත් එක්ක තරඟ කරන්න ප්‍රශ්න වලට හරියට උත්තර දෙන්න ලෑස්තිලා ඉන්නවා. බලමුනේ කීයක් වින් කරනවද කොහොමද මේ බැස්සේ කෝල් එකට ආන්සර් කරලා උදේ වැඩ ටිකත් කරගන්න ගමන් උත්තර දෙන්න කියලා බලන්න පුළුවන්කම තියෙනවා. උදේ පාන්දරින්ම ලස්සන සින්දුව ගහන ගමන් එහෙනම් අපි මේ සින්දුවෙන් පස්සේ අපේ පළවෙනි තරගකරුවත් එක්ක කතා කරමු. උදේම මෙහෙම සින්දුවක් ඇහෙනකොටනේ Good morning, මම රවිෂ්ක. උදේ 5:42 දැන්.

0: ரகசிய தட்ட.
1: මටඉතින් සෑහෙන් පවගේ දවස්ටික මකලෝයාව මතක් වුණානේ. ඇත්තරමකුත් නිය සෝංකාවගේ හැදිගෙනවා. මම් බයවෙලා හිටිය ඊළඟට මම ලෙඩවී කියලා සය මට සතියක් දරන්න පැ ගෙදරට
2: වට සංකාවාගේ හැදිගෙනවද
1: ඕන්නට
2: මත් අවතුමා දැක්න ගීවරයක්
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමඟ සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
5: හෙට උදේ 8ට
6: බෑවන් කෙල්ලොත් එක්ක.
7: ඇයි?
6: මම කිව්වා බබා ඔයා තමා මගේ මුළු ලෝකෙම කියලා.
7: ඉති
6: බැලගෙන බැලගෙන කියානවන් ඔයාට මා වෙච්චර පොඩියටද පේන්නේ.
7: ඇයි වන්ගේ
6: පස්සෙනවන් තේරුනේ රේස් එක.
7: ඇයි
6: මගේ කෙල්ලගෙනම මන්දාකිනී නෙවක්.
8: ජින්තු පිටියේම වෙනෝ ජින්තු පිටියේම වෙනෝ.
9: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නේ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.

0: Это Pocket Money.
1: උදේ 5:52 වෙලාව. ඔන්න අද දවසේ පළවෙනි තරඟකාරිනිය එකතු වෙලා ඉන්නවා මේ චුට්ටක් වහිනවලුවේ පැත්තට. ඕමකම ඉඳන් තමයි කතා කරන්නේ මිහින්මා මල්ෂදී. Good morning මිහින්මා.
2: Good morning.
1: මිහින්මා නැස්නේ තරඟ කරන්න. හරි මිහින්මා කොහමද දැන් ඔය පැත්තට උදේ පාන්දරින්ම වහිනවද? අද ඉස්කෝලේ යනවද? මොකද කරන්නේ?
2: රෑ ඉඳලා වහිනවා.
1: දැන් අද ඉස්කෝලේ යනවද කියලා කල්පනා කරනවද? හරි මෙහෙම ඔන්න ප්‍රශ්න හතරක් තියෙනවා. අම්මම ඔයාලට ප්‍රශ්න හැම ප්‍රශ්නයකටම උත්තර දෙක ගානේ දෙනවා. තප්පර පහකුත් දෙනවා ඔයාලට තියෙන හරි උත්තරේ දෙන්න. උත්තර හරියට දුන්නොත් ඔන්න ප්‍රශ්න හතරටම රුපියල් 5000ම දෙන්න ලෑස්ති. තරම් කරමුද?
2: තරම්.
1: හරි මෙහෙම මේක තමයි ඔයාලට හම්බෙන පළවෙනි ප්‍රශ්නේ. මෙහෙම පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකකින්. සුනිල් පිළිබඳව ගම්මුන් පැවසුවේ හනමිටිකාරයෙකු ලෙසිනි. ඒක තේරුම 1. දරුණු අදහස් ඇති පුද්ගලයෙක්. 2. යල් පැනපු අදහස් ඇති පුද්ගලයෙක්. මෙහෙම ඔන්න පළවෙනි ප්‍රශ්නට හරියට උත්තරේ දුන්නා. තව ප්‍රශ්න තුනයි තියෙන්නේ. අපි එහෙනම් යමු අපේ දෙවැනි ප්‍රශ්නෙට. රයිට් දෙවැනි ප්‍රශ්නේ හම්බෙන්නේ පුරවැසි අධ්‍යාපනයේ සබ්ජෙක්ට් එකෙන්. ඒකපක්ෂ ක්‍රමය කියන්නේ රටක පාලනය සඳහා නීත්‍යානුකූලව බලය හිමි වෙන්නේ මේ දේශපාලන පක්ෂයකට විතරයි. එම දේශපාලන ක්‍රමයකට තමයි අපි ඒකපක්ෂ දේශපාලන ක්‍රමයක් කියලා හඳුන්වන්නේ. පුරවැසි අධ්‍යාපනයේදී මේකෙන් අපිට හොඳට ඉගෙන ගන්න පුළුවන්. හරි මම අහන ප්‍රශ්නේ මේ අතරින් ඒකපක්ෂ ක්‍රමයක් ඇති රටක් වන්නේ 1. චීනය. 2. මහා බ්‍රිතාන්‍ය. හින්මා මං වාගෙන් ඇහුවේ මේ රටවල් දෙකෙන් මොකේද ඒකපක්ෂ ක්‍රමයක් තියෙන්නේ කියලා. හරි උත්තරේ වෙන්න ඕනේ චීනය. මහා බ්‍රිතාන්‍ය නෙවෙයි, චීනය තමයි ඒකපක්ෂ ක්‍රමයක් තියෙන්නේ. කමක් නැහැ. තව එක ප්‍රශ්නයක් තියෙනවා. ඔයාට පුළුවන් මේ ප්‍රශ්නට හරියට උත්තරේ දුන්නොත් ඔයාලගේ බෝනස් ප්‍රශ්නේ තෝරගන්න. අපි යමු අපේ තුන්වෙනි ප්‍රශ්නයට. මෙහිම තුන්වෙනි ප්‍රශ්න වලට හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකේ. කොමාරිකා පත්‍ර ඖෂධීය සහ රූපලාවන්‍ය ගුණයෙන්ියොත් කොමාරිකා ශාකයේ අඩංගු මස්සල සහිත ඝන පත්‍රයක් තමයි මේ කොමාරිකා ශාකයේ තියෙන්නේ. අපි විශේෂයෙන් රූපලාවන්‍ය නිෂ්පාදනවලදී මේ කොමාරිකා පාවිච්චි කරනවානේ. මම අහන ප්‍රශ්නේ කොමාරිකා පත්‍රය ජල සංරක්ෂණය කරයි. මේ ප්‍රකාශය 1. හරි 2. වැරදි.
2: 1.
1: රයිට් මෙහින් මොන තුන්වෙනි ප්‍රශ්නට හරියට උත්තරේ දුන්නා. ප්‍රශ්න දෙකකට හරියට උත්තරේ දීලා දැන් රුපියල් 500ක් වින් කරලා තියෙන දෙවෙනි ප්‍රශ්නේ විතරයි චුට්ටක් ඔයාලට බැරදුනේ. ඔයාලට පුළුවන්කම තියෙනවා දැන් ඔන්න බෝනස් ප්‍රශ්නේ තෝරගන්න. ලෑස්තිද?
2: ලෑස්ති.
1: රයිට් මෙහින් මේක තමයි ඔයාලට හම්බෙන බෝනස් ප්‍රශ්නේ, අපේ අවසාන ප්‍රශ්නේ. ලෝකේ උෂ්ණාධිකම කාන්තාරය මොකක්ද? 1. තාර කාන්තාරය. 2. ලූට් කාන්තාරය.
2: 1.
1: බොනස් ප්‍රශ්නේ පොඩ්ඩක් එහෙමයි වුණා නේද? මං වාගෙන් ඇහුවේ මේ අතරින් උෂ්ණ අධිකම කාන්තාරය මොකද්ද? හරි උත්තරේ වෙන්න ඕනේ ලූට් කාන්තාරය. අතේ තිබ රුපියල් 500ක් බොනස් ප්‍රශ්නේ පොඩ්ඩක් එහෙමෙහි වුණ හින්දා වැරදුන නිසා 500 250ක් වුණා. කමක් නැහැ මෙහෙම ආයෙමත් දවසක ට්‍රයි කරමු නේද? හරි එහෙනම් අද පරිස්සමින් ඉස්කෝලේ යන්න ඕනේ. ජය වේවා.
2: හරි.
1: රයිට් මෙහෙම ඔය විදිහට තමයි අපේ පොකට් මනි ප්‍රශ්නවලට උත්තර දුන්නේ. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා අහගෙන ඉන්න ඔයාටත් හිතනවනම් මේ තරඟයට සහභාගී වෙන්න ඕනේ, පොකට් මනි වින් කරන්න ඕනේ කියලා. මට පුළුවන් විදිහට 7141 151 WhatsApp message එකක් දාන්න. ඊට පස්සේ අපි ලෑස්ති ඔයාව මේ පැත්තෙන් message එකක් දාලා සම්බන්ධ කරගන්න. දැන් පොකට් මනි කියන්නේ සල්ලිනේ. සල්ලිවල වටිනාකම කවදාවත් අඩු වෙන්නේ නැහැ. කොච්චර අපේ ළඟ සල්ලි එකතු වෙලා තිබ්බත් අපිට වියදම් කරන්න ක්‍රමයක් නැති වෙනවද නේ? හිතන්න ඕනේ යමල තාත්තල වන්ද මාසෙ වාරියක් ගත්තම වියදම් ටික ගානට බැලන්ස් වෙලා තියෙන්නේ ඒ මුදලට හරියන්. ඉතින් ඔන්න ඔය විදිහටම පොඩ්ඩොන්ගේ අනාගතෙත් ඔය විදිහටම යාලා රැකියාවක් කරනකොට යාලා මොකක් හරි ජොබ් එකක් කරනකොට යාලටත් මුදල් වල වටිනාකම අපි චූටි කාලේදීම කියලා දෙන්න ඕනේ. දෙමෝපිය ඒ වගකීම නම් ඇත්තටම හරියට මිෂ්ට කරනවා. මොකද පොඩි කාලේදීම කැටයක් හරි ගෙනල්ලා දීලා මුදල් ඉතුරු කරන එකේ වටිනාකම පොඩ්ඩොන්ට අම්මලා තාත්තලා කියලා දෙනවා. එහෙම කරන ගමන් අම්මලා තාත්තලා පොඩ්ඩොන්ගේ අනාගතේ වෙනුවෙන් මුදලක් ඉතුරු කරනවා. මොකද තමන්ගේ දරුවා අනාගතේදී මොන වගේ තැනකට යාවිද? කෝස් එකක් කරයිද, ඩිග්‍රී එකක් කරයිද, නැත්නම් කැම්පස් යයිද, රටකට යන්න ඕනේ කියයිද, නැත්නම් ක්‍රීඩා පැත්තෙන් ඉස්සරහට යන්න ඕනේ කියයිද? මේ මොන දේ කිව්වත් අනාගතේ වෙනකොට සෑහෙන වියදමක් යනවා. මේ දැන් මේ වියදම වැඩි වෙන විදිහට අපිට හිතා ගන්න බෑ අනාගතේදී කොච්චර වියදමක් ඒ වගේ දේවල් වලට යාවිද කියලා. ඒ වගේ දේවල් වලට දැන් මේ තරම ලෑස්තිලා ඉන්න එක තමයි අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් විදිහට කරන්න ඕන හොඳම දේ. මොකද අපිට අපේ පොඩ්ඩොන්ට අනාගතේදී නිදහසට කාරණා කියන්න බෑනේ නේ. තමන්ගේ දරුවා වෙනුවෙන් සල්ලි එකතු කරනවා නම් ඔයාට තියෙන හොඳම ක්‍රමය තමයි පැංච ඉතුරුම් ගිනුම. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙතින් තමයි මේ පැංච ඉතුරුම් ගිනුම නිර්මාණය කරලා තියෙන්නේ. වයස අවුරුදු 18ට අඩු ඔයාගේ දරුවා වෙනුවෙන්මයි මේ පැංච ඉතුරුම් ගිනුම තියෙන්නේ. හොඳ පොලි අනුපාතිකයක් තියෙනවා, විශ්වාසදායකයි, වගකීම් සහගතයි. හැමදේට වැඩිය වටිනවනේ වගකීම කියන එක නේද? මුදල් එහෙම වෙන්නේ නැහැ, එක එක මැසේජස් එන්නේ නැහැ. කියන්නේ එක එක අවුරුදු වල තියෙනවනේ නේ. මෙන්න මේ නිසා මෙච්චර මුදලක් කැපිලා තියෙනවා ඔයාගේ account එකේ. මෙන්න මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා විස්තර වෙනවනේ. එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ, බය වෙන්න දෙයක් නැහැ. පංචේතරුම් ගිනුම වලට තෝරගන්න පුළුවන්. තමන්ගේ දරුවා වෙනුවෙන් මුදල් ඉතුරු කරන අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විදිහට ගන්න call එකක් 13:19ට වැඩිපුර විස්තර දැනගන්න ඔයාලට පුළුවන්කම තියෙනවා. අපි ලෑස්ති වැඩිපුර විස්තර කියන්න ගන්න call එකක් එහෙනම් 13:19ට.

0: උදේ 6 විනාඩි 2යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: Money. හය විනාඩි අටයි වෙලාව දැන් ඉන්න අපිත් එක්ක කතා කරන්න හිරුදි. ගුඩ් මෝනින් හිරුදි. හිරුදි ඉන්නේ කොහෙද? කිවල් කොහෙද? පස්සර. හරි හිරුදි, දැන් පස්සර පැත්තට වහිනවද අද කොහොමද?
1: අතනම්
0: වහින්නේ නෑනේ. හරි එහෙනම් තරං කරමු ලෑස්තිනේ.
2: හරි හිරුදි, අපි ඔයාට ප්‍රශ්න හතරක් අරන් ඇවිල්ලා තිනවා. අඩු පුළුවන් හරියට උත්තර දීලා රුපියල් 5000ම වින් කරන්න. තප්පර 5ක් ඇතුළත තමයි උත්තර දෙන්න ඕනේ. අපි උත්තර දෙකකුත් දෙනවා. මේ තමයි ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: හිරුදි, පළවෙනි ප්‍රශ්න ඔයාට හම්බ වෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකකින්. පාලි භාෂාවෙන් ලියලා තිබ්බ 550 ජාතක පොත සිංහලයට පරිවර්තනය කිරීම සිදු වූයේ කුමන රාජධානි යුගයේද? 1. කුරුණෑගල, 2. කෝට්ටේ.
2: හරි උත්තරේ දුන්න නිසා ඔන්න රුපියල් 250ක්වා දිනා ගන්නවා. හැබැයි තප්පර 5 ඇතුළත හරියට උත්තරේ දෙන්න ඕනි හිරුදි. මේ තමයි ඔයාට ලැබෙන දෙවැනි ප්‍රශ්නය.
0: හිරුදි, ඔන්න දෙවැනි ප්‍රශ්නය හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකේ. ඝනත්වයේ මනින සම්මත ඒකකය ඝන මීටරයට කිලෝග්‍රෑම් වේ. 1. මේ ප්‍රකාශයේ වැරදි. 2. මේ ප්‍රකාශයේ හරි.
2: මේ ප්‍රකාශයේ හරි කියලා තමයි උත්තරේ එන්න ඕන. හරි කමක් නෑ, අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: හිරුදි, ඔන්න තුන්වෙනි ප්‍රශ්නය හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකකින්. කළුව මාරපණ ගියා වගේ මේ ප්‍රස්තාව පිරුලෙන් අදහස් වන්නේ 1. අනවබෝධයෙන් යමක් කිරීම. 2. නම්බුවක් වගකීමක් නැතුව වැඩ කිරීම.
2: ප්‍රශ්න දෙකකට හරියට උත්තර දීලා රුපියල් 500ක්වා පොකට් මනී දිනා ගන්නවා. දැන් ඔයාට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්නට යමුද අපි?
1: හරි.
0: රයිට්, මේක තමයි ඔයාට හම්බෙන අපේ අවසාන ප්‍රශ්නේ, බෝනස් ප්‍රශ්නේ. රුසියානු සාහිත්‍යයේ සන්ධි ස්ථානයක් ලෙස සැලකෙන අම්මා කෘතිය රචනා කළේ කවුද? 1. මැක්සිම් ගෝකි, 2. ලියෝ තෝල්ස්තෝයි.
2: අතේ තිබ්බ රුපියල් 500ක් 500 පස්කුණේකින් වැඩි වුණ රුපියල් 2500ක් වෙනකන් හිරුදි, ඔයා රුපියල් 2500ක් පොකට් මනි දිනා ගන්නවා.
0: හිරුදි, දැන් කවුද ළඟ ඉඳන් උදව් කරේ හිමීට?
1: කවුරුත්
0: නෑ, තනියම උත්තර දුන්නේ. රයිට්, එහෙම තමයි ඉන්න ඕනේ. එහෙනම් අද ඉස්කෝලේ යනවද?
1: ඔව්.
0: පරිස්සමින් ඉස්කෝලේ යන්න ඕනේ. ආ, පරිස්සමින් ඉස්කෝලේ යන්න ඕනේ. යාළුවන්ටත් කියන්න ඕනේ ජය වේවා.
1: Thank you.
3: දනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0714-151-151 දැන්ම WhatsApp කරන්න.
4: සියත පොකට් මනි. අනුග්‍රහය
3: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පැන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න
5: 13.99 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: දැන් වෙලා උදැස්සන 6:15.
1: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
3: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
4: මේ දියසැලියේ නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
3: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
1: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
5: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
6: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
7: නළලෙ ගහන්න ඕනේ හැම එකකලගේ පතමදියට හොරු කියලා.
3: උඩු රවුල තිබ්බට වැඩන්නේ නැහැ තමයි කියන්නේ. මොකටද ගෑකවන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්න එක දෙන්න බෑ.
8: sorry.com ඒ වටිනක් නැහැ.
1: සෑම දිනකම උදෑසන 6:30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
9: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකී අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ දේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0711327477. Global University Partners, Number 221, Dharmapala Mawata, Colombo 7.
10: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිංගල් එකකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට. ලොකු සයිස්, පොඩි ප්‍රයිස්.

0: ඔබත් ඒලවලවසන් කලසිස් වෙක්ද NIBM the City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM the City University the place to be
1: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
2: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
3: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
4: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
5: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය.
4: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
7: බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා සියත පොකට් මනි
1: මේ 6 විනාඩි 21යි වෙලාව වුණා. තවසේ අවසාන තරඟකරුවා තමයි දැන් ඉන්නේ දිලෂ්ණ රෂාන්. Good morning රෂාන්. වැඩියම කැමති රෂාන් කියනවටද නැත්නම් දිලෂ්ණ කියනවටද?
2: දිලෂ්ණ
1: කියන එකට. හරි දිලෂ්ණ කොහෙද ඉන්නේ?
2: මතුගම.
1: කොහෙද?
2: මතුගම.
1: ආ මතුගම. හරි දිලෂ්ණ ඇස්සේ නේද නැත්නම් තරඟ කරන්න.
3: ඔව්. ප්‍රශ්න 4යි රුපියල් 5000යි මේ තමයි ඔයාලට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
1: හරි දිලෂ්ණ ඔන්න පළවෙනි ප්‍රශ්නය හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. ක්‍රිස්තු වර්ෂ 455 ඉඳන් 473 වෙනකන් අනුරාධපුරයේ රජකම් කරපු ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් තමයි ධාතුසේන රජතුමා. ප්‍රධාන ප්‍රශ්නේ ධාතුසේන රජතුමා විසින් කරවන ලද වාරි කර්මාන්ත දෙකක් සඳහන් පිළිතුර වන්නේ 1. කලාවැව සහ ජයගඟ 2. මිනිපැල සහ යෝධවැව.
3: දිලෂ්ණ මිනිපැල කරවලා තියෙන දෙවන අග්බෝ රජතුමයි නිසා හරි උත්තරේ වෙන්න ඕනි කලාවැව හා ජයගඟ. කමක් නැහැ තව ප්‍රශ්න තුනක් තියෙනවා අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: හරි ඔන්න දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. ඔබ හුදෙකලාව සිටින්නේ මන්දේ කාන්තාව ප්‍රශ්න කළා අය. මේ නදහස් වන්නේ 1. කාර්යබහුල වී 2. තනිවම.
3: එකල් දිස්ත්‍රික් 50ක් දිනා ගන්නා දෙවැනි ප්‍රශ්නෙට උත්තරේ දීලා අපි එහෙනම් යමු තුන්වැනි ප්‍රශ්නෙට.
1: හරි දිලෂ්ණ උන තුන්වැනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. ජීවින් ආහාර මත දක්වන සම්බන්ධතාව ආහාර දාමයක් කියලා අපි හඳුන්වනවා විද්‍යාවේදී. මම ගන්න ප්‍රශ්නේ එක ආහාර දාමයකට පමණක් සම්බන්ධ වීම නිසා බඳ වී යෑමේ තර්ජනයට මුහුණ පා සිටින සත්වයෙක් වන්නේ මේ අතරින් 1. පැන්ඩා 2. ජිරාෆ්. අපෝ කියන බලන්න.
3: අපිට පැහැදිලිව උත්තරේ ඇහුනේ නැහැ. හරි උත්තරේ දෙන්න අපි දෙන්නේ තප්පර 5යි. හොඳද? ඒ තප්පර 5 ඇතුළත තමයි ඔය උත්තරේ දෙන්න ඕන. කමක් නැහැ. අතේ රුපියල් 250ක් තියෙන නිසා බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නට යනවද දිලෂ්ණ?
1: රයිට් දිලෂ්ණ, මේක තමයි ඔයාලට හම්බෙන බෝනස් ප්‍රශ්නේ, අපේ අවසාන ප්‍රශ්නේ. ඇමරිකා එක්සත් ජනපදයට ලිබර්ටි ප්‍රතිමාව තෑකි කළ රට වන්නේ 1. කැනඩාව 2. ප්‍රංශය.
3: අතේ තිබ්බ රුපියල් 250 ඔන්න පස් ගුණයකින් වැඩි වෙලා රුපියල් 1250ක් දිනා ගන්න දිලෂ්ණට පුළුවන් වුණා.
1: රයිට් දිලෂ්ණ, දැන් අද ඉස්කෝලේ යන ලැස්ති වෙලා ඉන්නේ. මතුගම පැත්තට වහිනවද? ස්කුලෙන් පුළුවන් දෙති මැස්සේ කොමර යනවනේ. හරි ඒ විදිහට තමයි ඉන්න ඕනේ. දිලෂ්ණ එනං ජය වේවා. යාළුවන්ටත් කියන්න ඕනේ ස්කෝලේ.
4: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
0: සියත පොකට් මනි අනුග්‍රහය
4: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි, සඵල පොලිසියට 4.9යි, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
5: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
1: මාෂි මමතක් කරා මේ අපේ සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පැංචා ඉතුරුම් ගිණුම ගැන පොඩ්ඩොන්ට. ඉතුරු කරන එකේ වටිනාකම අම්මල තාත්තල කියලා දෙනකොට අම්මල තාත්තල පොඩ්ඩු වෙනුවෙන් සල්ලි ඉතුරු කරනවා අනිවාර්යයෙන්ම. මොකද දැන් මේ යන වියදමත් එක්ක සේරමතක හිතාගන්න බෑ අනාගතේ කොච්චර වියදමක් ඇයිද, පොඩ්ඩු වෙනුවෙන් වියදම් කරන්න කොච්චර මුදලක් ඕන වේද කියන එක අම්මල තාත්තලට හිතාගන්න බෑ. ඉතින් ඒ වෙනුවෙන් කල්පනා කරගෙන ඉඳලා හරියන්නේ නෑනේ. මුදලක් අනිවාර්යයෙන්ම ඉතුරු කරන්න ඕනේ. හැබැයි හොඳම තැනක පොලියක් තියෙන, ඒ වගේම වගකීමක් තියෙන තැනක තමයි අනිවාර්යයෙන්ම අනාගතය ගැන හිතනකොට මේ ආයෝජනය කරන්නම ඕනේ. ඒ වෙනුවෙන් තමයි පංචායතුරුම් ගිරුම නිර්මාණය කළා තියෙන්නේ සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් විදිහෙන්. හොඳම හොඳ පොලියක් තියෙනවා. වාර්ෂිකව ගත්තොත් එහෙම 104.5% ෆුල් පොලියක් තියෙනවා. මේකත් එක්ක වගකීම ගත්තොත් එහෙම ශ්‍රී ලංකා මහබැංකුවේ ලියාපදිංචි ආයතනයක් තමයි මේ සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් කියලා කියන්නේ. සල්ලි කියන කාරණේදී අනිවාර්යයෙන්ම පරිස්සම කියන එකත් හොඳටම තේරෙන්න ඕනේ. සර්වෝදය ආයතනය ඔයාගේ සල්ලි ගැන බොහොම පරිස්සමෙන් ඉන්නේ, අවධානයෙන් ඉන්නේ. දරුවාට වයස අවුරුදු 18 වෙනකන් සර්වෝදය ආයතනයේ සල්ලි ටික හොල්ලන්නේවත් නැහැ. හරියට පරිස්සමෙන් තියාගෙන ඉන්න ඔයාට පුළුවන්කම තියෙන වයස අවුරුදු 18 වුණාට පස්සේ ඔයාගේ අතින්ම ගිහිල්ලා තමන්ගේ දරුවාට, ඔයාගේ චූටි බබාට වයස අවුරුදු 18න් පස්සේ ලොකුනාට පස්සේ මේ මුදල අතට දෙන්න, තමන්ගේ වැඩක් කරගන්න, බිස්නස් එකක් නම් එහෙමයි, වාහනයක් ගන්නවා නම් එහෙමයි, මේ ඕනම දෙයකට මුදල පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ අවස්ථාව chance එක මිස් කරගන්න එපා. ගන්න කෝල් එකක් 13:19 වෙට අනිවාර්යයෙන්ම ඔයාගේ දරුවාටත් පෙන්චා ඉදරුම් ගිරමක් ඕපන් කරලා දෙන්න.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: පළාත් තුනකට මිලිමීටර් 200ක වැසි අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගං වතුර අවදානමක්. විපක්ෂ සර්වපාක්ෂික සමුළුවක් ඉල්ලයි. ජංගම දුරකථන මිල 145කින් ඉහළ යන ලකුණු. නොරොච්චෝලේ පරිසර හානි සෙවීමට අනුකාරක සභාවක්. ඇමරිකාවෙන් කියුබාවට චෝදනා.
0: දේශීය සියත. Local news on සියත.
1: නිර්තතික මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් දැනට පවතින වැසිතත්වය ඉදිරිපැය කිහිපය තුළදී තවතුරටත් අපේක්ෂා කරන බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් තුළ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බවයි. ගාල්ල, මාතර, මහනුවර සහ නෝරෙලිය දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි. දිවයිනේ සෙසු ප්‍රදේශවලටද පස්වරු දෙකින් පමණ පසු වැසි හෝ කිකුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. පවතින අධික වැසි සහිත තත්ත්වයත් සමග ගම්පහ, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා නායම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය සඳහා නිකුත් කර ඇත්තේ අදියර දෙක මට්ටමේ නායම් අනතුරු ඇඟවීම්. රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සඳහාද අදියර දෙක මට්ටමේ නායම් අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලැබුවා. කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සඳහා පළමු අදියරේ නායම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය සඳහන් කළේ. අද අලුයම 3ට නිකුත් කළ මෙම නායම් අනතුරු ඇඟවීම් හෙට අලුයම 3 දක්වා ක්‍රියාත්මකයි. මේ අතර කැලණි, කළුගංගා මෙන්ම මහවය සහ අත්තනගලු ඔය ආශ්‍රිතව මිලිමීටර් 200කට ආසන්න වර්ෂාපතනයක් ලැබෙමින් පවතින බවයි වරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එහි ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර පැවසුවේ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගං වතුර අවදානමක් පවතින බැවින් ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් පසුබිය යුතු පවයි.
2: කැලණි ගඟ, කළු ගඟ, අත්තනගලු ඔය සහ මහවය ගංගාතුරණිවල විශේෂයෙන්ම මිලිමීටර් 200-300 අතර වර්ෂාපතනයක් ඇත්තම් ස්ථානවල ලැබිලා තියෙනවා. ඒ වගේම මේ වර විටත් වර්ෂාපතනය ලැබෙමින් පවතිනවා. මේ නිසා අත්තනගලුවේ විශේෂයෙන්ම සුළු ගං වතුර තත්ත්වය දක්වා වර්ධනය වීමේ හැකියාව තියෙනවා. මේ නිසා විශේෂයෙන්ම ගම්පහ, කටාන, වත්තල වැනි ප්‍රදේශවල පහත්ින් පැලෙන් යටවීමේ අවධානම තියෙනවා. ඒ වගේම කැලණි ගඟ ඉහළ ද්‍රෝණියේ අවිසාවේල්ල, ඉතුරුගල, ඒ වගේම හාන්වැල්ල ප්‍රදේශයේ මිලිමීටර් 200කට ආසන්න වර්ෂාපතනයක් ලැබිලා තියෙනවා. ඒ වගේම තාමත් වර්ෂාපතන ලැබීමෙන් පවතින මේ දක්වා ගම් වතුර තත්ත්වය දක්වා වර්ධනය වී නැතත් ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න කියන කාරණාව ඉල්ලීමක් කරනවා. කළුගංගේ, රත්නපුර සහ නිවියැල්ල ඒ ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 200ත්, ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ත් 150ත් අතර වර්ෂාපතනයන් ඉහළ ද්‍රෝණී දකින්නට තියෙනවා. පඩල්ගම ආවේ මිලිමීටර් 300කට ආසන්න වර්ෂාපතනයක් මේ වෙනකොටත් ලැබිලා තියෙනවා. ඒ අනුව ගිරිඋල්ල සහ පඩල්ගම අයින් පහළ ප්‍රදේශවල ඇතැම් ස්ථානවල ජල මට්ටම් වැඩිවීමේ අවධානම තියෙනවා.
1: ජංගම දුරකථනවල මිල 145ක් දක්වා ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ විකුණුම්කරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සමිත් සෙනරත් සඳහන් කළේ මේ වන විට ජංගම දුරකථන මිල 120කින් ඉහළ ගොස් ඇති බවයි.
3: මේ වෙනකොට 120ක විතර ප්‍රමාණයකින් ජංගම දුරකථන හා උපාංගවල මිල වැඩි කරන්න අපිට සිද්ධ වෙනවා. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩිවීම තව ඉදිරියට තිබුණොත් අපිට මේක 140-145 දක්වා වැඩි කරන්න වෙයි කියලා. ඉතින් මේ වෙනකොට ඇතුළු දුරකථන පෙර පැවති මිලට වඩා 50,000ක විතර ප්‍රමාණයක මිල වැඩිවීමක් දක්වන බව අපි බලාපොරොත්තු වෙනවා. මේ ඩොලරයක වැඩිවීම තව තව තිබුණොත් මේ මිල තව තවත් වැඩි වෙනවා කියන එක අපි බලාපොරොත්තු වෙනවා. අපිට ඒක කරන්න සිද්ධ වෙනවා. ජංගම දුරකථන, ලැප්ටොප්, ටීවී, අනිකුත් විදුලි උපකරණ විදේශික ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා මේ බලපෑම් කරනවා.
1: ඇමරිකා ඩොලරයක විකුණුම් වටිනාකම රුපියල් 354ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහි ගැනුම් වටිනාකම රුපියල් 342.63ක්. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වැසී යම් සිදුවිය හැකි බවයි පෙරදිනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල පැවසුවේ.
4: සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්. ඔවුන්ටත් ඔවුන්ගේ පිරිවෙන් ඉහළයාම දරා ගැනීමට නොහැකි තත්ත්වයක් කරා වුණත් ගමන් කරන්නට පුළුවන්. ඒක ඇත්තටම සැලකිය යුතු මට්ටමකින් ඔවුන්ගේ කර්මාන්ත වැසී යාමකට ඒ නිසා හේතු වෙන්නට පුළුවන්. ඉතින් නැවතත් ඒ සිද්ධවන්නේ මේ උද්දමනකාරී තත්ත්වයත් එක්ක අමුද්‍රව්‍ය මිල ඉහළයාම වගේ දේවල් එක්ක. ලංකාව තුළ පවතින ඉල්ලුමෙන් නැදුණු උද්දමනයකට වඩා සැපියුම් පාර්ශවයෙන් ජනනය වන උද්දමනයක්. මේ භාණ්ඩ හා සේවාවන්ගේ මිල ඉහළ යන්නේ ඇත්තටම විනිමය අනුපාතිකයේ පිරිහීම, ආනයන මිල ගණන් ඉහළ යාම වගේම දේශීය ප්‍රවාහන ගාස්තු, විදුලි ගාස්තු මේවා ඉහළ යාම වගේ හේතු නිසා. ඉතින් මේ තත්ත්වය පාලනයකට ගේන්නට රජයට සිද්ධ වෙනවා.
1: රුපියල් අව ප්‍රමාණය පාලනයට පොලි අනුපාත ඉහළ නැංවීමට සිදුවන බව වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය අමින්ත මෙත්සිල පවසනවා. ඔහු මේ පව සඳහන් කළේ සියත ප්‍රවෘත්ති සමග සංවාදයකට එක්වමින්.
5: රුපියල අවප්‍රමාණය වීම පිළිබඳව විවිධ පාර්ශව විවිධ අදහස් මේ වන විට පළ කරනවා. මේ තත්ත්වයට නිශ්චිත හේතුව කුමක්ද?
6: නාණයනකරුවන් විශාල වශයෙන් ඩොලර් ඉල්ලීම කරා. ඩොලර් ඩිමාන්ඩ් එක වැඩි වුණා මාකට් එකේ. හැබැයි ඒට සාපේක්ෂව ලැබුණේ නැහැ. ගෝලීය ආර්ථික අර්බුදත් එක්ක අපේ අපනයනවලත් යම්මාකාරයක සීමාකාරී සාධක තිබුණා. විශේෂයෙන්ම සංචාරක ආදායමේ අඩුවීමක් තිබුණා. ප්‍රේෂණවල යම් අඩුවීමක් තිබුණා සමහර මාසවල. මේ නිසා අපි ඩොලර්ස් ලැබෙන ප්‍රමාණය අඩුයි. හැබැයි ඩොලර්ස් ඉල්ලන ප්‍රමාණය වැඩි. ඒතර ඉල්ලන ප්‍රමාණය වැඩි වීම නිසා තමයි ඒ ඩොලර් වල වටිනාකම වැඩි වෙන්නේ.
5: වාහන ආනයනය සීමා කරන්න අධිභාරයක් පනවා තිබෙනවා. රුපියල අවප්‍රමාණය වීමට වාහන ආනයනය බලපෑවේ කොහොමද?
6: මේ අවුරුද්ද කාලය ගත්තොත් අපි මේ වෙනකොටත් බිලියන 1.2ක් විතර ණයවර ලිපි නිකුත් කරලා වාහන ගෙන්නන ක්‍රියාවලියක ඉන්නේ. ඒ කියන්නේ අපි මේ අවුරුද්දත් බලාපොරොත්තු වෙනවා බිලියන 2කට හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් වාහන ආනයනය කරන්න වියදම් වෙයි කියලා. ඒක අපේ සමස්ත ආනයන වලින් 7% වගේ ප්‍රමාණයක්. ඉතින් ඒක සාපේක්ෂව ගත්තොත් විශාල ප්‍රතිශතයක් සහ ඒකෙන් අපේ ඩොලර් එකට විශාල පීඩාවක් එහෙම නැත්නම් රුපියල පිරිහීමට විශාල දායකත්වයක් පහුගිය කාලේ නිර්මාණය කරලා තියෙනවා.
5: මේ වන විට දිනපතාම රුපියල අවප්‍රමාණය වෙනවා. මේ තත්ත්වයට හේතුව කුමක්ද?
6: බ්ලූම්බර්ග් ආයතනය වාර්තාවක් දෙනවා. ඒ වාර්තාවේ කියනවා ලෝකයේ මුදල් ලේඛක පිරිහෙන රටවල් අතරින් ලංකාවේ මුදල් ලේඛක පිරිහීම තමයි වඩා වේගවත් හැටියට ඔවුන් හඳුනගන්නේ. කියන්නේ ඒතර ඒකට ඔවුන් කියන්නේ අපේ මේ වෙලාවේ සමපේක්ෂණ චේතනාවක් ඇති වෙලා තියෙනවා කියලා. කියන්නේ උදාහරණයකට අපි කරන්නේ දැන් ඩොලර් එක වැඩි වෙයි කියන බලාපොරොත්තුව මත අපි එක පැත්තකින් ඩොලර්ස් එකතු කරන්න පටන් ගන්නවා. ඊළඟට අපි අපනයනකරුවෝ ඩොලර්ස් ටික මාකට් එකට දාන්න නැත ඔවුන් යම් තැනක හංගගෙන ඉන්නවා. ඒ වගේ මෙකෙනේ ඩොලර් සම්බන්ධයෙන් වෙනස් වෙළඳ පළක් නිර්මාණය වෙලා තියෙනවා.
5: රුපියල අවප්‍රමාණය වළක්ව ගන්න මේ මොහොතේ ගත යුතු නිශ්චිත පියවර මොනවද?
6: අපි 2022 මේ විදිහටම රුපියල පිරියනකොට කරේ අපේ පොලි අනුපාත වැඩි කරා.

0: දක්කම් පවස්සනවා. ඔහු සඳහන් කළේ එහි නල පද්ධතිය සකස් කිරීම සිදුවන බවයි.
1: සාමාන්‍යයෙන් අවුරුද්දු එක හමාරක්කගේ කාලයක් ඇතුළත මේ මැද පෙරදිග යුද්ධ පටන් ගත්තොත් අපි ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය සංකීර්ණයෙන් හතරක් පටන් අරන් දෙකක් ඉවර කරලා තියෙනවා. තාමත් එකට තෙල් පුරව ගන්න බෑ. ඒකට අදාළ නල පද්ධතිය ඉවර නැති හින්දා.
0: මේ අතර නොරොච්චෝලේ ලක්විජය බලාගාරයෙන් පරිසරයට සිදුවන බලපෑම සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට අනුකාරක සභාවක් පත් කර තිබෙනවා. ඒ පරිසරය කෘෂිකර්මය සහ සම්පත් ිරසාරත්වය පිළිබඳ ආංශක අධීක්ෂණ කාරක සභාව විසින්. IMF වැඩසටහන වෙනුවට අනුප්‍රාප්තික වැඩසටහනක් සැකසීමට රජය වහාම පියවර ගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. IMF සහන 2027 වසරෙන් අවසන් වීම ඊට හේතුව බවයි විපක්ෂ නායකවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ.
2: කරුණා කරලා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය වහාම ක්‍රියාත්මක වන පරිදි IMF සක්සෙසර් ප්‍රෝග්‍රෑම් එකක් අනුප්‍රාප්තික වැඩසටහනකට යොමු වෙන්නේ. දැන් IMF ටාගට් එක තමයි අපේ සංචිත බිලියන 14.2ක් පවත්වාගෙන යන්න ඕනේ කියන කාරණා. හැබැයි අදට තියෙන බිලියන 7. ඒ කියන්නේ 150යි. ඉතින් මේ වගේ තත්ත්වයක් තුළ අර බිලියන 14 ලබා ගැනීමේ chance එක තියෙන්නේ 0.001යි. කනගාටුයි කියන්නේ 2028 ඉඳලා අපිට දැන් ගෙවන පොලියට අමතරව ප්‍රාප්තණියක් ගෙවන්න සිද්ධ වෙනවා.
0: අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සඳහන් කළේ විදෙස් ණය ලැබීම හේතුවෙන් රුපියල අවප්‍රමාණය වීම ආර්ථිකයට සැලකියුතු බලපෑමක් එල්ල නොකරන බවයි.
3: දැනට අපි පිළිගන්නා විදේශ විනිමය අනුපාතයේ යම් ප්‍රමාණයකට ඉහළට යමින් තියෙනවා. මේ 27 වෙනිදා අපි බෝධිවට බලාපොරොත්තු වෙනවා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඩොලර් මිලියන 800 අපිට ලබා දෙවි කියලා. ආසියානු සංවර්ධන බැංකුවෙන් මේ වර්ෂය ඇතුළතදී ඩොලර් මිලියන 480ක් දක්වා අපිට ලබා ගැනීමේ ඉඩකඩ තියෙනවා. ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150කුත් ඒ අනුසාංගික ආයතනයකින් ඩොලර් මිලියන 50කුත්. ඒ තත්ත්වයේදී අපිට කිසිදු ගැටලුවක් නිර්මාණය වෙන්නේ නැහැ මේ කල්පනාකරණය කරගන්න. මේ හුදෙක් අනවශ්‍ය නීතියක් රීතියක් දාලා පාලනය කිරීමෙන් ආර්ථිකය හැකලවීමක් සිද්ධ වෙනවා.
0: මේ අතර පවතින ආර්ථික අර්බුදයට විසඳුමක් සෙවීම සඳහා සර්වපාක්ෂික සමුළුවක් කැඳවර ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කිරීමට විපක්ෂය තීරණය කර තිබෙනවා. ඒ විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ නායකයන්ගේ සහභාගිත්වයෙන් ඊයේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති රැස්වීමකදී ආනයනික මල් අඩංගු කන්ටේනර් නිදහස් කිරීම සිදු කර ඇත්තේ ශාක නිරෝධායන ආයතනයේ උපදෙස් මත බව රේගුව පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක ඊයේ පාර්ලිමේන්තුවේදී අනාවරණ කළේ අහිතකර ක්‍රමීන් සහිත ආනයනික මල් අඩංගු කන්ටේනර් 12ක් නීති විරෝධී ලෙස රේගුවෙන් නිදහස් කර ඇති බවයි.
3: 2026 ජනවාරි මාසේ 12 වෙච්ච ලොකුම අක්‍රමිතාවක් දූෂණයක් පිළිබඳ තමයි දෙහෙලි කරන්නේ. ලංකාවට සමාගමක් විසින් කන්ටේනර් 18ක් අරගෙන එනවා ක්‍රිෂාන්තමම් කියන මල් වර්ගය. මේකේ ප්ලාන්ට් ක්වොරන්ටයින් වලින් ගිහිල්ලා ඇස් වලින් බලලා මේක චෙක් කරනවා. මේකේ ගිහිල්ලා චෙක් කරලා ඒ චෙක් කරන නිලධාරියා මිනිත්තු එකක් දානවා මේකේ ඇස් වලට පේන කෘමීන් ඉන්නවා. ඒ වගේම රස්ට් එක කුස් වගේ බැඳිලා තියෙනවා කියලා මිනිත්තු ගද්දාලා තියෙනවා. හැබැයි එහෙම තියෙද්දි මේකේ කෘෂිකර්ම අධ්‍යක්ෂකතුමිය විසින් වාචිකව කියනවා කමක් නැ කන්ටේනර් 6ක් තියාගෙන ඉතුරු කන්ටේනර් 12ම යවන්න කියලා උපදෙස් දෙනවා.
0: මේ සම්බන්ධයෙන් සියත ප්‍රවෘත්ති රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දනපුංචි හේවාගෙන් විමසීමක් කළා. ඔහු සඳහන් කළේ කන්ටේනර් ලෙස හැඳින්වුවද අදාළ මල් ආනයනය කර ඇත්තේ කුඩා ප්‍රමාණයේ ප්ලාස්ටික් පෙට්ටි 18ක් තුළ බවයි. ශාක නිරෝධායන ආයතනයේ මූලික පරීක්ෂාවකින් පසු එම පෙට්ටි 12 නිදහස් කිරීම සිදු කර ඇති බවද ඔහු සඳහන් කළා. අදාළ ආයතනවල නිර්දේශ පරිදි බහලුම් නිදහස් කිරීම පමණක් රේගුව විසින් සිදු කරන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ අද තලංගම පොලිසියට කැඳවා තිබෙනවා. ඒ පසුගිය දා බතරමුල රණවිරු ස්මාරක භූමියට ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. විමල් වීරවංශ ඇතුළු පිරිස සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස පසුගිය 20 වනදා තලංගම පොලිසියට නියෝග කළා. පොලිසිය චෝදනා කළේ බතරමුල්ල රණවිරු ස්මාරක ඇසල ප්‍රදේශය ආරක්ෂිත කලාපයක් ලෙස නම් කර තිබේදී විමල් වීරවංශ ඇතුළු පිරිසක් එම භූමියට අයුතු ලෙස ඇතුළු වීමට උත්සාහ කළ බවටයි. කියුබාව ඇමරිකාවට ජාතික ආරක්ෂක තර්ජනයක් එල්ල කරන බව ඇමරිකානු රාජලේඛා මාකෝ රූබියෝ පවසනවා. ඔහු සඳහන් කළේ කියුබාව සමග සමකාමී ගිවිසුමකට එළඹීමේ සම්භාවිතාවයක්ද නොමැති බවයි. ඇමරිකානු රාජලේකම්වරයා මෙම අදහස් පළ කළේ 1996 වසරේදී ගුවන් යානා දෙකක් බිම හෙලීමෙන් ඇමරිකානු ජාතිකයින් ඝාතනය

0: එවීම සඳහාදෙන් කියවපාවේ හිටපු ජනාධිපති රාවල් කැස්ට්‍රෝට මිනි මැරුම් චෝදනා එල කිරීමෙන් දිනකට පසුබයි. ඊට ප්‍රතිචාර දක්වමින් කියවපාන විදේශ මාධ්‍ය බ්‍රූනෝ රොඩ්රිගස් පැවසුවේ එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. සිය රට කිසිදු අවස්ථාවක ඇමරිකාවට තර්ජනයක් වී නොමැති බව එක්සටහනක් තබමින් කියවපාන විදේශ මාධ්‍යවරයා ප්‍රකාශ කළා. ඔහු සඳහන් කළේ ඇමරිකාව තම රටට එරෙහිවද හමුදා ආක්‍රමණයක් සිදු කිරීමට සූදානම් වන බවයි. ශ්‍රී ලංකා ක්‍රිකට් නවතේරීම් කමිටුව සඳහා තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අනුමැතිය ලබා දී තිබෙනවා. සමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත නවතේරීම් කමිටුවේ සභාපති ධුරය හිමිවැත්තේ කපිල විජයගුණවර්ධනටයි. අමල් සිල්වා, බ්‍රෙන්ඩන් කුරුප්පු, වරුණ වරාගොඩ සහ වැනි සද සිල්වා එහි සැසූ සමාජිකයින්. යළි සිරස්තල පළාත් තුනකට මිලිමීටර් 200ක වැසී අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගං වතුර අවදානමක්. විපක්ෂය සර්වපාක්ෂික සමුළුවක් ඉල්ලයි. ජංගම දුරකථන මිල 145කින් ඉහළ යන ලකුණු. ඇමරිකාවෙන් කියවපාවට චෝදනා. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව වෙනස් වෙයි. සියත උදැසන ප්‍රධාන ප්‍රවෘත්තිනිමයි. මම සිතාරා අතුකෝරල. සියත බිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට එද ක්‍රන්දි සිටින පෑන් පෑපුවත් සමක.
1: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: of the town. අපි ලෑස්ති වෙන්නේ එයාලගේ බයිලා අහන්න යන්න.
1: වේදිකාව හොල්ලපු තුන් දෙනෙක්ම ඉන්න අලුත්ම ස්ටේජ් ඩ්‍රාමාවක් තමයි රට බයිලා.
0: විස්තර අහන්න අපි කතා කළේ ඉෂාර ප්‍රමුදිතට.
1: චමින්දලා බයිලා කියන වගේ යන්නේ.
2: චමින්දලා අපිට මං හිතන්නේ අවුරුදු ගාණක් බයිලා කියනවා අපි අහලා තියෙනවානේ. දේශීයනේ විදේශීය පවා ජාත්‍යන්තරයේ චමින්දලා මේ දවස්වල බයිලා ගහ රටවල් ගාණක් ගිනි තියෙනවා. ඒ සියලු චමින්දලා වෙනුවෙන් තමයි මේ අලුත් නාට්‍ය අපි නිර්මාණය කරලා තියෙන්නේ. රට බයිලා 60 පැන්නක් චමින්දලාගේ වීර ක්‍රියා. ඒක තමයි අපි මේ නාට්‍ය නම් කරලා තියෙන්නේ. ඉතින් අපි පළවෙනි දර්ශනය රංගගත වෙන්නේ ගාල්ලේ කවුරුද දන්න හෝල්ඩි ගෝල් ශාලාවේ මේ මාසේ 24 වෙනිදා හවස 3:30 සහ 6:30 දර්ශන වාර දෙකක් විදිහට.
0: කවුද ඩ්‍රාමාවක ඇක්ට් කරන්නේ?
2: හරිම බඩු තුනක් නාට්‍යයේදී හම්බෙච්ච තුන් දෙනාම තමයි මේ නාට්‍යයේ ඉන්නේ. මම ඉෂාර වික්‍රමසිංහ, කුසල් මදුරංග සහ තිලාන් වර්ණජිත් රංගනයෙන් එකතු වෙනවා. එතකොට ප්‍රබෝධ බුද්ධිපියගේ සංගීතය මේකේ වෙන්නේ බැක් ටු ස්කූල් ෆන්ක්ෂන් අපි මෙතන දෙවියනේ දකින්නවානේ. එහෙම ඉස්කෝලේට කාලයක් ගිහිල්ලා වයසරි ගිහිල්ලා ආපහු ගිය සීයලා තුන් දෙනෙක් එකතු වෙලා කරන කතාව කරලියට අඟහලට ආවොත් තමයි ඒ ටික සජීවව දකින්න පුළුවන්. ඉතින් අපි ආදරෙන් ආරාධනා කරනවා ප්‍රේක්ෂාගාර පුරවන ආදරණීය සෞරද ප්‍රේක්ෂකයන්ට.
1: ඉෂාර කොහොමද හැම ඩ්‍රාමා එකකම දෙබස් මතක තියාගන්නේ?
2: ප්‍රැක්ටිස් එක සහ අපි අර රිහර්සල්ස් ප්‍රමාණයක් කරනවා නාට්‍යයකට කලින් මාසයක් දෙකක්. ඉතින් මේ පුහුණුව ලැබිලා ට්‍රැක් එකට වැටුණාට පස්සේ ඔටෝ පයිලට් වගේ තමයි ඔටෝ රන් වෙනවා.
0: Thank you සියතත් එක්ක එකතු වුණාට.
2: ජයවා හැමදාම නාට්‍ය කලාවට සපෝට් කරනවාට සියතර මම කියන්නේ ජනමාධ්‍යවල ප්‍රමුඛ කාර්යක්ෂමතාවත් බලාපොරොත්තු වෙන දෙයක් තමයි නාට්‍ය කලාවට සපෝට් කරන එක. ඒ වෙනුවෙන් සියත හැමදෙච්චම කතා කරනවා ආරංචි විච් එකම අපි නාට්‍ය කරනවා කියලා. Thank you සියත. ජයවා.
0: Talk of the town. Hollywood Darling Hollywood Delta with එතනත් වැඩපෙන්නන ප්‍රියංක චොප්‍රාට පහුගිය දවසක ග්ලෝබල් අවෝඩ් එකක් හම්බෙලා තිබ්බා.
1: ලොස් ඇන්ජලස් වල ගෝල්ඩ් ගාලා ඉවෙන්ට් එකේදී තමයි එයාට මේ ඔන අවෝඩ් එක ලැබිලා තිබුණේ.
0: එන්ටර්ටේන්මන්ට් ෆීල්ඩ් එකේ ග්ලෝබල් ඉම්පැක්ට් එකටයි කල්චර්ස් දෙකක් කනෙක්ට් කරපු නිසායි ප්‍රියංක මේ අවෝඩ් එකට ගොඩක් සුදුසුයි කියලා තමයි ගෝල්ඩ් හවුස් ඕගනයිසර්ස් ලා කියන්නේ.
1: මේ ඉවෙන්ට් එකට ප්‍රියංක ඇවිත් තිබ්බේ එයාගේ අම්මත් එක්ක. ඒ වගේම තමයි එයා එදා ඉඳන් හිටපු ඇඳුම ගැනත් ගොඩක් දෙනෙක් කතා කරලා තිබ්බා.
0: Talk of the town.
3: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්න? සිංගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
4: පියල් දහසක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සපල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
5: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්.
6: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂකමක් සමගින් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරීන් වන්න NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මාම තන්න 011 544 5000.
7: හෙට උදේ 8ට
8: බෑවන් කෙල්ලොත් එක්ක.
9: ඇයි
8: මම කිව්වා බබා ඔයා තමා මගේ මුළු ලෝකෙම කියලා.
9: ආ ඉතින්
8: බැනගෙන බැනගෙන කියන්නේ වන් ඔයාට මා වෙච්චර පොඩියටද පේන්නේ?
9: ඇයි වන් ඒ
8: පස්සේ නුවන් තේරුනේ රේස් එක.
9: ඇයි
8: මගේ කෙල්ලගෙනම මන් දාකිනේ බක්.
9: ඈ ඔව්
10: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ.
0: මේ කතාව පටන් ගන්නේ රූකාන්තගේ
11: සුවඳ දෙන මල් වනේ.
0: රයිනි ඉතින් චුට්ටක් දඟයිනි. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්. සනුක තමයි
12: කුමාරයා.
0: මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ
12: ගැහෙනවා.
0: ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න හෙට රෑ 7ට සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
13: එක්ස්ට්‍රා ෂොට්ස් සජීවී ප්‍රසංගය සරිත් සුරිත් විත් නිවුස් සංගීතයත් සමග
14: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින් විමසීම් 0712-792-741 හෝ 0712-992-312.
13: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත FM.
15: අනුවටයි
16: දශම දෙකෙන් 98.4.
15: සිකුරාද
9: සියත දෙවයින පුරා
1: මමිස් පොකට් මනි
12: මාෂි, ලස්සන කියන දේ අපි හැමෝටම එකම විදිහට පේන්නේ නෑනේ. ලස්සන කියන දේ සාපේක්ෂයි නේද?
15: අනිවාර්යයෙන්ම මට ලස්සනට පේන දෙයක් සමහර විට රවිෂ්කට ලස්සනට පේන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම නේද රවිෂ්ක?
12: අනිවාර්යයෙන්ම එහෙම තමයි ලස්සන කියන දේ. හරි, ඔන්න අද දවසේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මමිස් පොකට් මනි සෙග්මන්ට් එකේ උදේ පාන්දරින්ම හාලියල ඉඳන් තිලිනි. ගුඩ් මෝර්නින් තිලිනි. තිලිනි, ලෑස්ති නේද නම් තනක කරන්න උදේ පාන්දරින්ම?
15: හරි තිලිනි, අපි ඔයාලට ප්‍රශ්න හතරක් අරගෙන ඇවිල්ලා තියෙනවා. මේ ප්‍රශ්න හතරට උත්තර දුන්නා කියන්නේ තිලිනි ඔයාලට රුපියල් 5000ක් වාගේ කරගන්න පුළුවන්. මේ තමයි තිලිනිට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
12: තිලිනි, සාමාන්‍යයෙන් ගෙදරකට නෑදෑ කෙනෙක් ආවම අපි මොකක් හරි උත්සවයකට ගිහාම කෑම කෑවට පස්සේ අතුරු පසක් විදියට කෙසෙල් ගෙඩි තියෙනවා නේද? ඔන්න පළවෙනි ප්‍රශ්නේ මම අහන්න හදන්නේ කෙසෙල් ගැන. ලංකාව පුරා කෙසෙල් වර්ග 29කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. කැලරී, කාබෝහයිඩ්‍රේට්, තන්තු වැනි පෝෂක පදාර්ථ කෙසෙල් වල අඩංගුයි. මම අහන ප්‍රශ්නේ, කෙසෙල් ක්‍රීඩකයන් හට ආහාරයට ලබා දීමෙන් 1. ක්ෂණික ශක්තිය ලබා දෙයි, 2. මාංශ පේශී වර්ධනය වේ.
15: ක්ෂණික ශක්තිය ලබා දෙයි තමයි හරි උත්තරේ වෙන්න ඕන. හරියටම උත්තර දීලා රුපියල් 250කුත් දිනා ගන්නවා. කෙසෙල් ගෙඩියක ප්‍රෝටීන් තියෙනවා ග්‍රෑම් එකක් වගේ ප්‍රමාණයක්. ඒ වගේම මාංශ පේශි වර්ධනය වෙන්නේ නැහැ. මාංශ පේශිවල තෙහෙට්ටුව නැති කරලා පටක බිඳ වැටීම යථා තත්ත්වයකට පත් කිරීමක් තමයි කෙසෙල් වලින් සිදු වෙන්නේ. හරි, එහෙනම් තිලිනි අපි දෙවනි ප්‍රශ්නටත් ගිහිල්ලා ඒ විදිහටම උත්තර දෙමු. මේ තමයි තිලිනිට ලැබෙන දෙවනි ප්‍රශ්නය.
12: තිලිනි, මේ දවස්වල ගොඩක් පළාත් වලට වැස්සනේ. වැස්ස වෙලාවට ඉතින් ගෙදර ඉස්සරහා වාඩි වෙලා රසම රස ප්ලේන්ටියක් බොන ගමන් වැස්ස දිහා බලාගෙන ඉන්න තීරණම් කොච්චර හොඳයිද නේ? හරි, ඔන්න දෙවෙනි ප්‍රශ්නේ මම අහන්න හදන්නේ මේ ප්ලේන්ටි ගැන. ලෝකේ ජලයට විතරක් දෙවෙනි වෙන එකම පානය තමයි ප්ලේන්ටි. ප්ලේන්ටි පානය කිරීමෙන් ශරීරයේ ප්‍රතිඔක්සිකාරක ගුණය වැඩි වෙනවා. මම අහන්නේ ප්ලේන්ටි පානය කිරීමෙන් ශරීරයේ 1. කොලෙස්ටරෝල් පාලනය වේ, 2. ගැස්ට්‍රයිටිස් පාලනය වේ.
15: තිලිනි, ඔයාගේ උත්තරය හරියටම හරි. අ දන්නවා තිලිනි, දවසකට ප්ලේන්ටි කෝප්ප 5ක් පානය කරන අයගේ කොලෙස්ටරෝල් මට්ටම 11.1ක පමණ ප්‍රමාණයක් අඩු වෙනවා. හරි, දැන් තිලිනිට තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ. රුපියල් 5000 දිනා ගන්න අපි අමු තුන්වෙනි ප්‍රශ්නෙට.
12: තිලිනි, සාමාන්‍යයෙන් දවසකට කොච්චර විතර වෙලාවක් නිදා ගන්නවද? පහක් හෝ හයක්. ඔන්න මම මේ ප්‍රශ්න වගේ අහන්න හදන්නේ නිින්ද ගැන. වැඩිහිටියෙක් දවසකට සාමාන්‍යයෙන් පැය 7ක් 9ක් අතර කාලයක් නිදා ගන්න ඕනේ. නිින්ද මගින් මානසික ආතතියත් අඩු කරනවා. මම අහන ප්‍රශ්නේ, අලුත උපන් බිලින්දෙකු නිදා ගත යුතු පැය ගණන වන්නේ 1. පැය 12ත් 15ත් අතර, 2. පැය 14ත් 17ත් අතර.
15: තිලිනි, හරි උත්තරේ වෙන්න ඕනේ පැය 14ක් 17ක් අතර. හරි, කමක් නැහැ. තිලිනි ගැත්තේ රුපියල් 500ක් තියෙනවා. තිලිනිට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගෙන ওই රුපියල් 500 පස්කුණේකින් වැඩි කරගන්න. බෝනස් ප්‍රශ්නට අපි අමුද තිලිනි.
16: හරි, යමු.
12: 2019 අවුරුද්දේ COVID-19 වෛරසය මුළු ලෝකෙටම බලපෑවනේ නේද? අපි හැමෝම ගෙදරට වෙලා ජොබ් කරනයි ගෙදරට වෙලා වැඩ කරානේ. COVID-19 නිසා ලෝකෙ මිලියන 7කට වැඩි පිරිසක් මිය ගියා. මේන් වැඩිම බලපෑමක් සිදු වුණේ ඇමරිකා එක්සත් ජනපදයට. මං අහන ප්‍රශ්නේ, මේ දිනවල නැවතත් කතාබහට ලක්වෙන වෛරසය මොකද්ද? 1. ඉබෝලා වෛරසය, 2. ඉන්ෆ්ලුවෙන්සා වෛරසය.
15: තිලිනි, ඔයා බෝනස් ප්‍රශ්නට හරියට උත්තරේ දීලා රුපියල් 500 රුපියල් 2500ක් කරගත්තා. ඒ වගේම දැන් මේ දවස්වල අප්‍රිකා කලාපේ ඉබෝලා වෛරසයේ වැඩිපුර පැතිරිලා යන නිසා මේ ගැන වැඩිපුර කතාබහට ලක් වෙලා තියෙනවා. හරි තිලිනි, සේත පොකට් මනි ප්‍රෝග්‍රෑම් එක ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ?
12: වාශි, ඉතුරුම් ගිනුමක වටිනාකම දැනෙන්නේ හදිස්සියක් වුණාමනේ. හේට පොල් කරනවා, සල්ලි හෙන් ඉල්ලනවා, මෙහෙන් ණයට ගන්න හදනවා, පුලියට ගන්න හදනවා. හිතෙත් කරදරයිනේ, ප්‍රශ්න වැඩි වෙනවා. ඊට පස්සේ උඹේ තියෙන කේක දේවල් ඉතින් අපිට හිතාගන්න බෑනේ. දැන් සල්ලි කොහෙන්ද ඉල්ලන්නේ, කාගෙන්ද ගන්න කියන එක හිතාගන්න බෑනේ. හැබැයි හිතේ නිදහසේ කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාගේ දරුවා වෙනුවෙන් මුදලක් එකතු කරන්න ඕන හොඳම ක්‍රමයක් තියෙනවා. ඒ තමයි පංචායතුරුන් ගිනුම. අවිශ්වාසය හොඳයි, පොලිය හොඳයි, ප්‍රශ්න නැහැ, කල්පනා කර කර ඉන්න දෙයක් නැහැ, අපිට හිතන්න දෙයක් නැහැ. ආවල්ස අවුරුදු 18 ඉවර වෙනකොට මේ මුදල කොච්චරක් විතර වෙලා තියෙද, එකතු වෙලා තියෙද, මොකක් හරි ප්‍රශ්නයක් වෙයිද, එහෙම කල්පනා කර කර ඉන්න දෙයක් නැහැ. ඔයාලට ගන්න තියෙන 13.19 කෝල් එකක් පංචායතුරුන් ගිනුමේ තියෙන ප්‍රතිලාභ අපි සෑහෙන මතක් කරලා තියෙනවා. හොඳම හොඳ පොලිය අනුපාතිකයක් එක්ක විශ්වාසයේ වගකීම 100%ක් තියෙන තැන තමයි, එකම තැන තමයි පංචායතුරුන් ගිනුම. ගන්න කෝල් එකක් 13.19 වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්.
15: ඒ වගේම අද දවසට අපි පොකට් මනී දුන්නා වගේ අපි අලුත් සති පොකට් මනී අරගෙන ලෑස්ට් වෙලා ඉන්න. අපිට මැසේජ් එකක් කියවලා තියන්න 0714 151 151 තමයි අපේ WhatsApp නම්බර් එක.
12: හරි, එහෙනම් වීකෙන්ඩ් එකේ ෆ්‍රී වෙලා ඉන්න ගමන් WhatsApp මැසේජ් එකක් දාන්න අපිට. අපි ලෑස්ති ඔයාව සම්බන්ධ කරගන්න. එහෙනම් අදට ගිහිල්ලා නම් සුබ දවසක් වගේම සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා මම රවිෂ්ක.
15: මම ආශි.

0: good morning දැන් වෙලාව උදේ 7:01යි
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

පුදුම වැස්සක් මේ. හිතාගන්නක් බෑ. ඔගලගේ පැත්තට කොහමද? අපි වැස්ස ගැන කතා කරමු, අපි ඩොලර් ගැන කතා කරමු, රුපියල ගැන කතා කරමු. 7:03. Good morning.

0: The FM.
1: අදිරුදිර පීඩනය බෙහෙත් නොබී හොඳ කරගන්න බැරිද?
2: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග.
1: බොහෝ වෙලාවට අදිරුදිර පීඩනයට බෙහෙත් බොන රෝගීන් අපෙන් අහන ප්‍රශ්නයක් තමයි මේ රෝගයට බොන බෙහෙත් නවත්තන්න පුළුවන්ද කියන කාරණාව. මේ විදිහට අහන්න හේතුව විදිහට බොහෝ දෙනා සඳහන් කරන්නේ ඔවුන් බොහෝ වෙලාවට හිතන දෙයක් තමයි අදිරුදිර පීඩනයට බෙහෙත් දිගු කාලයක් තිස්සේ බොනකොට ඔවුන්ගේ වකුගඩු නරක් වෙනවා කියලා. මේ කතාවේ කිසිම සත්‍යතාවයක් නැහැ. හැබැයි ඔබ අදිරුදිර පීඩනයට බෙහෙත් නොබී හිටියොත් එහෙම රුධිර පීඩනය පාලනය කරගත නොහැකි නිසාම ඔබගේ වකුගඩු වලට හානි සිදු වෙන්න පුළුවන්. ඒ වගේම ඔබගේ මොළයට සහ ඇස් වලටත් මේ විදිහටම හානි සිදු වෙන්න පුළුවන්. ඉතාම කලාතුරකින් සමහර පුද්ගලයන්ට හොඳ ආහාර පාලනයක් වගේම දේහයේ බර හොඳින් පාලනය කර ගැනීම මගින් කාලයක් යනකොට ඔවුන් අදිරුදිර පීඩනයට ගන්න බෙහෙත් නවත්තන්න පුළුවන්. නමුත් මේක කරන්න ඔබට හොඳ කැපවීමක් තියෙන්න ඕනේ. ඒ වගේම ඔබට අදිරුදිර පීඩනය ඇති වෙන වෙනත් කිසිම හේතුවක් නැති වෙන්නත් ඕනේ. උදාහරණ විදිහට ඔබට අදිරුදිර පීඩනය සමගම රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි වීම වගේම දියවැඩියා වැනි රෝගී තත්ත්වයන් තියෙනවා නම් ඔබට මේ විදිහට බරපාලනින් සහ ආහාර පාලනින් විතරක්ම අදිරුදිර පීඩනය සුව කරගන්න අමාරු වෙන්න පුළුවන්. මේ නිසා ඔබ කිසි විටකත් ඔබ අදිරුදිර පීඩනයට ගන්න බෙහෙත් හිතුමතේට නවත්තන්න එපා. ඔබ අනිවාර්යයෙන්ම මේ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.
3: මෙවැනි වැදගත් වෛද්‍ය කරුණු සමගින් ලබන සඳුදාත් අපි හමු වෙමු.
2: ඔබේ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
4: රොක් වෙමු සියතට.

0: සහ ප්‍රවෘතිවලට එහාගිය ප්‍රවෘති.
1: පෙබරවාරි මාසේ ඉන්ධන ආනයන කිරීම සඳහා අපිට වැය වුණේ ඩොලර් මිලියන 98යි. මාර්තු මාසේ ඩොලර් මිලියන 216යි. අප්‍රේල් මාසේ ඩොලර් මිලියන 368යි. මේ මැයි මාසේ ඩොලර් මිලියන 522යි. ඒ අපේ රුපියලට තෙරපුම ඩොලරයට ඉල්ලුමක් ඇතිකොට තිබෙනවා. අපි මේ වෙලාවේ ආර්ථිකය කළමනාකරණය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය වරමුදල බැඳුණු විස්තීර්ණ ණය වැඩසටහනක් එක්ක. ඒ නිසා අපි ඔවුන් එක්ක සාකච්ඡා කරමින් තිබෙන කවර තීන්දුවද අපි ගත යුතු කියලා අපි සතු තිබෙන යෝජනා අපි ඔවුන්ට ඉදිරිපත් කරලා තිබෙනවා. නැවත පැරණි ආර්ථික විනාශකාරී තත්ත්වයක් අපේ රටේ ඇතිවීමට කිසිසේත්ම ඉඩ නොදෙන මම ඔබට සාධිත කරනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: Hi, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ත. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ත ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
3: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 8 2 1 7 1 2 7 7
4: මොකක් හරි ත්‍රීවිල් එකක් ගන්න ඕනි.
5: මොකක් හරි නෙවෙයි. ත්‍රීවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
6: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය.
7: David Pierce Motor Company Private Limited
8: වෙතින්. අයියා මට ඇපල් මලක් දෙන්න.
9: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, daffodil මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, camellia මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
8: අයියා මට මල් ගොඩක් දීලා.
9: ඔව්වා මොනවද නංගි අර Hatch 15 එකෙන් පුංචි රුපියල් 1199කට apps 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක reload එකකුත් දානවා. පිස්සුනේ.
8: Hatch 15 පිස්සුවක්ම තමයි.
10: Aluminium මනේ.
11: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
12: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් Alumex. Aluminium ඕනතරම්, Alumex නම් ඉස්තරම්.
13: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට. ලොකු සයිස්, පොඩි ප්‍රයිස්.
14: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
15: අතිවිශ්වසනීය ගමනකට Jetac Electric Scooter. කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය. කිලෝවොට් 3.1ක මෝටරය. ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම. David Pierce e-mobility වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
16: A-level අවසන් කළ සිසුෙක්ද NIBM The City University සමකින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියාව විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 0111 732 1000. NIBM The City University, The Place to Be.
17: 98.2 98.4 Siyata.

0: ඔබ වෙත ගෙනෙන්නේ.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
0: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.
3: අනුවටයි දශම දෙකෙන්, අනුවටයි දශම හතරෙන්, සියත දෙවයි නපුර.

අද වැස්ස නේද? ගුඩ් මෝනින්. අද ඔෆිස් එනවද? ගෙදර ඉන්නවද? ඉස්කෝලේ යනවද? ගෙදර ඉන්නවද? මගේ පාට්නර්ත් ගෙදර. මාර වැස්සක්. මේ මොකක්ද මේ සීන් එක කියලා පොඩක් හොයලා බලනකොට මේ නිරිත දිග මෝසම තමයි මේ විදියට මේ ක්‍රමෙන් ස්ථාපිත වෙමින් පවතින. ඉතින් ඒ හින්දා තමයි මේ වැස්ස නිරිත දිග හරි ඊසාන හරි මොකක් හරි හින්දා ඔන්න ඉතින් වැස්ස. ඉතින් පෙරසේම එක එක ප්‍රශ්න ගැන යලිත් කතා කරනවා. ඒ කියන්නේ ගම් වතුර ගැන, ඊට පස්සේ නායම් අනතුරු ඇඟවීම්, මේවා නිකුත් කරලා තියෙනවා. ඉතින් අපි පොඩ්ඩක් බැලුවොත් කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ඉක්ම වූ තද වැසි ඇති වෙන්න පුළුවන් කියලා. ගාල්ල මාතර මහනුවර නුවරඑළිය දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා තියෙනවා. සහ මේ වෙලාවෙත් වහිනවා. ඊට පස්සේ අනිත් ප්‍රදේශවලට පස්සරු දෙකෙන් පස්සේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. අපි අර හැමදාම කියනවා වගේ ඇප් එකක් දාගෙන තියාගත්තොත් ඉතින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන කම් ඉන්න ඕනේ නැහැ. අපිට පොඩ්ඩක් බලා ගන්න පුළුවන් වැස්ස කොහොමද. මොකද අපි සාමාන්‍යයෙන් ඉස්සරහ වැඩ අපි පොඩ්ඩක් ප්ලෑන් කරගන්නවානේ. එකපාරට අපි අද මධ්‍යම රාත්‍රියේ සිට මෙහෙම වෙනවා. එහෙම නැහැනේ අපේ ලයිෆ් එකේ. අපි සාමාන්‍යයෙන් ඒවා ඉතින් ඒවා වෙන්නේ වෙන වෙන අයට. අපිට වෙන්නේ අපි පොඩ්ඩක් ප්ලෑන් කරගන්න. අපි හෙට මෙහෙම, අපි වීකෙන්ඩ් එක මෙහෙම. ඉතින් එහෙම ප්ලෑන් කරගන්න නම් චුට්ටක් ඇප් එකක් දාගෙන බලන්න. මොකද අද දවසේ තියෙන වැස්ස ගැන විතරක් අපිට දැනගෙන බෑ. අපි ඉස්සරහ පොඩක් ප්ලෑන් කරගන්න ඕනේ. හින්දා එහෙම දාගෙන බලන්න ඉස්සරහ දවස්වලට කොහොමද කාලගුණික තත්වය කියලා. කොහොම වුණත් අද අලුයම 3ට නිකුත් කරලා තියෙනවා නායම් අනතුරු ඇඟවීම්. ඒක හෙට අලුයම 3 දක්වා ක්‍රියාත්මක වෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ප්‍රදේශයේ ඒ කියන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය සඳහා තමයි පළමු අදිරිය නායම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කරලා තියෙන. ඉතින් හරි කල්පනාවෙන් ඉන්න, පරිස්සමෙන් ඉන්න. එකම ප්‍රශ්නේ අපිට එක එක විදිහට වෙනවා දකින්න අපි ආස නැහැ, අපි කැමති නැහැ. අපේ රටේ මිනිස්සුන්ට කරදර වෙනවාට. ඉතින් ඒ නිසා පොඩ්ඩක් මේ ගැන අවධානය යොමු කරලා සැලකිල්ලෙන් ඉන්න කියලා අපි කියනවා. ඉතින් අද පොඩක් ඔෆිස් එන්න බැරුව මොකක් හරි ගෙදරට වෙලා ඉන්න පොඩි හරි චාන්ස් එකක් තියෙනවා නම්, බොස්ව පොඩ්ඩක් හරි ෂේප් කරගන්න පුළුවන් කමක් තියෙනවා නම් ගෙදරින්න. අද ඇවිල්ලා පාරේ මේ ට්‍රැෆික් එකේ හිර වෙලා නේද? ඒ කියන්නේ වර්ක් ෆ්‍රම් හෝම් වගේ සීන් එකක් ඕගලංගෙත් තියෙනවා නම් ඔෆිස් වල ඒක කරන්න. මේ මොකද හරි අමාරුයි, පාරෙන්න ගියාම පුදුම වැස්සක්. මේවට තමයි කියන්නේ අර නා කපන වැහි කියලා කියන්නේ නේද? ඒ කියන්නේ මේ වැහි බින්දු නෙමේ, වැහි පොල් ගෙඩි තොඩි තගි. ඒ කියන්නේ වාහනේ වින්ස්ක්‍රීන් එකට වැහි බින්දු වැටෙන්නේ, ඒ කියන්නේ සාමාන්‍යයෙන් තත්තත්තත්තත් ගාල වැටෙන එක තොග තොග දක දක මාර සත්‍යක්. ඒ තරම් තද තද වැස්සක්. සාමාන්‍යයෙන් මේ විදිහට එක දිගට වහිනකොට මම නම් දැකලා තියෙන නිකන් වැස්ස පොඩ්ඩක් නිකන් ෂේප් වෙලා ලාවට වගේ එක දිගට වැහගෙන වැහගෙන යනවා. ඒනට අද උදේ මම ඔෆිස් එන වෙලාවේ අර රෑ වැස්ස වගේම තදටම වහිනවා. ඉතින් මේවට නා කපන වැහි කියලා කියනවනේ. මම නිකන් බැලුවා මොනවාද මේ නා කපන වැහි කියලා කියන්නේ කියලා. දැන් නාගස තමයි මේ නා කියලා හඳුන්වන්නේ. ඉතින් නාගස් ගොඩක් මේ ශක්තිමත් කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් සමහරක් වෙලාවට හයියෙන් වහිනකොට කියනවා නා කපන වැහි. ඒ කියන්නේ මේ තරම් ශක්තිමත් ගහක් වුණත් නිකන් කැපිල යන විදියට කඩාගෙන වැටෙන විදියෙ තරම් වැස්සක් මේක කියලා කියන්න තමයි, තරම් හයියෙන් වහිනවා කියලා කියන්න තමයි මේ නා කපන වැහි කියන මේ උපමාව අපි පාවිච්චි කරන්නේ. නිකන් හරියට මේ චැට් GPT දාලත් මම ඇහුවා. එතකොට ඒකේ තියෙනවා නිකන් පිහියෙන් කපනෝ වගේ වැටෙන වැස්ස. What is that? පිහියෙන් කපනෝ. ඕ මාර හයියෙන් වහින වැස්සක් නේද? හරි, කොහොමනත් අද මම පොඩ්ඩක් මේ ඩොලර් එක ගැන කතා කරන්න පොඩි ප්ලෑන් එකක් දාගෙන ආවා. මට හිතෙනවා පොඩි සින්දුවකට ගිහිල්ලා මේ වැස්සත් එක්ක චූටි බ්‍රේක් එකක් අරගෙන අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. මේ වාහන ආනයනය සම්බන්ධයෙන් මේ ඩොලර් එක ගැන විද්වත් කතිකාවතක් ඔන්න මං අද ආරම්භ කරන්න ලෑස්ති. මට ඒ සඳහා මම තොරතුරු එකතු කරගත්තා. මේ ප්‍රවීණ කට්ටියකින් තොරතුරු එකතු කරගත්තේ. ඒක මේ අපේ ගෙදර තාත්තිකෙන් බාප්පගෙන් එහෙම නෙමෙයි. ඒ නිසා මේවා විශ්වාසනීය තොරතුරු. හරිද? මම තව චුට්ටි වෙලාවකින් ඔබත් එක්ක ෂෙයා කරගන්නවා මේ සින්දුවෙන් පස්සේ. මොකද හැමෝම මාව දකින දකින හැමෝම කියන දෙයක් තමයි, අම්මෝ ඔයා හොඳ වෙලාවට වාහනය ගත්තේ, තව දවස් ටිකක් එහෙමේ වුණා නම් ඔයාට වාහනයට 50%ක මේකක් වදිනවනේ ටැක්ස් එකක්. ඇත්තටම 50% වදින්නේ වාහනේ ගන්න සම්පූර්ණ මුදලටද, නැත්නම් ගහලා තිබ්බ බද්දටද, මොකටද? අපි කතා කරමු 7:20. Very good morning.

රයිට් අපි බලමු මුලින්ම ඊ දවසේ ඩොලර් එක කීයද කියලා. ඩොලර් එක 354යි. පෙරේද දවසේ ගත්තොත් ඩොලර් එක රුපියල් 342.50යි. හරිද? තාම අද දවසේ අප්ඩේට් එක ඇවිල්ලා නැහැ. අද 11 වගේ වෙනකොට ඒකත් අප්ඩේට් වෙලා තියෙයි. දැන් මේ විදිහට ඩොලර් එක ඩොලර් එකේ වටිනාකම මේ විදිහට නිකන් පිස්සුවෙන් වගේ ඉහළ යන එකට ප්‍රධාන හේතු දෙකක් අපිට හොයාගන්න පුළුවන්. පළවෙනි හේතුව තමයි පළවෙනි හේතුව තමයි මේ ගෝලීය වෙළඳපළේ ඛනිජ තෙල් මිල ඉහළ යාම. දැන් අපි පොඩ්ඩක් අරගෙන බැලුවොත් ජනාධිපතිතුමන් මේ පහුගිය දවස්වල කිව්වා මේ ඩොලර් එකේ මිල හැමතිස්සෙම මේ ඉහළ යන එක පාලනය කරගන්න ගන්න තියෙන හැම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා කියලා. ඉතින් ඒකට මේ අපි බැලුවතින් දැන් මේ පහුගිය දවස්වල තෙල් ගේන්න කොච්චර වියදම් කරලා තියෙනවද කියලා පෙබරවාරි මාසේ ඩොලර් මිලියන 97ක් වියදම් කරලා තියෙනවා. ඊට පස්සේ මාර්තු මාසේ ඩොලර් මිලියන 216ක් වියදම් කරලා තියෙනවා. අප්‍රේල් මාසේ ඩොලර් මිලියන 368ක් වියදම් කරලා තියෙනවා. මැයි මාසේ ඩොලර් මිලියන 522ක් වියදම් කරලා තියෙනවා මේ පහුගිය දවස්වල. එතකොට බැලුවතින් අපිට මේ තෙල් ගේන්න ගිය වියදමත් හරි මේක ඩොලර් එක ඉහළ යන්න ප්‍රධාන හේතුවක් කියලා සලකන්න පුළුවන්. ඊට පස්සේ අනිත් හේතුව තමයි මේ විශාල වශයෙන් වාහන ආනයනය කිරීම. දැන් අපි ඒ කතාවට යන්. 2025 පෙබරවාරි මාසේ තමයි වාහන ආනයනය කිරීම පටන් ගත්තේ. ඒ කියන්නේ අවුරුදු 4ක් 5ක් විතර එහෙම කරන්නේ නැතුව ඉඳලා ඉතින් පටන් ගත්තා. අපිටත් ආසෙ හිතුණා. අපිත් දැකලා නැහැ අලුත් වාහන. ඉතින් මමත් ඉතින් ඕඩර් කරා. හරිද? ඉතින් එහෙම තමයි. ඉතින් මිනිස්සු ආසාස දේවල් ජීවත් වෙන ආස දේවල් ඉතින් කරනවා. ඉතින් මිනිස්සු එහෙම කරා. ඉතින් ඊට පස්සේ අපි බැලුවොතින් පෙබරවාරි මාසේ ඉඳලා 2025 පෙබරවාරි මාසේ ඉඳලා දෙසැම්බර් වෙනකල් ඩොලර් බිලියන 2.05ක් වෙනකන් ඒ ගාන ළඟට කිට්ටු වෙනකන් ගානක් අපි වියදම් කරලා තියෙනවා මේ වාහන ආනයනය කිරීම සඳහා. හරිද? ඒ කියන්නේ මේ ඔක්කොම මමත් ඇතුළුව අපි මේ ආනයනය කරපු වාහන සෙට් එක. ඊට පස්සේ දැන් මේ අවුරුද්දකට 2026 අවුරුද්දේ සාමාන්‍යයෙන් LC ඕපන් කරලා තියෙනවා බිලියන 1.2ක්. මේ ඔක්කොම කතා කරන්නේ බිලියන වලින්. දැන් අර 2025 අවුරුද්දේ පෙබරවාරි ඉඳලා දෙසැම්බර් වෙනකල් ඩොලර් බිලියන 2.05ක් කිට්ටු වෙන ගාණක්. හරිද? ඊට පස්සේ මේ අවුරුද්දේ දැන් අපි මේ අවුරුද්දේ ඉන්නේ මැයි මාසෙනේ. මේ වෙනකොට LC බිලියන 1.2ක් නයවර ලිපි නිකුත් කරලා තියෙනවා. ඊට පස්සේ අපේක්ෂා කරනවා ඩොලර් බිලියන 2ක් හරියට වැඩියෙන් හරි මේ අවුරුද්දේ වාහන ආනයනය සඳහා වියදම් වෙයි කියලා. දැන් අපේ රටේ අපි සංචිත බලමු. සංචිතය කොහොමද? ඩොලර් බිලියන 7යි. එතකොට වාර්ෂිකව බිලියන 2ක් වාහන ආනයනය සඳහා මේ විදියට යනවා. ඒ කියන්නේ මේක සැර ගානක්. මේක අපිට හොඳට දැනෙන ගානක්. ඉතින් මේ ඉලක්කම දිහා බැලලා තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ මේ ඔක්කොම ඉලක්කම් ටික දිහා බැලුවාට පස්සේ මේ රුපියල පිරිහීමට මේ රුපියල යගේ පල්ලෙහාට ගිහිල්ලා ඩොලර් එක යගේ වැඩි වෙන්න මේ වාහන ආනයනය විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. විශාල කරදරයක් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි රජය තීරණය කරන්නේ 50%ක අධිභාරයක් ඔන්න ගහන්න ඕනි වාහනවලට කියලා. හරිද? දැන් අපි මුලින්ම බලමු මේ අධිභාරය කියන්නේ මොකක්ද කියලා. දැන් සමහර කට්ටිය කියනවා මේක මේ වාහනේ සම්පූර්ණ වටිනාකම. හිතන්නකෝ වාහනේ කෝටියයි. ඒ වාහනේ සම්පූර්ණ වටිනාකමට මේ අධිභාරය ගහනවා කියලා සමහර කට්ටිය කියන එක වැරදි. ඒ නිසා අපි මේක පොඩ්ඩක් හරියට පොඩ්ඩක් මේක හදා ගන්න ඕනේ. හරිද? දැන් මම මේ උදාහරණේ ගන්න මේ පහුගිය දවස්වල මම දැක්කා මේ අපේ බණ්ඩාර දිසානායක සර් ලස්සන මේ වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒ වීඩියෝ එකේ හරිය ලස්සනට මේක පැහැදිලි කරලා තිබ්බා මේ වාහන සම්බන්ධ කතාව. පුළුවන් නම් ඒ වීඩියෝ එක බලන්න. ඒකෙන් පොඩි කොටසක් ඔන්න දැන් මම අරගෙන තියෙනවා. හරිද? දැන් අපි ගත්තොත් ලක්ෂික වාහනයක් ගන්නවා කියලා හිතන්න. මැයි මාසේ පළවෙනිද වෙනකල් ලංකාවේ තිබ්බ ටැක්ස් එක තමයි මේ ලක්ෂික වාහනයක් ගන්නකොට ලක්ෂයට 130යි. 130ක ආනයන තීරු බද්දක් ගෙවන්න ඕනි අපි. හරිද? ඒ කියන්නේ ඩියුටි එකක් ගෙවන්න ඕනි. දැන් සාමාන්‍ය ලක්ෂ වාහනයකට රුපියල් 30000ක් ගෙවන්න ඕනි විදිහට තමයි තිබුණේ. ඊට පස්සේ මේ මාසේ 15 වෙනි දින ඉඳලා මේ 30000ට ගැහුවා 50%ක අධිභාරයක්. 30000ට තමයි ගැහුවේ. හරිද? නැතු අර ලක්ෂයට නෙමෙයි. ඒතකොට මේ අධිභාරයක් කියලා කියන්නේ බද්දක් මත තවත් බද්දක් පනවන එක. ඉතින් සාමාන්‍යයෙන් මේ දාලා තියෙන මේ පාර ඔය දැන් 50%ක දාපු අධිභාරය මාස 3කට වගේ කාලෙකටනේ ඒක දාලා තියෙන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අධිභාරයක් කියන එක දිගටම දාලා තියන්න බැහැ. එහෙම කොටස් වශයෙන් ඒක ඉවර වෙන දවසක් තියෙන්න ඕනලු. එහෙම දාලා ඊට පස්සේ ආයි වරුණාට පස්සේ ඔන්න ආයි දාන්න පුළුවන්. කැමති නම් ඔන්න ආයි දාන්න පුළුවන්. හරි, රයිට්. ඒක වෙනම කතාව. ඊට පස්සේ දැන් මතක තියාගන්න මේ මාසේ 15 වෙනි දින ඉඳලා මේ අර අපි ලක්ෂික වාහනයක් ගන්නකොට ඉස්සරහත් අපි ටැක්සි එක ගෙවුවානේ රුපියල් 30000ක්. ඒ 30000ට තමයි 50%ක අධිභාරයක් ගැහුවේ. එතකොට මේ බද්ද මත තවත් බද්දක් ඔන්න දැන් දාලා තියෙනවා.
ඊට පස්සේ අපි හිතමුකෝ දැන් මේ 30000 තීරු බද්දට, ඒ කියන්නේ රුපියල් ලක්ෂක වාහනයක් ගන්නවා නම් 30000ක් ගෙවන්න ඕනේ. ඔන්න ඒ 30000ට 50%ක් ගානවා. 50%ක් කියලා කියන්නේ රුපියල් 15000ක වගේ ගාණක්. එතකොට අර 30000යි මේ 15000යි එකතු වෙනවා රුපියල් 45000යි. සාමාන්‍යයෙන් ලක්ෂක වාහනයක් ගේනකොට රුපියල් 45000ක ගානක් ටැක්ස් එක විදියට අපි ගෙවනවා. එතනින් නතර වෙන්නෙත් නෑ. අපි එහෙම නතර වෙනවා. අපිට ඒ ඇතිද? නෑ, අපිට මදි. ඊට පස්සේ මේ 45000ට වැටෙනවා වැට් එක. වැටෙනවා කියපු ගමන් කාවද මතක්ෙන්? හරි. ඒකට වැටෙනවා වැට් එක. 18%ක වැට් එකක් වැටෙනවා. දැන් වැට් එක කියන එක දන්නවනේ, අගය එකතු කළ බද්ද, රයිට්? ඒක වෙනම කතාවක්. ඊට පස්සේ මේකට ආයි වැටෙනවා සමාජ ආරක්ෂණ බද්ද. 2.5%. සමාජ ආරක්ෂණ බද්ද කියලා කියන්නේ මොකද්ද කියලා මම පොඩ්ඩක් ඒකත් කීප දෙනෙක්ගෙන් අහලා බලවම. ඒකත් ව්‍යාපාර වලින් අය කරන බද්දක්. පුද්ගලයෙක්ගෙන් එහෙම ගන්න ගන්නේ මේ ව්‍යාපාර වලින් ගන්න බද්දක්. ඒක යොදවනවා කියලා කියන්නේ මේ ජනතාවගේ ආරක්ෂාවට සුබ සාධනයට තමයි මේ බද්ද යොදවන්නේ, රයිට්? ඉතින් එහෙම බද්දක් වැටුණා 2.5%ක. මේ ඔක්කොම ටික ගණන් ටික එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා අන්තිමට එනකොට සාමාන්‍යයෙන් ලක්ෂික වාහනයක් ගන්නකොට රුපියල් 54000ක වගේ ටැක්ස් එකක් ඔන්න අපිට දැන් ගෙවන්න වෙලා තියෙනවා. ඉතින් මේක කරන්න ප්‍රධානම හේතුව තමයි වාහන ආනයනය කරන එකට අපිව පොඩ්ඩක් නිකන් අයියෝ දැම්ම බෑ මෙච්චර ගාන ගම්බෝ බෑ කියලා අන්න ඒක කරන්න තමයි ඕනේ. හරිද? ඒ කියන්නේ අපි පොඩ ආනයනය පොඩ සීමා කරන්න ඕනේ මේ තියෙන තත්ත්වයත් එක්ක, මේ ඩොලර එකේ ගාන කොහොම හරි තියාගන්න. ඔන්න ඔය සීන් එකට තමයි මේ වැඩේ කරන්නේ. තවත් මේ කවුද අපේ බණ්ඩාර දිසානායක සර්ගේ වීඩියෝ එකේ තියෙනවා තව පොඩි කෑල්ලක්. අපි වැඩිය දන්නේ නැති කෑල්ලක් එයා කියනවා. දැන් මේ බදු ගැන කතා කරද්දි සමානාත්මතාවය කියලා කෑල්ලක් තියෙනවා. එහෙම මූලධර්ම කීපයක් තියෙනවා. හරිද? ඉතින් ඒකෙදි මේ බද්දක් ගන්නකොට හැමතිස්සෙම පාරිභෝගික තීරණ විකෘති නොවිය යුතුයි කියලා සඳහනක් තියෙනවලු. ඒ කියන්නේ දැන් හිතන්නකෝ අපි දැන් වාහනයක් ගන්න හිතාගෙන ආසාවෙන් ඉඳලා ඒකට ඔන්න බද්දක් වැටෙනවා. ඊට පස්සේ අපිට ඒ වාහනේ ගන්න බැරි වෙනවා. අපේ තීරණය වෙනස් වෙනවා, විකෘති වෙනවා. අන්න ඒ වගේ දේවල් වෙන්න බෑ කියලා, ඒ වගේ දේවල් නොවිය යුතුයි කියලා මේ සාමාන්‍ය බදු පැනවීමේදී තියෙනවා. ඒ කියන්නේ බද්දක් මෙහෙම එකපාර හිටි නම් බද්ද ගැහුවා කියලා එහෙම වෙන්න බෑලු. සාමාන්‍යයෙන් බද්දක් ගහනවා කියලා ජනතාව දැනුවත් වෙන්න ඕනෙලු. ඊට පස්සේ කල්තියා ප්ලෑන් කළා, ඒගොල්ලෝ ලෑස්ති වෙලා ඒකට සූදානම් වෙලා. හැබැයි මේක නම් එක සැරේම ගහපු බද්දක් නෙමෙයි. ඒකට පොඩි අපිට ලෑස්ති වෙන කාල සීමාවක් තිබ්බා. අන්න එහෙම වෙන්න ඕනෙලු බද්දක් ගහනකොට. ඒ වගේ අපි පොඩි නොලෙජ් එකක් තියාගමු. අනිත් එක අර 50%ක අධිභාරය කියන එක අර වාහනේ සම්පූර්ණ වටිනාකමට නෙමෙයි ඒක ගහලා තියෙන්නේ. අපි මෙච්චර කල් ගෙව්ව 30%ක ටැක්ස් එක තියෙනවනේ. අන්න ඒකට තමයි මේ 50% වදින්නේ කියන එක මතක තියාගන්න. කොතර හරි දැන් කවුරු හරි කතාවක් යන වෙලාවට පොඩ්ඩක් කවුරු හරි කියනවා නම් එහෙම ඉන්නවනේ, ඒ වාහන දැන් මේ කෝටි 2ක වාහනයක 50%ක් ගාන. ඒව කිව්වොත් එතනට ගාලා පොඩ්ඩක් ඒක පාවිච්චි කරන්න. හරිද? ඉතින් දැන් වාහනවල කොහොමද ඉතින් ගණන් මිනුම් ඒවා ඔක්කොම ඉහිල ගිහිලා තියෙන්නේ. හැබැයි ඔයගලන්ට සුභාරංශයක් කියන්න තියෙනවා. අපේ පෙරඩුව ආයක පෙරඩුවා තාමත් ඒගොල්ලන්ගේ වාහනවල ගණන් වැඩි කලේ නැහැ. තාමත් ඔබට පෙරඩුවා වාහන කලින් ගණන් වලට ගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි ගත්තොත් පෙරඩුවා ඇක්සි ආයක තියෙනවා රුපියල් 82,50,000ට ගන්න පුළුවන්. 82,50,000ට ගණන් වැඩි කළාද? නැහැ. ඊට පස්සේ පෙරඩුවා ඇටිවා කියලා තියෙනවා මඩල් එකක්. ඒක 112,000ට ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ පෙරඩුවා මයි වී එක තියෙනවා. ඒක ගන්න පුළුවන් 1,34,50,000කට. හරිද? ඊට පස්සේ පෙරඩුවා මයි වී එකේ H මොඩල් එක තියෙනවා. කියන්නේ අරක G මොඩල් එක, මේක H මොඩල් එක. ඒක රුපියල් 1,49,50,000කට ගන්න පුළුවන්කම තියෙනවා. පෙරඩුවා අරූස් එක තියෙනවා. ඒක 1,59,50,000කට ගන්න පුළුවන්කම තියෙනවා. හරිද? මේ හැම එකක්ම මිලියන 16යි තව පොඩි ගාණක් එහෙම ඒ ඇතුළත මේ ඔක්කොම ටික තියෙනවා. හරිද? ඒ හින්දා ඒක වරි වෙන්න එපා. වාහනයක් ගන්න සිහිනයක් දැක්කනම් දැන් මේ වෙලාවේ මෙහෙම ගණන් ගියා කියලා ලොකුවට අප්සෙට් වෙනවා තමයි. අපි ඉතින් මිනිස්සුනේ නේද? හැබැයි ලොකුවට අවුලක් වෙන්න එපා. මොකද පෙරඩුවා වාහන සෙට් එකක්ම තියෙනවා, ගිහිල්ලා ගන්න රේන්ජ් එකක්ම තියෙනවා. මම ඔයගලන්ට අරූස් එක ගැන කිව්වා. 1,59,50,000ට ගන්න පුළුවන්. ඊට පස්සේ පෙරඩුවා බෙසා එක තියෙනවා රුපියල් 85,85,000ට ගන්න පුළුවන්කම තියෙනවා. පෙරඩුවා බෙසා එක්ස් එක තියෙනවා. ඒක රුපියල් 1,29,00,000ට ගන්න පුළුවන්කම තියෙනවා. තවම නැද්ද? පෙරඩුවා ඇල්සා මොඩල් එක. මේ ඔක්කොම මොඩල්ස් පොඩ්ඩක් කියලා බලන්න පෙරඩුවා එකේ. හරි ලස්සන. සහ මේව මැලේසියාවල තමයි නිෂ්පාදනය කරන්නේ ජපන් තාක්ෂණයත් එක්ක. ඉතින් මේකේ තියෙන අර සාමාන්‍යයෙන් අපි ලක්ෂරි වාහනයක දකින්න තියෙනනේ සුවපහසුව කියලා කැලක්. අපි ඒකට හරි ආසයින. වාහනයක දොරක් වැහෙනකොට, සීට් එකේ ඉඳ ගන්නකොට, මේකේ තියෙන ඩිජිටල් පැනල් එක, මේ
දේවල් අපිට හොඳම විදිහට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් විදිහට තමයි පෙරඩුවා වාහන මාකට් එකට ඇවිල්ලා තියෙන්නේ. පෙරඩුවා ඇල්සා එක ගැන අන්තිමට මතක් කරන්න, ඒක රුපියල් 1,65,00,000කට ගන්න පුළුවන්කම තියෙනවා. ඔබ යන්න ඕනි තැන තමයි මේ හයිඩ් පාර්ක් කෝන එකේ තියෙනවා පෙරඩුවා ප්‍රධාන ශාඛාව, ලොකු ෂෝරූම් එකක් තියෙනවා. එතනට ගියානම් ඔබට මේ පෙරඩුවා වාහන සෙට් එකම බලා ගන්න පුළුවන්. සහ ඒගොල්ලන්ගේ තව මේ ෂෝරූම්ස් තියෙන තැනුත් මම මතක් කරන්න, නුවර තියෙනවා, කුරුණෑගල තියෙනවා, රත්නපුර තියෙනවා, මාතර මේ තැන්වලිනුත් ඔයගලන්ට පෙරඩුවා වාහන බලන්න පුළුවන්, ගන්න පුළුවන්. ඉතින් මේ දවස්වල මාකට් එකේ වාහන ගැන හැමෝම කතා වෙනවා, තියෙන වාහනෙත් තමන් ගාව තියෙන වාහනෙත් ඉතින් ගණන් වැඩි කරලා තමයි විකුණන්නේ. එහෙම තමයි ඉතින් බිස්නස් කියන්නේ නේද. හැබැයි මේ වෙලාවේ පෙරඩුවා මිනිස්සු වෙනුවෙන් ඒගොල්ලන්ගේ ඕනම ව්‍යාපාරික තියෙනවානේ මිනිස්සු වෙනුවෙන් කරන කැලක්, අන්න ඒ පාට් එක කරනවා. වාහනයක් ගන්න ආසාවක් තියෙනවනම් කෙලින්ම යන්න පෙරඩුවා ෂෝරූම් එකට. විශේෂයෙන් මතක් කරන්න ඕනේ පෙරඩුවා කියලා කියන්නේ යුනිමෝ තමයි පෙරඩුවා අපිට ගෙන්නන්නේ. යුනිමෝ කියලා කියන්නේ යුනයිටඩ් මෝටර්ස් වල ඒගොල්ලන්ගේම අනුශාකාවක්. ඉතින් ඒ නිසා විශ්වාසය ගැනවත් කිසි දෙයක් ගැන වරි වෙන්න එපා. අදම කෝල් එකක් දෙන්න, මේ මොහොතේ මේ වැස්සේ මේ නාකපන වැස්සේ කෝල් එකක් දෙන්න 0165 167 177 කියන නම්බෙකට. Good morning.

තව පොඩි දෙයක් ඕගලන්ට කියන්න ඕනේ පෙරඩුවා ගැන. දැන් මම අර කිව්වනේ රුපියල් මිලියන 8 ඉඳලා රුපියල් මිලියන 16.5 වෙනකල් ඒ රේන්ජ් එකේ වාහන තියෙනවානේ අපේ පෙරඩුවා ගාව. හැබැයි විශේෂයෙන් මතක් කරන්න ඕනේ තාමත් පරණ ගානට තමයි දෙන්නේ. හැබැයි තුග අවසන් වෙනතුරු පමණයි. ඒ නිසා ඔබ ඉක්මන් කරන්න ඕනේ. හරිද? අදම කෝල් එකක් දෙන්න. මොකද හැමදාම මේ වැඩේ කරන්න බෑනේ. කියන්නේ ටැක්සි එක ගොඩක් වැඩි කළා එහෙම කරන්න බෑනේ නේද? ඉතින් ඒ නිසා ඔබ ඉක්මන් කරන්න ඕනේ පෙරඩුවා. මම ආයෙත් නම්බර් එක මතක් කරන්නම්. 011-7565-177 කියන නම්බර් එකට කෝල් එකක් දෙන්න. ගිහිල්ලා බලන්න මේ හයිඩ් පාර්ක් එකේ තියෙන ඒගොල්ලන්ගේ ෂෝරූම් එක ගිහිල්ලා බලන්න. ගිහිලා පොඩ්ඩක් නියං ඉඳගෙන පොඩ්ඩක් මේක ෆීල් කරලා පොඩි ඩ්‍රයිව් පාරක් දාලා පොඩ්ඩක් ඇඟට ගන්න. වාහනේ එහෙමනේ අපි සාමාන්‍ය මොකක් හරි ගන්න කලින් ඒක ඇඟට ගන්න. වාහනේ ඇඟට ගන්න. ඊට පස්සේ ඉතින් ඔබට හිතෙයි අපි මේ ඉතින් මොකද මේ

0: පොඩක් වෙදේක ගැන දැනගන්න. ඒ වගේ වැඩකට අපිට මේ 35GB පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඇප්ස් 15 ගත්තොත් ප්‍රධාන ඇප්ස් 15 ඇතුලේ අපිට චැට් කරන්න ඕනේ ඇප්ස් ටික WhatsApp ද, Viber ද, Emo ද, Telegram ද, Messenger ද, Discord ද ඔක්කොම ටික තියෙනවා. ඊට පස්සේ AI යූස් කරනවා නම් ChatGPT, Gemini තියෙනවා. X, LinkedIn තියෙනවා. Social life එකට TikTok, Snapchat, YouTube, Instagram, Facebook මේ ඔක්කොම ටික තියෙනවා. මේ ඇප්ස් 15 ඔගලන්ට හම්බ වෙනවා රුපියල් 1199ට අන්ලිමිටඩ් ඩේටා එක. මේ ඇප්ස් 15 පාවිච්චි කරන අන්ලිමිටඩ් ඩේටා. මම දන්නවා සමහර කට්ටිය TikTok මේක ඇතුළට දාන්නේ නැහැ. මොකද TikTok කියලා කියන්නේ අපි වැඩිපුරම ඉන්න ඇප් එක. වීඩියෝ එකෙන් වීඩියෝ එකට, වීඩියෝ එකෙන් වීඩියෝ එකට යනවා යනවා. දැන් ඒක පොඩ්ඩක් අර මේ Facebook වලටත් ඇවිල්ලා තියෙන Reels ගොඩක් දානවනේ නේ. ඒකත් අර ෂෝට් වීඩියෝස් හරි පොපියුලර් වෙලා තියෙන්නේ. ඉතින් කොහොමත් ෂෝට් වීඩියෝස් තියෙන ඇප්ස් අපි පාවිච්චි කරනවා නම් ඒ වස්සේ අපි ඉතින් පැය ගණන් ඉන්නවා. හිතන්නේ මේක බලලා නිදා ගන්නවා, අම්මෝ මේක බලලා නිදා ගන්නවා කියලා හිතන අය නෑ, බලාගෙන යනවනේ. ඉතින් අපි දන්නේ කොච්චර ඩේටා ප්‍රමාණයක් මේවට යනවාද කියලා. ඒකට අන්ලිමිටඩ් ඩේටා හම් වෙනවා කියලා කියන්නේ මෙතන තියෙනවා යම් කිසි වැදගත්කම්. හරිද? අනිතික රුපියල් 1199ට තමයි මේ හැමදේම හච් දෙන්නේ. ඉතින් ඒ නිසා මේ වගේ වාසි දැක්කම දුටු දුටු තැන වාසි අල්ල ගන්න ඕනේ. ඔගලන්ට මේ පැකේජ් එක ඇක්ටිවේට් කරගන්න හච් නියෝජිතයෙක් හම්බ වෙන්න එයා වැඩේ කරලා දෙයි. එහෙම නැත්නම් ඔයාට ඔන්ලයින් උත් වැඩේ කරගන්න පුළුවන් හච් එකේ මේ සයිට් එකට ගිහිල්ලා. ඒ කොහොම වුණත් මම නම් කියන්නේ හච් නියෝජිතයා හම්බෙන්නානේ. ගිහිල්ලා එයාත් එක පොඩ්ඩක් කතා කරලා තව හච් ගැන තව විස්තර දැනගෙන තවත් පැකේජස් තියෙනවා. සමහර විට ඔයා මේ ඇප්ස් 15 වෙච්චරම මේවවලම ඉන්නවා නෙමෙයි, මට මෙන්න මේ ටයිප් පැකේජ් එකක් ඕනි ඒක තියෙනවා. ඒ ඔක්කොම කතා කරගන්න හච් නියෝජිතයත් එක්ක. අපි මේ දවස්වල නම් කතා කරන්නේ හච් 15 පැකේජ් එක ගැන. ඒක නම් ඉතින් නැගලම යන පිස්සුවක් වගේ පැකේජ් එකක්. 7:42 දැන් වෙලාව.
1: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන්නති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
2: ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112 414 414 කොන්දේසි සහිතයි. වෝක් ජුවලර්ස් සැමදා ඔබ සමගයි.
3: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
4: finishing වහලක් ලෙස color of flow වැජබෙනා. සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට

0: කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ඩකින් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනාගන්න කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා ටීවී ෆ්‍රිජ් වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනාගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩිය අවසන් දිනුම් මැදීමෙන් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ් ලැප්ටොප් අයිෆෝන් ඇතුළු තවත් තෑගි රසක් කරන්න තියෙන්නේ ෂොපින් බිල් පේමන්ට්ස් ඕනම දෙයකට කෑෂ් වෙනුවට කාඩ් එක යූස් කරන එක විතරයි කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න
1: සියත දෙවයි.

0: FM.
1: හරි 7:45 අපි කැටියෙන් මතක් කරගමු. අපිත් එක බජාජ් ඉන්නවා, බජාජ් ත්‍රිවිල්. ඉතින් ත්‍රිවිල් එක කළු ත්‍රිවිල් එක ගන්න අදහසක් තියෙනවා නම් මොකක් හරි

ගන්න නෙමෙයි කෙලින්ම බජාජ් ත්‍රීවිල එකක් ගන්න. හරිද? පැල්වත්ත කිරි ගැනත් මතක් කරන්න ඕනේ. අපේ රටේ නිෂ්පාදනයක් පැල්වත්ත කිරි කියලා කියන්නේ. ඊට පස්සේ ඒසිංග එකට යන්න හොඳ ඒසි එකක් ගන්න. හරිද? ඒසි විතරක් නෙමෙයි තව ගොඩාක් ඔයගලගේ ගෙදරට ඕන කරන ගෘහ භාණ්ඩවල ඉඳලා හැම දෙයක්ම දිනන සිංග එකේ. ඉතින් මේ ඕන දෙයක් ඔබට ගෙවන්න ගන්න පුළුවන්. ෆෝන් එකක් ගන්න ඕනේ නම් ඒකටත් ඔයගලන්ට ඔන ෆෝන් එකක් ගන්න පුළුවන් සිංග එකට ගිහිල්ලා. සීයේ ශ්‍රී ලංකා ගැන දවසෙත් අපි කතා කරමු. වරලත් ගණකාධිකාරීවරයෙක් වෙන්න තියෙන හොඳම සහ එකම මාර්ගය තමයි සීයේ ශ්‍රී ලංකා කියලා කියන්නේ. ඊට පස්සේ චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූටර් එක ගැනත් මතක් කරන්න ඕනි. දැක්කනි ඩොලර් ප්‍රශ්න අරව මේවා ඒවා අතරේ චෙතක් එකක් තියෙනවා කියලා කියන්නේ. ඉතින් ඔය තෙල් සම්බන්ධ මොන ගැටලු ආවත් ඔබට වරි වෙන්න දෙයක් නැහැ. QR ඕනිද, දවස ඕනිද, අර කෝනිද, මේ කෝනිද නැහැ. ඔබ නිදහස්. මම නිදහස් මිනිහෙක් කියලා ඔබට ඉන්න පුළුවන්. හරිද? චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එකක් තියෙනවා නම්. ඊට පස්සේ ඇලුමෙක්ස් ගැනත් මතක් කරන්න ඕනේ. ඇලුමෙක්ස් බිල්ඩින් සිස්ටම් එක මොගලන්ට ඇලුමෙක්ස් ප්‍රදර්ශනාගාරයට ගියාම බලා ගන්න පුළුවන්, ගන්න පුළුවන්. ඊළඟට කලර් අප් වහල ගැන සහ කලර් අප් ස්ට්‍රිප් සීලින් එක ගැන අද දවසෙත් අපි කතා කරනවා. NLB ගැන මතක් කරන්න ඕනේ. කාගිල්ස් ෆුඩ් සිටි ගැන මතක් කරන්න ඕනේ. ප්‍රයිම් ගෲප් එක ගැන අද අලුත් ආරංචියක් ඔබත් එක්ක මේ පෝට් සිටි එකේ තියෙන ඒගොල්ලන්ගේ සුපිරිම ප්‍රොජෙක්ට් එක ගැන තමයි අපි කතා කරන්නේ. ඊළඟට වෝග් ජුවලර්ස් ගැන මේ දවස්වල ඒගොල්ලන්ගේ තියෙන නියම ඩිස්කවුන්ට් එකක්, හරිද? වෝග් ජුවලර්ස් එකේ ඒ ගැනත් අපි වැඩි විස්තර කියන්නම් අද දවසේ. ඊට අමතරව අපි හච් ගැන උදේම කතා කරා. හච් 15 පැකේජ් එක ගැන සහ පෙරඩුවා ගැන. තාමත් අපිට පරණ ගානට වාහන ගන්න පුළුවන්. පෙරඩුවා 7:47.

0: ලයිෆ එක ගොඩ යන්න නියම පාරක් ඔන්න හදලා දීලා තිනවා කමර්ෂල් බැංක් එක. කමර්ෂල් බැංක් එකේ ස්ථාවර තැන්පතු වලට දැන් ඔබට 99.5ක් දක්වා ඉහළ පොලියක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. 9.5ක් දක්වා, හරිද? ඉතින් යන්න ගිහිලා කතා කරගන්න. සල්ලිත් අරන් යන්න. ඉතින් සල්ලි නැතුව මොකද කරන්නේ? සල්ලි නැද්ද? මට නම් ගිහිලා දැන් සල්ලියක් නැහැ නේ. අති වාහන ගත්තන්නේ. සල්ලි තියෙනවා නම් දෙයියනේ කියලා ගිහිල්ලා කමර්ෂල් බැංක් එකේ ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න, හරිද? ඒක තීරණය කරගන්න පුළුවන් Tamanට ගැළපෙන විදියට, හරිද? ස්ථාවර තැන්පත් දානකොට ඉතින් අපි කාල සීමාව මේව කරගන්න පුළන්නේ. ඒක ගැන worry වෙන්න එපා. දවස් 100, 200, 300 වගේ ඔබට ගැළපෙන විදියට තෝරගන්න ස්ථාවර තැන්පතු වල ආයෝජනය කරන්න අවස්ථාව හදලා දීලා තියෙනවා. කමර්ෂල් බැංක් එක 99.5ක් දක්වා ඉහළ පොලියක් දෙන්න ලෑස්ති කරලා තියෙනවා. ඉතින් තව පොඩි වාසියක් ගැන කියන්නෝනේ. දැන් කමර්ෂල් බැංක් එකේ කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක හරහා ඔබ ආයෝජනය කරොත් අමතර පොලියකුත් හම්බ වෙනවා. ඒක ස්පෙෂල් වාසියක්. ඉතින් 1,05,000 හරියට වැඩි හරි මුදලක් අරගෙන ගිහිල්ලා කමර්ෂල් බැංක් එකේ ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න කියලා ඔන්න පොඩි මතක් කිරීමක් තියෙනවා. වැඩි විස්තර දැනගන්න 13:16 කියන නම්බරයකට කතා කරන්න. දැන් වෙලාව 7:51.
1: මේ හඳුන් ගුරු වලට ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා සිත් සුවඳින් පිරේවා.
4: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
5: එක්සයිට් ගන්න, ලක්කක චාර්ජ් කරගන්න. එක්සයිට් බැටරියක් විලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED ටීවී එකක් දිනා ගන්න.
6: අපස උසස් පෙළින් පසු සබ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යාශ්‍රේ ත්‍රියන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්මම ගන්නා 011 544 5000.

0: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
1: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
2: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර. ඔන සමග 5G රෙවොලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
4: නොකරයේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
5: ලොකේ කොනේ කොහේ හෝ ෆ්‍රයිඩේ වන ලිසන් සියතම
6: අනුවතයි දශම දෙකෙන් අනුවතයි දශම හතරෙන්
7: හරි. හොරයිසන් කැම්පස් එක ගැනත් මම ටග්ගාල මතක් කරන්නම්. ඉතින් ඒලෙවල්ස් වලින් පස්සේ අපි සාමාන්‍යයෙන් හිතන දේ තමයි අම්මෝ ඉගෙන ගත්ත, දැන් පොඩි විරාමයක් බ්‍රේක් එකක් කියලා හිතන්නේ. ඒ වුණාට සමහරක් ළමයි අපි එහෙම හිතුවාට සමහරක් ළමයි ඒත් එක්කම ස්ටාර්ට් කරනවා ඒගොල්ලන්ගේ ඊළඟ උසස් අධ්‍යාපන වැඩසටහන. හරිද? කමන්නේ, අපි රිසල්ට් එනකම් පොඩි බ්‍රේක් එකක් ගත්තා. ඒක හරි. දැන් මේ බ්‍රේක් එකෙන් පස්සේ මොකද කරන්නේ? තව බ්‍රේක්ද? ආ, සමහරක් ළමයි විශ්වවිද්‍යාල සඳහා තේරෙනවා හැමෝටම අවස්ථාව නැහැ. දක්ෂ ළමයි සමහරක්ලාට ලකුණක් දෙකක් මිස් වෙලා විශ්වවිද්‍යාල යන අවස්ථාව නැති වෙලා යනවා. සමහරක් ළමයිට ඒ කියන්නේ ඒගොල්ලෝ හිතනවා නෑ මේක ආයෙම සෙකන්ඩ් ෂයි කරනවා, සෙකන්ඩ් ෂයි කරලා තව අවුරුද්දක් ඒකට මේවා කළා මං කොමරි ගොඩ දාගන්නවා කියලා හිතන ළමයි ඉන්නවා. කොහොම වුණත් අපිට පොඩි පාත් එකක් ඔබට පෙන්වන්න පුළුවන්කම තියෙනවා හොරයිසන් කැම්පස් එකත් එක්ක. ඔබ A-levels කළා, ඔබට යුනිවර්සිටි යන්න බැරි වුණා නම්, ඔබ හොයනවා නම් හොඳ යුනිවර්සිටි එකක් ඔබේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න, ඒකට අපිට ඔබට පෙන්වන්න පුළුවන් හොරයිසන් කැම්පස් එක. මාලබේ තියෙන්නේ ඉගෙන ගන්න සුදුසු වටපිටාවද, ඉගෙන ගන්න ආස හිතෙන ඒ උගන්නන්න දක්ෂ ගුරුවරුද, ඊට පස්සේ හැමදේම ලැබ් එකේ ඉඳලා, ඊට පස්සේ ලයිබ්‍රරි එකද, ඒ තියෙන ක්ලාස් රූම් එක ගතතේ හැම දෙයක්ම ඔබට ඉගෙන ගන්න ආස විදිහට. ඒක ඇතුළට දරුවෙක් ආවොත් එයා ඉගෙනගෙන තමයි එළියට යන්නේ. ඉතින් එන්නේ විශ්වාසය, ඒ ගැරන්ටි එක අපිට දෙන්න පුළුවන් හොරයිසන් කැම්පස් එක ගැන. ඉතින් ඒගොල්ලෝ ගැන අපි වැඩි විස්තර කතා කරමු අද දවසේ. වැඩි මොකක් හරි මේ මොහොතේ මම කියන්නත් කලින් විස්තර දැනගන්න ඕන හොරයිසන් කැම්පස් එක ගැන. 0111 773 7000 කියන නම්බරයකට කතා කරන්න. ඒගොල්ලෝ ගාව තියෙනවා ඩිග්‍රී එකක් දාගන්න, ඒ කියන්නේ හොඳ ඩිග්‍රී එකක් කරගන්න. දැන් UK වල, ඕස්ට්‍රේලියා වල හොඳම යුනිවර්සිටීස් එක හොඳ ඩිග්‍රී එකක් කරගන්න හොඳම අවස්ථා තියෙනවා ඒගොල්ලෝ ගාව. ඉතින් ඒ ගැන අපි වැඩි විස්තර කියන්නම් තව පොඩි වෙලාවකින්. තව චූටි වෙලාවකින් අපි පත්තරේ බලමු. මට ආරංචිනු විදිහට තාම පත්තරේ ඇවිල්ලා නැහැ මේ වැස්සත් එක්ක. පත්‍රේ බෙදෙන මාමා, ඔයා කොහෙද? පත්‍රේ තාම ඇවිල්ලා නැහැ. බලන්නකෝ වැස්සකට කරන්න පුළුවන් දේවල් නේ. අපේ ලයිෆ් එක තනි ක්‍රම වෙනස් කරන්න පුළුවන්. ඊයේ හිතුවා අද ඔෆිස් ගිහලා හොඳට වැඩ කරනවා, අම්මෝ මෙහෙම කරනවා කියලා. තාම ගෙදර නිදි. බලන්න වැස්සකට කරන්න පුළුවන් දේවල් නේද? 7:50

0: වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝට් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත eco-friendly Swiss Tech Aluminium. ඔබත් quotation එකක් අරගෙන බලන්න. Swiss Tech Aluminium ගන්න ඕනි හොඳම තීරණය.
1: තාම ලක් එක චාර්ජ් කළේ නැද්ද?
2: මොකද්ද මහත්තයා?
1: ලක් එක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
3: Hi Hasa, good morning.
4: Good morning ආචාර්ය.
3: පත්‍රය හම්බුණා.
4: හම්බුණා යාන්තම් පත්‍ර හම්බුණා. ද මේ හරි වර්ෂාවක් නේද?
3: නේද?
4: ඊයේ පාන්දර ඉඳන් එක දිගට මං හිතන්නේ මේ වැස්ස
3: 10 ඉඳන් තිබුණා.
4: ඔව් රෑ ඉඳන්. ඉතින් කොහොම හරි මේ යාන්තම් පත්‍ර ටික අරගෙන ආව තේමා ගන්න නැතුව.
3: වැටෙන්න නැතුව
4: ගෙනාව. අද අපි එක්කිනවා CDB gold loan වෙනද වගේ මොබේ හදිසි මුදල් අවශ්‍යතාවයට රන් පවමට රුපියල් 325,000 කියලාම අත්‍යකාරම් මුදලක් CDB වලින් ගන්න පුළුවන්. ඒත් එක්කම අඩුම පොලියක් තමයි CDB ඔබට නියම කරන්නේ ඔබේ රන් ගනුදෙනුවට. ඒ විතරක් නෙවෙයි, දැන් පළමු මාසේ පොලියෙන් භාගයක් ඔබේ අතට ලබා ගන්නත් CDB අවස්ථාව දීලා තියෙනවා. වැඩි විස්තර දැනගන්න 01173888 කතා කරන්න රත්තරන් ණයද නිස්තරම්ම තැන CDB රන් ණය. ඔබ මේ කාල සීමාව ඇතුලේ එක්සයිඩ් බැටරියක් ගත්තොත් ඔබට පුළුවන් ඔබේ ලක් එක චාර්ජ් කරගන්න. ඇත්තටම බැටරිය ගන්නව වරුණාම ඔබට වෙන කරන්න කිසිම දෙයක් නැහැ. ඔබ බැටරිය ගත්තාම ඔබේ අලවිනියෝජිතය ඔබේ වොරන්ටි එක වගකීම ඇක්ටිවේට් කරනවා. ඒක ඇක්ටිවේට් කරපු ගමන්ම ඔබ මේ දිනුම් මැදීමට ඇතුළත් වෙනවා. එක්සයිඩ් එක ලක් එක චාර්ජ් කරගන්න හරියට ලක් එක චාර්ජ් වුණොත් අඟල් 55 UHD ස්මාර්ට් TV එකක් ඔබට දිනා ගන්න අවස්ථාව තියෙනවා. අගෝස්තු මාසයේ දක්වා මේ ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මකයි. ඉතින් දිවේනපුර අලවි නියෝජිත ජාලයක් සහිත දිවේනපුර බැට්මොබයිල් සේවාව ක්‍රියාත්මක කරන ඔබේ විශ්වාසදායි බැටරි සගය එක්සයිඩ් එක ඔබේ ලක් එක චාර්ජ් කරගන්න. Swiss Tech Aluminium ගැන අදත් අපි මතක් කරනවා. අද අපි ඊ පෙරදත් මතක් කළා. මේක විශේෂ කාරණයක්. ඔබ මේ දවස්වල ව්‍යාපාරික ස්ථානයක් ගෙදරක් හදාගෙන යනවා නම් එහෙම නැත්නම් ඒ වගේ තැනක අලුත් අඩියා කටයුත්තක් කරගෙන යනවා නම් ඔබට ඇලුමිනියම් දොර ජනේල් සහ ෆ්‍රේම් පිළිබඳ උවමනාවක් තියෙනවා නම් ඉක්මනින් කතා කරන්න ඔබේ ෆැබ්‍රිකේටර්ට කතා කරලා Swiss Tech Aluminium වලින් ඔබේ වැඩේ කරගන්න කොටේෂන් එකක් ඉල්ලගන්න. ඒ කොටේෂන් එක මෙන්න මේ නම්බර එකට WhatsApp කරන්න. 076-780-7000 076-780-7000 ජූනි 30 වෙනිදාට කලින් ඔබේ කොටේෂන් එක මේ නම්බර එකට WhatsApp කරන්න. ඊට පස්සේ ඔබේ ඉදිකිරීම කරන්න. ඔබේ ඉදිකිරීම කළාට පස්සේ කෑෂ්බැක් එකක් ඔබට දිනා ගන්න අවස්ථාව තියෙනවා. කණ්ඩායමක් ඇවිල්ලා ඔබේ තැන පරීක්ෂා කරලා බලලා රුපියල් මිලියන 2.5ක් දක්වා මුදල් නැවත දිනා ගැනීම හැකියාව. කියන ඔබ වියදම් කරපු මුදල නැවත දිනා ගැනීම හැකියාව ඔබට තිබෙනවා Swiss Tech Aluminium සමග. දැන් අපි ලෑස්ති පත්‍රය අතට ගන්න. මම ගන්නවා ඉස්ලාම අරුණ. ඩොලර් යුරෝ ස්ටර්ලිං පවුම් ගණන් උස්සයි. ඩොලරය රුපියල් 354යි. යුරෝ එක රුපියල් 412යි. ස්ටර්ලිං පවුම රුපියල් 476යි. ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරය යුරෝ ස්ටර්ලිං පවුම් ආදී විදෙස් මුදල් ඒකකවල විකුණුම් අනුපාතිකය ඉහළ ගොස් ඇත. රුපියලට සාපේක්ෂව ඇමරිකා එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අනුපාතිකය ඊයේ දිනයේදී රුපියල් 354 දක්වා ඉහළ ගිහිල්ලා තිබුණා කියලා අරුණ පුවත්පත වාර්තා කරලා තියෙනවා. ඒත් එක්කම ආසියාවේ දුර්වලතම මුදල් ඒකකය ලංකාවේ රුපියල කියලා බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කරපු බවත් අරුණ පුවත්පත අද වාර්තා කරලා තියෙනවා. මෙම මාසේ ආසියාවේ දුර්වලතම මුදල් ඒකකයේ බවට ශ්‍රී ලංකා රුපියල පත්ව තිබෙන බව ලොව ප්‍රධාන පෙළේ ව්‍යාපාරික වෙබ් අඩවියක් වන බ්ලූම්බර්ග් සඳහන් කරන්නේය. ශ්‍රී ලංකා රුපියල 104.8කින් අවප්‍රමාණය වී තිබෙන බව මහ බැංකුව සඳහන් කරයි කියලා අරුණ වාර්තා කරනවා. ඒත් එක්කම අරුණ තව මෙන්න මෙහෙම ප්‍රවෘත්තියක් අරගෙන එනවා. රුපියල වැටුනේ රනිල්ගේ ආර්ථික න්‍යායට පිටුපෑමෙන්. එජාපයෙන් නිවේදනයක්. මීට මාස 20කට පෙර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වර්තමාන රජයට රට බාර දෙන විට ඩොලරේ අගේ වූයේ රුපියල් 292ක් බවත් අද වන විට එය රුපියල් 354ක් දක්වා ඉහළ ගොස් තිබෙන්නේ ඔහු විසින් ආරම්භ කරන ලද ආර්ථික වැඩසටහන සාර්ථකව ඉදිරියට ගෙන යාමට රජය අපොහොසත් වීම හේතුවෙන් බවත් එක්සත් ජාතික පක්ෂය නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි කියලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ එහෙම කතාවක් කියනවා. අපි දන්නේ නැහැ මේ කියන්නේ සමහර වෙලාවට එක්සත් ජාතික පක්ෂයෙන් සහ රනිල් හිතවාදීන් කියනවා ආණ්ඩුව කරන්නේ රනිල් කරපු ටිකමයි කියලා. දැන් කියනවා ඒක වෙනස් කරලලු දන්නේ වක්රේ. ඔගලට කතා වෙලා එකක් කියන්න පුළුවන් නම් අපිටත් ටිකක් වැඩි පටල ගන්න නැතුව නේද? වක්ර එකක් හිතා ගන්න පුළුවන්. එතකොට දිනමින පත්‍රයට මං ඊළඟට එනවා. දිනමින පත්‍රයේ හෙඩ්ලයින් එක ඇත්තටම මේ ඩොලරේ යගේ ඉහළ යාමවත් රුපියල අවප්‍රමාණය වීමවත් නෙවෙයි ප්‍රධාන සිරස්තලයේ වෙන්නේ. දේශීය ආදායම මාස පහකදී ට්‍රිලියනයක් උපයයි. ඉතිහාසයේ වැඩිම බදු ආදායම. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මැයි 18 වෙනිදා වන විට රුපියල් ට්‍රිලියනයකට අධික බදු ආදායමක් රැස් කරගෙන ඇත. රටේ මූල්‍ය ස්ථාවරත්වය හා මහජන සේවා ශක්තිමත් කිරීම සඳහා මෙම බදු ආදායම් වැදගත් දායකත්වයක් ලබා දෙන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරනවා කියලා. ඉතින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වාර්තාගත ආදායමක් ලබලා තියෙන ආකාරය තමයි අද දිනමිනේ හෙඩ්ලයින් එක බවට පත් වෙලා තියෙන්නේ. ඔය අතරේ වසර තුනකට පසු ඩොලරය 350 පණි කියලත් ප්‍රවෘත්තියක් දිනමිනේ වාර්තා කරලා තියෙනවා. පැත්තකින් පොඩියට ඒත් එක්කම විදෙස් විනිමය කලබලකරණයට කිසිම ගැටලුවක් නැහැ කියලා නියෝජ්‍ය ඇමති ආචාර්ය අනිල් ජයන්ත කිව්ව බවත් දිනමින වාර්තා කරනවා. විදෙස් විනිමය ඉහළ ගියත් ඒ තත්ත්වය කලබලකරණය කර ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුවට කිසිදු ගැටලුවක් නොමැති බව කම්කරු අමාත්‍ය හා මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය ඇමති ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පවසලා තියෙනවා. ආනයන අපනයන පනත යටතේ රෙගුලාසි සම්බන්ධයෙන් වූ විවාදයට එක්වමින් තමයි ඇමතිවරයා මෙහෙම කියන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 700ක් මේ 27 වෙනිදා ලබා දුන්නේ ඇතයි අපි සිතනවා. ආසියා සංවර්ධන බැංකුවෙන් මේ වසරේදී ඩොලර් මිලියන 480ක් දක්වා ලබා ගැනීමට ඉඩකඩ තිබෙනවා. ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150කුත් එහි අනුශාංගික ආයතනයකින් ඩොලර් මිලියන 50කුත් ලැබෙනවා කියලා කියනවා. ඒ අනුව විදෙස් විනිමය කලමනාකරණය කරගන්න අපිට කිසිම ගැටලුවක් නැහැ කියලා තමයි ඇමතිතුමා කියන්නේ. ඉතින්
3: ඔකේ ඔකේ
4: වෙන්න ඇති නේද? රයිට් රයිට් බොස්. නියමයි නියමයි නියමයි සහෝදරයා හර්ෂෝක්. අපිට කොහොම තිබුණා මේ මේ ගල්ලඹුරු බාල වුණාට අපිට කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ. ඒ වගේ ඒගොල්ලෝ කිව්වනම් ඉතින් හරි. ආයෙත් කිව්වනම් ඔහොම නෙවෙයි ඩොලර් එක 1000ට 2000ට ගියත් ඉතින් අනිල් ජයන්ත මහත්තයා කියලා තියෙන අපිට ඒක කලබලකරණය කරන එක නතින් නෑ.
3: එහෙනම් ඉතින් ආයි ටැක්ස් ගහන්න ඕනේ නෑ වාහන ගේන්න.
4: මේවා නතින් මේවා පොඩාද?
3: මොකද්ද?
4: මේවා මේවා ඉලක්කද්ද? මේවා නතින් මේවා හුඬුනේ. ලංකාදීප පත්‍රයට මම ඊළඟට එනවා. මොලේ උන රෝගී සිසුහු 18ක් දියතලාව රෝහලේ අමාත්‍යංශයෙන් මේ විශේෂ පරීක්ෂණයක් කියලා තියෙනවා. මෙනින්ජයිටිස් හෙවත් මොලේ උන රෝග ලක්ෂණ සහිත පාසල් සිසුහු 18 දෙනෙක් ඊයේ පස්වරුව වන විට දියතලාව මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබමින් ඉන්නවා කියලා කියවෙනවා. මීට පෙර දෙනියාය රෝහලේ ප්‍රතිකාර ලබාගත් දරුවන් 20 දිනාට තිබූ රෝග ලක්ෂණ වලට සමාන රෝග ලක්ෂණ මෙම සිසුන්ටද තියෙනවා කියලා තමයි කියන්නේ. උන හිසේ කැක්කුම, ක්ලාන්තය, සමේ කුඩා බිබිලි හට ගැනීම, වමනේ ඔක්කාරය වැනි රෝග ලක්ෂණ දියතලාව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සිසුන්ට තිබෙන බවත්, ඒවා බොහෝ දුරට මැනින්ජයිටිස් රෝග ලක්ෂණ බවත් එම වෛද්‍යවරු පැවසුවා කියලා තමයි තියෙන්නේ. මේ දිනවල තියෙන කාලගුණික සහ දේශගුණික තත්ත්වයත් මේකට බලපානවා ඇති කියලා තමයි කියන්නේ. ඉතින් ඒ පිළිබඳව පොඩ්ඩ අවධානය දෙන්න කියලා තමයි වෛද්‍යවරු කියලා තියෙන්නේ. ඒ අතරේ කලාභවනේ පැරණි චිත්‍ර 42ක් අතුරුදහන් වෙලා තියෙන බව බුද්ධ ශාසන ඇමති මැති සභයට හෙළි කරපු බව ලංකාදීපය වාර්තා කරලා තියෙනවා. ජාතික කලාභවනේ පෞරාණික වටිනාකම් ඇති සිතුවම් 42ක් අස්ථානගත වෙලාලු. මේ දැනට පොතේ හැටියට තියෙන්න ඕනේ 281ක්, ඒ වුණාට තියෙන්නේ 239යි කියලා කියනවා සිතුවම්. මේ කියන්නේ ඉලක්කංවල මෙහෙම මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා කියලා. 2015 වසරේදී ජාතික කලාභවනේ චිත්‍ර හා මූර්ති ගැන සමීක්ෂණ කිරීමේදී එළිදරව් උඩාලු තොරතුරු එළිදරව් වෙලත් ඉතින් මේ ඔය චිත්‍ර ටිකේ ඊ ආපහු කියලා ඉන්න ඇති නේද? ඒ කියන්නේ 2015 නැති වෙලා කියලා දන්නේ.
3: හරි.
4: දැන් තමයි හොයන්නේ. ඉතින් මේ හම්බේ හම්බේ. නේද? දැන් තව ටික දවසනේ නැති වෙලා.
3: ඒක
4: දැන් කලබල වෙලා උනන්දු වෙලා හෙව්වොත් ඉතින් හම්බි. ගිහිල්ලෙන්න. වැස්සත් පායයි.
3: සුබ දවසක්.
4: සුබ දවසක්.
2: හතර වටේම පත්තර තප්පරේට සියතට.
5: සියත පත්තරේ විත් හසා.
2: අනුග්‍රහය.
6: සීඩී වීරන්න ඇදෙන ස්තරම් තැනක්. රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
0: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
7: මොකද්ද මහත්තයා?
1: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද?
2: Excite Power Play. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
8: 98.2 98.4
9: පන්නේ වගේ කමුකකේ
10: break නෑ වගේ
11: පති මුරේ
12: subscribe මචං
13: අද විතරයි සිකුරාදා
14: සියත දෙවයින පුරා
3: වෙලාව උදේ 8 විනාඩි 15යි.
15: වේලාව ඔබ වෙත ගෙනාවේ
16: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: थिएटर टॉप स्टोरी
1: ගංගා කිහිපයක් ආශ්‍රිතව ගං වතුරවතානම් වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් කළුගඟ ආශ්‍රිතව සුළු ගං වතුරවදානමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. රත්නපුර කුරුවිට අයකව ඇලපාත සහ කිරිඇල්ල යන ප්‍රදේශවල ජනතාව අවධානයෙන් පසුබිය යුතු බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අත්තනගලු ඔය ආශ්‍රිතවද සුළු ගං වතුරවදානමක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. එහෙතුවෙන් දියුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජායල, කටාන සහ වත්තල ප්‍රදේශවල ගං වතුර තත්ත්වයක් ඇති විය හැකි. කැලණිගඟේ ජලමට්ටම ඉහළ යාම හේතුවෙන් හංවැල්ල, අවිසාවේල්ල සහ කිතුල්ගල ප්‍රදේශවල අවදානම් මට්ටමක් පවතින බවයි වරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර පවතින අධික වැසි සහිත තත්ත්වයත් සමග දිස්ත්‍රික්ක තුනක් සඳහා නිකුත් කර තිබූ නායෑම් අනතුරු ඇඟවීම් දිස්ත්‍රික්ක හයක් දක්වා ඉහළ දැම්මා තිබෙනවා. කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, කෑගල් සහ නුවරඑළියම දිස්ත්‍රික්කයි. මේ අතර අධික වැසි හේතුවෙන් ගුවන් යාන පහක් මත්තල ගුවන්තොටුපළ වෙත යොමු කර තිබෙනවා. සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ තවත් එක් යානයක් ඉන්දියාවේ කොචින් දුවන්තොටුපළට යොමු කළ බවයි. වැසි තත්ත්වය අඩුවීමෙන් පසු එම ගුවන් යාන යළි කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවද සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළා. කැලණිවැලි සහ පුත්තලම හලාවත මාර්ගයේ දුම්රිය ධාවනයටද බාධා එල්ල වී තිබෙනවා. කැලණිවැලි මාර්ගයේ කොස්ගම සහ අවිස්සාවේල අතරදී දුම්රිය මාර්ගයට ගස් කඩා වැටී ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ. පුත්තලම හලාවත දුම්රිය මාර්ගය අවහිර වී ඇත්තේ මාතම්පේ ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන්. නිරිත දෙක මොසම දිවේන හරහා ක්‍රමෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය කිහිපය තුළදී තවදුරටත් අපේක්ෂා කරන බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර, සබරගමුව සහ බයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 200 ඉක්ම වූ තද වැසි අපේක්ෂිතයි.
0: Theater Top Story.

විනාඩි 23යි දැන් වෙලාව. දැන් අපි මේ බදු ගැන ඒවා මේවා ගැන කතා කරද්දී මට හිතන දෙයක් තමයි දැන් සාමාන්‍ය මේ රුපියල මෙහෙම පාවෙන එක ගැන, එතකොට ඩොලර් එකේ අගය වැඩි වෙන එක ගැන. විපක්ෂයේ ඉන්නකොට හැමෝටම මාර අදහස් එනවා අපි මෙහෙම කරන්න ඕනේ ගල්. හැබැයි ඒගොල්ලෝ ආණ්ඩුවට ආවම කවුරුණත් මම මේ කොටසක් අල්ලගෙන කියනවා නෙමෙයි, කවුරුණත් ආණ්ඩුවට ආවම ඒක මෙහෙම ඒක නෑනි. ඒ අර මාර වටිනා අදහස් නෑනි. මොකද ඒ වෙන්නේ දැන් අපි ඔෆිස් එනකොටත් එහෙමනේ, ගෙදරදී අපේ මොලේ හොඳටම වැඩ කරනවා, ගල වැඩ ඔක්කොම ගෙදර ඔක්කොම වැඩ ටික කරනවා, ඌයනවා පිහෙනවා ඔක්කොම කල්ලි වෙලා ඔන්න ඔෆිස් එනවා. ඔෆිස් එන්න ලං වෙනකොට අපි ඔෆිස් එක පේනකොට අපි කරන්නේ අපේ මොලේ ඕෆ් කරනවා, ස්විච් ඔෆ්. ඒ වගේ සීන් එකක්ද දැන් හිතන්නකෝ. විභාගෙට පාඩම් කරනවා මාර විදියට පාඩම් කරනවා, හැබැයි විභාගෙ ලියනකොට අපි මොලේ ස්විච් එක ඕෆ් කරනවා. ඒකනේ ෆේල්. අනේ මන්ද මොකද්ද මන්ද සීන් එක. කොහොම වුණත් මේ අද තියෙන වර්ෂාව ගැන අපි විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. මොකද ගංගා කිහිපයක් ආශ්‍රිතව ගං වතුර අවදානම් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව කළු ගඟ ආශ්‍රිතව සුළු ගං වතුර අවදානමක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. රත්නපුර කුරුවිට අයගම ඇලපාත කිරියල්ල කියන ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් පසු වෙන්න කියලා තමයි මතක් කරලා තියෙන්නේ. ඒ වගේම අත්තනුගලු ඔය ආශ්‍රිතවත් ගං වතුර අවධානමක් ප්‍රකාශයට පත් කරලා තිනවා. සමා වෙන්න මට පොඩි කැස්සක් තියෙනවා, සෝරි. ඉතින් ඒ හින්දා දිවුලපිටිය මීරිගම අත්තනගල්ල මහාර ගම්පහ මිනුවන්ගොඩ ජායල කටාන වත්තල ප්‍රදේශවලට ගං වතුර තත්වයක් ඇතිවීමේ ඉඩකඩ තියෙනවා කියලා සඳහන් වෙනවා. ඊළඟට කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් හංවැල් අවිසවෙල් කිතුල්ගල ප්‍රදේශවලට අවදානම් මට්ටමක ඒගොල්ලොත් පවතිනවා කියලා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ ගැන පොඩක් අවධානය යොමු කරන්න. මේ අධික වැසි හින්දා දිස්ත්‍රික්ක තුනක් සඳහන් නිකුත් කරලා තියෙන නායම් අනතුරු ඇඟවීම් ඒක 6 දක්වා වැඩි කරලා තියෙනවා. කොළඹ ගම්පහ කළුතර රත්නපුර කෑගල්ල නුවරඑළිය තමයි එම දිස්ත්‍රික්ක. හැමතිස්සෙම පොඩ නිවුස් එක ඉන්න ඕගලන්ට මේ වගේ අවදානම් නිවේදන නිකුත් කරලා තියෙන තැන්වල නම් ඉන්න ඇත්තටම විමසිලිමත්ව ඉන්න. මතකනේ පෞගේ දවස්වල අපි නේ ලොකු කරදරවලට අපි මූණ පෑවා. හැබැයි මේ ඊයේ පෙරේද වෙනකම්ම නිකන් මේ වැස්ස ගැන ලොකු නිකන් අනාවැකියක් ප්‍රෙඩික්ෂන් එකක් දෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ කියලා තමයි හිතන්නේ. මට දැක්ක විදියට මිලිමීටර් 50යි එච්චරයි, ඊට වඩා වහින්න නැහැ වගේ සීන් එකක් තිබ්බේ කිව්වේ එහෙම. හැබැයි දැන් මිලිමීටර් 100-200 ඉක්ම වූ වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා තමයි කාලිකුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ. අර මම කලින් කිව්වා වගේ ඇප් එකක් දාගන්නනේ. වෙද ඇප්ස් ගොඩක් තියෙනවා, ඒව හොඳ ඇප්ස් තියෙනවා. මම සර්ච් කරලා කියන්නම් එකක් දෙකක් දාගන්න. එහෙම දාගත්තට පස්සේ මේ ඉතින් මේවා මේ කියන්නේ මෙහෙම නිවුස් එකක් එන්න කලින් අපි පොඩ්ඩක් අප්ඩේට් නිනේ. ඒක වටිනවා. මොකද වහිනකොට උදේ වහිනකොට අපි ආද මෙහෙම වැසි තියෙනවා කිව්වට ඉතින් ඒක ඉතින් ඒක අපිට කලින් එහෙම පොඩ්ඩක් දැනුම් දීමක් තියෙනවා නේ. ඒක වටිනවා රයිට්. ඕකේ ඕකේ ඒ කතාව එච්චරයි. ඊට පස්සේ මේ අද අපි පොඩ්ඩක් කතා කරන්න ඕනි. කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මට ඊයේ දවසේ වුණ පොඩි සිද්ධියක් ඕගලන්ට එක ෂෙයා කරගන්න ඕනි. පොඩ්ඩක් ඇස්සත් එක ෂෝ එක කරන්නේ සෝරි. එහිඳයි පොඩ්ඩක් අර ඩෙඩ්ස් එහෙම අපි ඒවට කියන්නේ ඩෙඩ් වෙනවා කියලා. එක පාට නෑ මැරිලා. හරි, ඒකයි පොඩ්ඩක් එකපාර සද්ද නැති වෙන්නේ. ඩෙඩ් එයා යනවා කියලා කියන්නේ අන්න ඒකට තමයි අපේ මේ රේඩියෝ භාෂාව. හරිද? මේ මම ඊයේ පෙරේදා රෙස්ටොරන්ට් එකට ගියා. හරියට දවසකොත් ඊයේ ගියා රෙස්ටොරන්ට් එකට. මම ඉතින් ගිහිල්ලා අනුභව කරමින් ඉන්නකොට මම දැක්ක එක ආන්ටි කෙනෙක් ආවා. හරිද? එයා පෙනුමෙන් චුට්ටක් මට හිතාගන්න පුළුවන්. එයා ටිකක් ඈඳගෙන පැලඳගෙන හිටපු විදිය, ටිකක් තෙමිලා වැස්සට සහ ලොකු බෑග් එකක් උස්සගෙන වගේ ආවා. නිකන් එයාගේ පෙනුම බැලුවම මට හිතුණා ටිකක් අඩුපාඩු තියෙන කෙනෙක් වගේ කියලා හිතුණා. ඒ කියන්නේ සල්ලි අතින් පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙන කෙනෙක් වෙන්න ඇති වගේ හැඟීමක් මට ආවා. ඊට පස්සේ ආ රෙස්ටොරන්ට් එකේ පුටුවක ඉඳගත්තට පස්සේ වේටර් මහත් එක් ළඟට ඇවිල්ලා කිව්වා මේ අනේ මිස් මේ මෙහෙමයි මේක මේ පොඩ්ඩක් මේ ගණන් වැඩි මෙතන මිස්ටර් පුළුවන් නම් වෙන රෙස්ටොරන්ට් එකට යන්න නැත්නම් ඔයා අපහසුතාවයට පත් වෙයි. හරි කාරුණිකව එහෙම මේ අවුලකින් නෙමෙයි කාරුණිකව කිව්වා. මොකද එයාගේ පෙනුමෙන් ඒ වගේ ඉතින් එයාට පොඩ්ඩක් මේක ගෙවා ගන්න අමාරු ඒ වගේ තත්ත්වයක් තිබ්බේ. ඊට පස්සේ ඉතින් යකෝ නෑ මට මේක මෙහෙම කරන්න පුළුවන් කොහොමද. ඊට පස්සේ මැනේජර්ත් ඇවිල්ලා හරිම කාරුණිකව කිව්වා මේ මිස් මෙහෙමයි මේ මේ රෙස්ටොරන්ට් එකේ මේ පොඩ්ඩක් ගණන් මේකයි අපිට ඔයාගේ විදිහෙන් අපි ආව මේව කරනවා නෙමෙයි. හැබැයි ඔයාගේ විදිහෙන් පොඩ්ඩක් ඔයාට මේක ගෙවා ගන්න අමාරු වෙයි කියලා හිතනවා මේ එහෙම වගේ. ඉතින් ඔන්න කතා බහක් යනවා. දැන් මට ඉන්න බෑ.

මං එහෙම කිව්වා. ඊට පස්සේ එයාත් කෑවා. කෑවට පස්සේ එයාගේ බිල් එකත් එයා ගෙව්වා. මං කොච්චර මේව කිව්වත් එයා ඒක කළා. කරලා මට පොඩි ලියුමක් දුන්නා. කොළ කෑල්ලක් පොඩි නිකන්ක නෝට් එකක් වගේ එකක්. මං බලා ආන්ටි මේ කාට දෙන්නේ? ඊට පස්සේ මේ ආන්ටිටත් බායි කියලා ඔක්කොම කළා. මම පොඩ්ඩක් ඒක දිගට බලමු. ඒක දාලා තිබ්බා මේ දුව ඔයාට පුළුවන් නම් හෙට වන් ගෝල් ෆේස් එක ගාවට එන්න 10 වෙනකොට එන්නකෝ කියලා ඒ ආන්ටි මට ඒ පොඩි නෝට් එකේ දාලා තිබ්බා. මං බැලුවා මට දැන් ඉති සිහින මැවෙනවා මොකක් හරි හොඳ දෙයක් මට වෙන්න නැත්තම් මට හොඳ වයින්ම දෙයක් වෙන්න තමයි මේ යන්නේ කියලා ඒක කමන්න මම මේකට යනවා කියලා හිතාගෙන මම ගියා පහුවදා. ඒ කියන්නේ මේක උනේ ඊයේ නෙමෙයි සෝරි අයියෝ ඊයේ නෙමෙයි පෙරේදා මේක පෙරේදා උනේ මම ඊට පස්සේ ඊයේ ගියා. මට 10ට මෙන්න බෑනේ මම ඉතින් 10:00 වගේ වෙලා එතනට ගියා. ගියාට පස්සේ දැන් මං ඉන්නවා දැන් මට හිතෙනවා සමහරකට එයා 10ට ඇවිල්ලා මිස් වුණාද මොකද්ද එහෙම දන්නේ නැහැ මං ඉතින් ඉන්නවා. ඉන්නකොට එතන ඔයාලට කියන්න ලොකු ලිමෝසින් එකක් ඇවිල්ලා නැවැත්තුවා හරිද? ඊට පස්සේ දොර ඇරුණා. දැන් මගේ හිත මට දරා ගන්න බෑ මට මේ මොකද්ද වෙන්නේ යන්නේ කියලා හරිද? ඊට පස්සේ ලිමෝසින් එක ඇරලා ඒ දොරෙන් කවුද බැහැලා ආවේ? කවුරු කියලාද හිතන්නේ ඔයගොල්ලෝ? ඔව් වෙන මිනිහෙක්. අර ආන්ටි නෙමෙයි වෙන මනුස්සයෙක් බැහැලා ආවා. මම ඉතින් පැයක් දෙකක් එතනට ලා හිටියා. අනේ මනුස්සයා ආවේ නැහැ කියන්නකෝ. බලන්නකෝ ඉතින්. හැබැයි මගේ කතාව එක තැනක චොර වුණානේ. මං අර පෙරේද කීප එක ඊයේ කියලා ආයි මාරු කර හරි කවන්නේ. කොහොම වුණත් කවුරුත් ඔබට ඒ විදිහට සල්ලි ගෙනල්ලා දෙයි කියලා ඔබ අදටත් විශ්වාස කරනවද මං වගේ? කවුරු හරි එහෙම වෙයි මං පාරේ යනකොට මම වාහනේකට හැප්පෙයි ඒ ආන්ටි කෙනෙක් දුවලයි ආ ප්‍රකෝටිපති ආන්ටි කෙනෙක් ඊට පස්සේ ආ මගෙන් විස්තර අහලා මාව හොස්පිටල් එකේ නවත්තලා අනේ පුතා මට මගේ දේවල් දෙන්න මගේ මේ ධනය දෙන්න කෙනෙක් නැහැ පුතා මගේ මේ ඉඩ කඩම් දෙන්න කෙනෙක් නැහැ මං ඔයාට දීලා දෙනවා කියලා ලියලා දෙයි කියලා දෙයි දෙයි එහෙම කියලා හිතනවාද කියන්නකෝ මේ අපිට එහෙම සිහින තියනානේ හැබැයි ඒ සිහින වලට වඩා ප්‍රායෝගික සිහිනයක් මම කියන්නේ දේව ඔක්කොම නිකන් අපිට හිතෙනවා ඒව කවදාවත් වෙන දේවල් නෙමෙයි. එහෙම කාත් කවුරුවත් නැති ආන්ටි කෙනෙක් වුණත් අපිට දෙන්නේ නැහැ. එයාට කාත් කවුරුත් නැහැ කවුරු හරි කෙනෙක් ඉන්නවා. අපිට ප්‍රායෝගිකව මේ වගේ කෝටිපති සිහිනයක් තියෙනවා නම් ඒක සැබෑ කරගන්න තියෙන තැන තමයි කරන්න ඕනි දේ තමයි ලොතරැයියක්

150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් 3 රෝද රථය ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් 0114 700 550.

0: පිළිකු වර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
2: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
5: අයියා මට ඇපල් මලක් දෙන්න.
6: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
5: අයියා මට මල් ගොඩක් දීලා.
6: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
5: හච් 15 පිස්සුවක්ම තමයි.
7: A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be
8: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
9: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
10: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
11: ඔබේ ව්‍යාපාරය ඊළඟ පියවරට ඔසවා තබමු. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ගෙන එන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සේවාව යටතේ ඔබගේ සිහින හඹා යන්න අපි අත්වලක් වෙන්නම්. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. අමතන්න 13:19.
12: හිතගත් අයගේ අතගිලි බැඳෙන මේ ස්වර්ණමය කාලේ ඔබට වෝග් ජුවලර්ස් සපකින් අනෙකිත ඉමනාවා රුපියල් 110 හා 115කට වඩා වැඩි කැරට් 18 දියමන්ති සහ වටිනා ගල්ලැල්ලූ ආභරණ සඳහා රුපියල් 40,000ක් සහ රුපියල් 70,000ක gift vouchers අපෙන් ඔබට. ඔබට අපගේ කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාවෙන් වගේම දිවයිනපුර ඕනෑම වෝග් ජුවලර්ස් ශාඛාවකින් මේ 29 වනදා දක්වා මේ අනුගේ අවස්ථාව ඔබටත් විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 011-412-414 වෝග් ජුවලර්ස් සමදා ඔබ සමගයි.
13: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV දනඩ තහනේ නුතරයි රුපියල් කෝටි 13.9 මහු දෙවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දෙවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු
14: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
15: කවුරු මොනව කිව්වත් ත්‍රිවිල් ලීසින් නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමා මේ අභියෝගාත්මක කාලයේදී ඔබට අත්වැළක්වන ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බජාජ් බ්‍රෑන්ඩ් නිව් පෙට්‍රල් ඉලෙක්ට්‍රික් සහ ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ සඳහා ලීසින් ගන්නවා නම් පහසුම තැන ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. අමතන්න 011-414-700.
16: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
17: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට WhatsApp කරන්න.
18: මතකද ඒස්තිහා බලාගෙන ආදරේ කියපු දවස?
19: කාටත් හොරෙන් ඒ

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044

0: වත්සප් බොයිස් නෝට් එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
1: තාත්තේ මෙන්න ඔයයි අයියයි කියන සින්දුව වෛරල් වෙලා.
2: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් රෙජිස්ටර් කරා.
3: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
2: සීත Voice of Family.
3: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
4: අනුවටයි දශම දෙකෙන් 98.4 සියත.

0: ඔබ වෙතගෙන එන්නේ.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: මේ දවසක් එක මිනිහෙක් ඉන්නවලු මේ මිනිස්සයාගේ මේ වයිෆ් හැම දෙයකම මේ මිනිස්සයාට බනිනවලු මොනවා කරත් දැන් මේ මිනිස්සයා ගොවිතැන් කරන්නේ ඉතින් හේනට එහෙම යනවා ඒ යනකොට ඉතින් අර ඉතින් අමුඩෙනි ඇඳගෙන නැන්දේ එහෙම යනකොටත් මේ ගැන කරලා මේ මොකද්ද මේ ඇඳගෙන යන්නේ ඔනේ ඇත්තටම මේ ඩෙනිමක් ඇඳන් යන්න මේක ගාලා ඒකට නම් හැම දෙයකම කෑ ගහ ගන්නවා බනිනවා ඉවරයක් නැළු ඉතින් මේ මිනිස්සයා පුළුවන් තරම් හේනට වෙලාමලු ඉතින් වැඩි කාලයක් ගත කරන්නේ. දවස් සමෙම හේන වැඩ කර කර ඉන්නකොට අර මිනිස්සයා ළඟට එනවලු බූරුවෙක්. ආ බූරුවෙක් ඇවිල්ලා. ඉතින් ඒ මිනිස්සයා ඉතින් තීන දෙයක් කන්න බොන්න දීලා එහෙම හිතාගත්තලු ඉතින් බූරුවව මේ මම මේ හේනෙම හදා ගන්නවා. මල් ළඟ හදා ගන්නවා. මටත් මේ හරි ප්‍රශ්න මේ ගෙදර ගිහිල්ලා තින්න බෑ. මේ වයිෆ් කෙනුත් බැනුම් අහන්න ඕනේ. අරකයි මේකයි. ඉතින් මගේ පොඩක් හිත හරි නිදහස්නේ මේ බූරුවෙක් ඉන්න එක. මේ කියලා හිතලා ඉතින් බූරුවව හදා ගන්නවලු. හරිද? ඊට පස්සේ ඉතින් දැන් බූරුවත් ඉන්නවා. දැන් මේ මිනිස්සත් හේනේ වැඩ කරනවා. ඔන්න මේ වයිෆ් වෙනවලු හේනට. ඇවිල්ලා ඒත් ඉතින් මේ මිනිහව දැක්ක වෙලේ ඉඳන් බනිනවා නේ බලන්න අර ඩොලර් එක වේලා වේලා. ඉතින් මොකද්ද මේ මොනවද කරන්නේ? මේක පාලනය කරන්න මුකුත් කරන්නේ නැත්තම් මේ ගගා බනිනවා ඉවරයක් නෑලු. දැන් මේ මිනිස්සයාට මේ කතා ඔක්කොම අහගෙන ඉන්නේ එයාට පුරුදුයිනේ. හැබැයි බූරුවට පුරුදු නෑනේ. බූරුව කෙලින්ම දුන්නලු පයින් පාරක්. අනේ අර මිනිස්සයා එතනම ඉවරයි. ඒ මනුස්සයා ඉතින් වයිෆ් එතනම ඉතින් මේ යාව නැති වුණාලු ඉතින් යාව අර බූරුව ගාව පාරෙන්. හරිද? ඉතින් දැන් ඔන්න ඉතින් මල ගෙදර ඉතින් සෙනග ඇවිල්ලා ඉතින් හැමෝම ඉතින් දුක් වෙවි ඉතින් ඉන්නවලු ඉතින් මේ මනුස්සයාත් ඉතින් පැත්තකටලා ඉන්නවලු. දැන් මේ පන්සලේ හාමුදුරුවත් ඉතින් වැඩලා ඉතින් එතනට වෙලා ඉන්නවලු. දැන් මේ මනුස්සයාත් ඉතින් ඉන්නවලු මේ ගොවි මහත්තයාත් ඉතින්. ගොවි මහත්තයා ළඟට මේ කාන්තාවෝ ඇවිල්ලා කතා කරනකොට ගොවි මහත්තයා මේ ඒ කාන්තාව කියන දේවල් වලට මෙහෙම ඔළුව මේ ඔව් කියනවා වගේ මෙහෙම හොලවනවා. ඒ කියන්නේ කියන ඒවට එකඟ වෙනවා වගේ ඇග්‍රි වෙනවා වගේ ඔළුව හොලවනවා. පිරිමි කට්ටිය ඇවිල්ලා කතා කරනකොට මෙහෙම ඔළුව දෙපැත්තට නිකන් ඒක නිකන් මේ නෑ බෑ බෑ බෑ බෑ වගේ එකකින් ඔළුව දෙපැත්තට හරවනවා. දැන් මේ කාමතුරු බලන් හිටියලු මොකද මේ මනුස්ස මේ කාන්තාව ඇවිල්ලා කතා කරනකොට ඔළුව මෙහෙම ඔව් කියනවා. නිකන් ඇග්‍රි වෙනවා වගේ එකක් තියෙනවා. පිරිමි කට්ටිය මේව කරන නිකන් රිජෙක් කරනවා වගේ එකක් තියෙනවා. මොකද්ද මේක? දැන් හාමුදුරුව කට්ටිය පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනකන් ඉඳලා හාමුදුරුව ගිහිල්ලා ඇහුවලු මේ අපේ ගොවි මහත්තයා මම මේ පොඩක් බලාගෙන හිටියේ මේ ගොවි මහත්තයා මේ කාන්තාව ඇවිල්ලා කතා කරනකොට මේ ඔව් කියනවා වගේ මේ එකග වෙනවා වගේ ඔළුව මේවා කරනවා. මේ පිරිමි අය කතා කරනකොට මේ නෑ බෑ බෑ වගේ ඔළුව දෙපැත්තට වනනවා. මේ නිකන් හරියට මේ ප්‍රතික්ෂේප කරනවා වගේ කරනවා. මොකද්ද මේ ගොවි මහත්තයා මේ ඔයා කරන්නේ? ඊපස්සේ ඉතින් මේ ගොවි මහත්තයා කියනවලු අනේ අපේ හාමුදුරනේ මේ කාන්තාව ඇවිල්ලා කතා කරනකොට කියනවා මගේ වයිෆ් හරිම හොඳ කෙනෙක්. අපි කවදාවත් හිතුවේ නෑ මෙයා මෙහෙම ජීවිතේ මෙහෙම තරුණ වයසේදීම මෙයා මෙහෙම නැති වෙයි කියලා. අපි හිතුවේ අපිට හරි දුකයි. යා හරි හොඳ කෙනෙක්. ඒ කියන ඒවට මම අපේ හාමුදුරනේ ඉතින් එකඟ වෙනවා. මේ ඔළුව මේකයි මම මෙහෙම එකඟ වෙලා තමයි ඒ ඔළුව මේ ඔව් කියන්න වනන්නේ. එතකොට අර පිරිමි අය හැම එකටම නිකන් මේ ප්‍රතික්ෂේප කරනවා වගේ කරේ. අනේ හාමුදුරනේ මේ හැම බිරිමියාම ඇවිල්ලා බූරුවව ඉල්ලනවා. මම ඉතින් බෑ කියලා. හැම බිරිමියාම ඇවිල්ලා අර මේ ගොවි මහත්තයන් ඉල්ලන මේ අපිට මේ බූරුවව දවසකට එකක් යන්න බැරි. හරි අපි AC ගැන කතා කරමු. අපි යනවා ඔගලන්ව එකගෙන යනවා AC ප්‍රෝල තියෙන හොඳම ඩෙස්ටිනේෂන් එකට. මෙහෙමයි AC ಜಾති හිතන්නක අපි තියෙන තැනක් දන්නවා. එතන මේ කවුරුත් දන්නේ නැති බ්‍රෑන්ඩ්ස් ටිකක් තියෙනවා. ඉතින් AC ටිකක් තියෙනවා. ඇත්තට ඒක වැඩක් නෑනේ. එහෙම නෙමේ. සිංගල් එකේ AC තියෙන්නේ අපි දන්න ලෝකෙම ජනප්‍රිය අපේ රටේ ජනප්‍රිය සුප්‍රීම බ්‍රෑන්ඩ්ස් ටික තමයි සිංගල් එකේ තියෙන්නේ. සිංගල්, සිසිල්, Mitsubishi, Panasonic, Hitachi, Samsung, Whirlpool. ඉතින් මේ AC ඔයගලන්ට ගන්න තියෙන හොඳම ඩෙස්ටිනේෂන් එක තමයි සිංගල් කියලා කියන්නේ. විශේෂම කාරණාවක් මම කියන්නද? දැන් සාමාන්යයෙන් අපි ක්‍රෙඩිට් කාඩ්ස් වලටනේ ඔය ටික ගෙවාගෙන යන ප්ලෑන්ස් වලට යන්නේ. හැබැයි ඔයගොල්ලෝ සිංගල් එකට ගිහිලා AC ගන්නකොට ඔයගලන්ට සිම්පල් පේ කියලා සිස්ටම් එකක් හඳුන්වලා දීලා තියෙනවා. ඒකට මුලින් මූලික ගාණක් ගෙවුවට පස්සේ ඔයගලන්ට මාසිකව ගෙවාගෙන යන්න පුළුවන් ටික. ඔයගලන්ට හදා ගන්න පුළුවන් මාසිකට ගෙවන බජට් එක ඔබට හදා ගන්න පුළුවන් සිංගල් එකත් එක්ක කතා කරලා. ඉතින් ඒ නිසා තමයි කියන්නේ මේකට සිම්පල් පේ. ටික ගෙවාගෙන යනවා දැනෙන්නේ නැහැ. ඒසික ගෙදර ගිහලා පාවිච්චි කරනවා. ටික සල්ලි ගෙවාගෙන යනවා. එක සැරේ සල්ලි ගවන්නේ නැහෙනි. රුපියල් 154,999 ඉඳලා ගන්න ඔයගලන්ට AC තියෙන සිංගේකේ. ඉතින් විශේෂ මතක් කරන්න ඕනේ සිංගේකේ තියෙන අලවියෙන් පසු ඒ තියෙන විශිෂ්ට සේවාව සහ වරන්ටි එක ගැන ඒව හැම තැනම නෑ. හම්බ වෙන්නේ නෑ නේද? සර්විස් එක ඉතින් සමහර කාලට ඔය AC එකක් ගත්තම සර්විස් වාර කිහිපයක් එහෙම සිංගල් එකෙන් දෙනවා ෆ්‍රී කරලා දෙන්න. අනිත් එක තමයි AC එකක් ගන්නවා නම් පොඩක් අර කාමරේ සයිස් එක ගැන පොඩි දැනුමක් තියාගෙන යන්න. නිකන් කොච්චර සයිස් කාමරයක්ද, වර්ගරි කොච්චරක් තියනවද, ඒ වගේම දැන් කාමරේ ඇතුලේ කී දෙනෙක් ඉන්නද, දැන් කාමරය ඇතුළේ ඉන්නවා 500ක්. මොකද ප්‍රජාශාලාවද? ඉතින් ඒ වගේ මේ පොඩක් ඒ විස්තර ටිකත් සිංගල් එකත් එක්ක ෂෙයා කරගෙන ගැලපෙන සයිස් එකත් එතකොට හදාගන්න පුළුවන්. මෙන්න මේ සයිස් එකේ AC එකක් ඕගලන්ට හරියයි කියලා එහෙම හදාගෙන ඒකේ කැපැසිටි එක බලාගෙන ඕගලන්ට ගන්න පුළුවන් සිංගල් එකට යන්න ටික ටික ගෙවන්න. බෙස්ට්ම බ්‍රෑන්ඩ්ස් ටික තියෙනවා. ඉතින් ආෆ්ටර් සේල් සර්විස් එකත් ඒ වගේම හොඳම තැනක තියෙනවා. කූල් විසඳුමකට තමයි ඔයගලන්ට සිංගල් AC. අද නම් පොඩි කූල් එකක් තියෙනවා පරිසරය අද දවසම ඉතින් වහිනවනේ. හැබැයි ඉතින් එහෙම නැති දවස් කොච්චර තියෙනවද නේ, රස්නේම් පිස්සු හැදිලා ඉන්න දවස්. ඉතින් ඒ නිසා ගෙදර AC එකක් තියාගන්න, පොඩක් සනීපෙට ඉන්න. හැම එකටම නුවරෙලි දුවනවා නුවරෙලි දුවනවා එහෙම හරියන්නේ නැහැ නේද? දැන් උදේ මර මම බදු කතාවක් කිව්වනේ. දැන් ඕකට ඔය විස්තර හොයනකොට එහෙම මම කල්පනා කරේ මේ මේ ඔය වගේ මාතෘකා කියන්නේ හරිම ඉතින් අමාරු මාතෘකා නේද? හැබැයි හිතන්නක චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් කියලා ඔබ ඔබට ඒ වගේ සීන් ඉතින් කල් තියාම අඳුනගන්න ඥාණය තියෙනවනේ. ටක් ගාලා මේක මෙහෙමයි මෙහෙම වුණේ හින්දා තමයි මෙහෙම වෙන්නේ කියලා හොඳ නොලෙජ් එකක් තියෙන එක වටිනවා. සාමාන්‍යයෙන් මේ ආර්ථිකය ගැන නොලෙජ් එකක් තියෙන එක හරි වටිනවා ජීවත් වෙනකොට. මොකද අපේ රටේ අපි IMF ගැන කතා කරනවා, අපි ණය දෙන එක ගැන කතා කරනවා, සහනාධාර ගැන කතා කරනවා, ඊට පස්සේ අපි එක එක බදු වර්ග ගැන වැට් කියයි බැට් කියයි කැට් කියයි නේද? එහෙම නෑ, වැට් තමයි තියෙන්නේ. එක එක බදු වර්ග ගැන කතා කරන අධිභාරය කියයි කේක දේවල්. මෙහෙම රුපියල අවප්‍රමාණ වෙලා කියයි, මෙහෙම ඩොලර් එක මෙහෙම දැන් හොඳටම වැඩි වෙලා කියයි. ඉතින් ඕවා තේරුම් ගන්න අපිට පොඩි හරි ඒ සම්බන්ධ නොලෙජ් එකක් තියෙනවනේ. ඉතින් මං කියන්නේ හැමෝම CA ශ්‍රී ලංකා ගිහලා චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් වෙන්න ඕනේ කියලා. හැබැයි මට මේ වගේ දේවල් ගැන කතා කරන හැම අවස්ථාවකම හිතෙනවා ඇත්තටම මේ වගේ මේ කියන්නේ දැන් චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් වගේ කෙනෙකුට මේ වගේ දේවල් කොච්චර හොඳට තේරෙයිද කියලා. අපේ රටේ දක්ෂයෝ ඉන්නවා. ඉතින් ඕනේ නම් ඒ අදාළ අංශවලටත් ඉතින් ඒ දක්ෂය සම්බන්ධ කරගෙන අපේ රටේ ගොඩ දාගන්න මොකක් හරි ප්ලෑන්ස් එහෙම කතා කරගන්න පුළුවන් සමහරකට කතා කරනවත් ඇති. රයිට්, කොහොමනත් CA ශ්‍රී ලංකා ගැන මතක් කරන්න ඕනි. ඔබේ දරුවව ආස නැද්ද වරලත් ගණකාධිකාරීවරයෙක් කරන්නේ? වරලත් ගණකාධිකාරීවරයෙක් කියලා කියන්නේ අපේ රටේ විතරක් නෙමෙයි ලෝකෙම පිළිගැනීමක් තියෙන ජොබ් එකක්, හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් ජොබ් එකක්. රටේ ඒ කියන්නේ ආයතනයක් ගත්තොත් ආයතනයේ ප්‍රධානියනේ යානි ලොක්ක. හැබැයි වරලත් ගණකාධිකාරීවරයා කියන කෙනාට චාටර්ඩ් අකවුන්ටන්ට් ලොක්කත් ඇවිල්ලා කතා කරනවා මේ කොහොමද මෙහෙම කරන්න, මෙහෙම දාලා කරොත් අපිට 2027 අපිට මොකක් වෙයිද, 2040 ගණන් වල අපිට දියුණු වෙන්න පුළුවන්ද, ඒ වගේ හැම දෙයක්ම කතා කරන්නේ මේ චාටර්ඩ් අකවුන්ටන්ට් එක්ක. ඉතින් ඒ තරම් වටිනා ජොබ් එකකට වටිනා රැකී අවස්ථාවක් තියෙන වටිනා ක්වොලිෆිකේෂන් එකක් සඳහා තමයි අපි මේ ආරාධනා කරන්නේ ඔබේ දරුවව යොමු කරන්න කියලා. සමාරකිට දරුවගේයි අම්මා මම කොමර්ස් කරේ නෑනේ අම්මා, මම සයන්ස් නේ කරේ, මම කොහොමද ඉතින් චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් වෙන්නේ? ඒක කොමර්ස් කරන්න ඕනේ. එතකොට ඔබ කියන්න දරුවට නෑ පුතා කොමර්ස් කරන්න ඕනේ නෑ පුතා, සයන්ස් කරත් මැත්ස් කරත් ආර්ට්ස් කරත් ටෙක්නිකල් සබ්ජෙක්ට් කරත් ඔයාට පුළුවන් S3ක් තියෙනවා නම් CA ශ්‍රී ලංකා එක ජොයින් වෙලා චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් වෙන්න. ඒ ගැන මේ පොඩි පොඩි අර මිත්‍යා විශ්වාස ටිකක් තියෙනවා, අදහස් ටිකක් තියෙනවා මේ කොමර්ස්ම කරන්න ඕනි කියලා. එහෙම එකක් නැහැ. ඒක අපි පොඩ්ඩක් ඉස්සෙල්ලාම ඒකෙන් අපි පොඩ්ඩක් නිදහස් වෙමු. ඕන සබ්ජෙක්ට් එකක් කරලා S3ක් තියෙනවා නම් ඒ ලෙවල්ස් වලට චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් වෙන්න CA ශ්‍රී ලංකා එකත් එක ජොයින් වෙන්න පුළුවන්කම තියෙනවා. CA ශ්‍රී ලංකා ගත්තොත් ඒගොල්ලන්ගේ ප්‍රධාන කාර්යාලය කොළඹ තියෙන්නේ. හැබැයි ප්‍රාදේශීය ශාඛා 7ක් තියෙනවා සහ ක්ලාසස් කරන දැන් ගොඩක් තියෙනවා. ඉතින් ඒ නිසා කොළඹ එන්නම ඕනේ නෑ මේ ඔක්කොම අධ්‍යාපන කටයුතු කරන්න. තමන් ඉන්න තැන ඉඳලා, ගමේ ඉඳලා, ගෙදර ඉඳලා ගිහිල්ලා CA ශ්‍රී ලංකා ඒ ශාඛාවකට ගිහිල්ලා අධ්‍යාපන කටයුතු කරන්න පුළුවන්. අනිත් එක තමයි දැන් අපි සිලබස් එක ගත්තොත් දන්නවනේ සබ්ජෙක්ට්ස් ඉස්සර 25ක් විතර කළා. දැන් අපිට සබ්ජෙක්ට්ස් 15කින් වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. අවුරුදු 3ක් යනකොට සම්පූර්ණයෙන්ම චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් වෙලා ඔබේ දරුවට එළියට එන්න පුළුවන්. එහෙම නැත්නම් අවුරුද්දෙන් අවුරුද්ද කඩ කඩ එක කරගෙන යන්න පුළුවන්. සබ්ජෙක්ට්ස් වෙන වෙන මේක කරගෙන යන්න පුළුවන් කැමති විදිය. අර කාලය තමයි, කාල සීමාව තමයි ටිකක් දීර්ඝ වෙන්නේ. හැබැයි දරුවා කැමති. එහෙමනම් එයා ඉගෙන ගන්න ගමන් ජොබ් එකක් කරනවා, එහෙම එහෙම කරන්න කැමති නම් එයා කැමති විදිහට එයාට එයාගේ ඉගෙනීම කටයුතු කරගෙන යන්න අවස්ථාව CA ශ්‍රී ලංකා එක ලබා දීලා තියෙනවා. මම නම් ආස අර අවුරුදු 3 එක දිගට කරලා කෙලින්ම චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් වෙලා එළියට බහින එකට ඔබේ choice එක. ඒ විදිහේ හැම දෙයක් ගැනම හරියට හිතලා බලලා තමයි CA ශ්‍රී ලංකා එක වැඩ කටයුතු කරන්නේ. ඉතින් 2025 2030 අධ්‍යාපනය සඳහා ඒ තියෙන ක්‍රමවේද තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. ඉතින් ඒ නිසා හැමදාම අප්ඩේට් වෙනවා අපේ සීයේ ශ්‍රී ලංකා එක. ඒක ගොඩක් වටිනවා. ලෝකයේත් එක්ක තමයි මේ ගනුදෙනුව යන්නේ. හරිද? ඉතින් අපේ රටේ විතරක් මේ චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් වෙලා අපේ රටේ විතරක් ඉන්නව නෙමෙයි, අපි ලෝකයටනේ යන්නේ. ඉතින් ඒ රටවල් වල ඒ ජාත්‍යන්තර ප්‍රමිතීන් වලට ගැළපෙන විදිහට තමයි මේ රටේදී සීයේ ශ්‍රී ලංකා එකේ අධ්‍යාපන කටයුතු කරන්නේ. කෝල් එකක් දෙන්න, කෝල් එකක් දීලා පොඩ්ඩක් විස්තර කතා කරන්න. ඒ ලෙවල්ස් කරලා ළමයා දැන් ගෙදර මොකද්ද ඊළඟට කරන්න කියලා හිත හිත ඉන්නවා වෙන්නේ. එයාට පෙන්නන්න අම්මා මේ චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක් වෙලා ලෝකේ දිනන්න පුළුවන් පාර පෙන්නන්න. එතකොට දරුවා සතර දිශා ජයගෙන එයා එයි හනික. හරිද? අවුරුදු 3යිනි හනික එන්න පුළුවන්. ඉතින් ඒ නිසා කෝල් කරන 07:00 0:55 11 0705 11 කියන නම්බරයකට කතා කරන්න. අපි ඔන ෆෝන්ස් ගැනත් මේත් එකම කතා කරමු නේද? X9D ෆෝන් එක ගැන තමයි අපි අවධානය යොමු කරලා තියෙන්නේ. X9D කියලා කියන්නේ එසේ මෙසේ ෆෝන් එකක් නෙමෙයි. හරිද? දැන් හැමෝම ෆෝන්ස් හදනවනේ, එක එක කම්පනිස් ෆෝන්ස් හදනවා. හැබැයි ඒගොල්ලන්ට තාම අල්ලගන්න බැරි වෙච්ච කෑල්ලක් තමයි මේ වැටුණත් කැඩෙන්නේ නැති ෆෝන් එක. ෆෝන් එකක් වැටෙනවා කියන එක අතිශය සාමාන්‍ය දෙයක්. කොච්චර කොහොම ඇහෙතියම් බලන් හිටියත් ෆෝන් එකක් නම් වැටෙනවා. මුල් දවස් ටිකේ පොඩක් ෂේප් එකේ තියාගන්න පුළුවන් වෙයි. සතියක් හමාරක් යනකොට ෆෝන් එක වැටෙනවා. ඉතින් ඇත්ත කියන්නේ බෑ. දැන් මාත් එක නිකන් මොකද මූණ මෙල්ලගෙන ඉන්නේ. ඇත්ත මං කියේ ෆෝන් වැටෙනවා. ඉතින් අපි කොච්චර වුණත් ඔඩොක්කුවේ තියාගෙන එකපාර නැගිටිනවා, ඩොග් ගාල බිම් වැටෙනවා. ත්‍රී වීල් එකේ ඉඳගෙන අපි හිතනකෝ දැන් ඇවිල්ලා ටක් ගාල බහිනවා. අපි දුවගෙන යන්න ඕනේ හදිසියේ. ෆෝන් එක ඔඩොක්කුවේ තියන් හිටිය නැගිටිනවා, වැටෙනවා. වැටෙන්නේ තාර පාරට. කැඩෙන්න පුළුවන්, ස්ක්‍රීන් එක යන්න පුළුවන්. මොකක් හරි මේ දැන් හොඳ ලස්සන ෂේප් එකකට තියෙනවනේ මේ ෆෝන් එකේ බොඩි එක, ඒක ඇඹරෙන්න පුළුවන්, තැලෙන්න පුළුවන්. හැබැයි ඔබ X9D ෆෝන් එකක් නම් පාවිච්චි කරන්නේ එහෙම වෙන්නේ නැහැ. මීටර් දෙකක් උස ඉඳන් ෆෝන් එක වැටුණාට කිසිම දෙයක් වෙන්නේ නැහැ. වතුරට වැටුණාට ප්‍රශ්නයක් නැහැ. මීටරයක් යට වතුරේ, හිතන්නකෝ මීටරයක් උස, ඒ කියන්නේ වතුරක ෆෝන් එක වැටලා මාසයක් තිබ්බත් ෆෝන් එක රිකව කරගන්න පුළුවන්. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ තරම් අර අපි හැමදාම හිතන දේවල් ගැනත් හිතලා තියෙනවා. අපිට ඕනි ෆීචර්ස් ටිකක් දීලා තියෙනවා. ඊට එහායින් තව ගොඩක් ෆීචර්ස් එකතු කරලා තියෙන සුපිරිම ෆෝන් එකක් තමයි X9D ෆෝන් එක කියලා කියන්නේ. ඔන තමයි ෆෝන් එක අපිට හඳුන්වලා දෙන්නේ. අපි දන්නවා ඔන ගැන. ඔන කියලා කියන්නේ ලංකාවේ දැන් අපි ගත්තොත්, විකිණෙන ෆෝන්ස් ගත්තොත් මිනිස්සු වැඩිම ආසාවෙන් ගන්න වැඩිපුරම විකිණෙන ෆෝන් එකක් බවට පත් වෙලා තියෙන ඔන ෆෝන් එක. අනිත් එක සිංග ඔන එකත් එක්ක ඉන්න එකත් අපිට ලොකු ශක්තියක්. මොකද හොඳම බ්‍රෑන්ඩ්ස් දෙකක් තමයි එකතු වෙලා තියෙන්නේ. සිංග එකෙන් අපි ඔන ෆෝන් එකක් ගන්නකොට අපිට හොඳ වොරන්ටි එකක් හම්බ වෙනවා. සහ අපිට ගෙවාගෙන යන්න පුළුවන්. එකපාර සල්ලි ගෙවන්න ඕනේ නෑ. 9:03
1: ඔබත් ඒරබල් සබ්සන් කලසිස්වෙක්ද? NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-732-1000 NIBM ද සිටි යුනිවර්සිටි, the place to be. සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවි එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවි එකක් සුවිශේෂී මිලකට, ලොකු සයිස්, පොඩි ප්‍රයිස්. ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉතල පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 011-222-200. ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: Excite ගන්න, ලක් එක චාර්ජ් කරගන්න. Excite බැටරියක් මිලදී කියන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
3: විවාහය කියන්නේ මගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුව. හොඳට සැලසුම් කරලා අඩු වියදමින් ලස්සන පරිසරයක රසම රස කෑම වේලක් දෙන්න සුහදශීලී හොඳම තැන මටත් මුණ ගැහුණා.
1: සුන්දර මංගල සිහිනය දියවන්නා මිටියාවතේ සොඳුරු ඉසව්වක Opulent Riverface Hotel 166 කොස්පත්ත පාර නාවල රාජගිරිය දුරකථන 011-182-86-94.
4: චූටි ගර්ල් දැන් කරන්නේ ලොකු වැඩනේ. එයාද වින්ඩෝ එක උඩින් ටොයිස් තියලා ඒන ෂැඩෝ එකෙන් ලස්සන ඩ්‍රොයිං එකක් කරලා තිබ්බා.
5: එයා තාත්තා වගේම දක්ෂයි.
4: තව අම්මයාට නැන්ග්‍රු කිරින් දෙනවනේ. ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික්, ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3-5 අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700.
6: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසයෙන් පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ Alumix.
7: ඇලුමිනියම් ඕන තරම්, Alumix නම් ඉස්තරම්.
8: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්මම ගන්නා 011 544 5000.
9: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
10: සියත දෙවයින පුරා

0: FM.
1: උදේ 9යි විනාඩි 6යි.
0: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික්, ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණ මිල රුපියල් 2500යි.

0: यह था टॉप स्टोरी।
1: කැලණිකඟ ආශ්‍රිතවත් ගංවතුර අවදානමක්. කැලණිකඟ ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ කැලණිකඟ ද්‍රෝණියේ ඉහළ දහරා ප්‍රදේශවලට මිලිමීටර 300කට ආසන්න වර්ෂාපතනයක් ලැබීමත් සමගයි ඉදිරි පැය 24ක කාලය තුළ රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, දෙහිඔවිට, ඇහැලියකුඩ, යටියන්තොට සහ බුලත්කොහුපිටිය ප්‍රාදේශීයකම් කොට්ටාසවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි වරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මීට පෙර කළුගඟ සහ අත්තනුගල ඔය ආශ්‍රිතවද සුළු ගංවතුර අවදානම් නිකුත් කරනු ලැබුවා. දැන් තවත් පුවතක්. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබෙනවා. ඇමරිකාව සහ ඉරානය අතර සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳ ආයෝජකයින් සැකපල කිරීම හේතුව බවයි ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කළේ. මෙවන විට ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඉහළ ගොස් ඇත්තේ ඇමරිකානු ඩොලර් 104.1ක් ලෙසයි. WTI බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 97.33ක් දක්වා ඉහළ ගියා.
0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත.

දවසක් අපේ අර මාම කෙනෙක් කියනවා මේ පුතා මේ මොකක් හරි ත්‍රීවිල් එකක් ගන්න ඕනි. මම මගේ මාම ඇයි මොකක් හරි ත්‍රීවිල් එකක් ගන්නවා කියලා කියනවා. ගන්න බජාජ් ත්‍රීවිල් එකක් මාම, බජාජ් ත්‍රීවිල් එකක් ගන්න. පස්සේ මාම ගැස් එක දීප්තිමත් වුණානේ, ලයිට් දාලා වගේ මේවා වුණා. මොකද මං මට එතකොට සතුටි. දැන් මාමා මොකක් හරි ත්‍රීවිලයක් ගන්න හිටපු මාමා මම කෙලින්ම හරිම තැනට යොමු කළා බජාජ් ත්‍රීවිලයක් ගන්න කියලා. අපි බලමු ඇයි අපි බජාජ් ත්‍රීවිල එකක්ම ගන්න ඕනි කියලා. රයිට් ලේඩිස් ඇන්ඩ් ජෙන්ටල්මන්, මං දැන් කියන්න යන්නේ හේතු. හේතු අද දවසම උනත් කතා කරන්න පුළුවන්. හැබැයි මම හේතු කිහිපයක් කියනවා. හරිද? පළවෙනිම දේ තමයි මේ ත්‍රීවිල් එකේ ලුක් එකනේ. පළවෙනියට මගේ හිතට යන්නේ මම බජාජ් ත්‍රීවිල් එකේ ෂේප් එකට, ඒ ලුක් එකට හරි ආසයි. සමහරක් ඒවා තියෙනවා පාරේ දකින්න, ඒවා කැතයි. හරි, ඒක එක. ඊට පස්සේ මේකේ පර්ෆෝමන්ස් අපි බලන්නේ. අපි සාමාන්‍යයෙන් ත්‍රීවිල් එකක් ගන්න මේක උපරිම කාර්යක්ෂමතාවෙන් දුවන්න ඕනේනේ. අපි ගහන තෙල් ටිකෙන් උපරිම විදියට වැඩ කරන්න ඕනේ. ඉතින් ඒ විදියට තමයි බජාජ් ත්‍රීවිල් එක හදලා තියෙන්නේ. උපරිම කාර්යක්ෂමතාවයක් තියෙනවා සහ අලුත්ම ෆීචර්ස් ගොඩක් අලුත් බජාජ් ත්‍රීවිල් එකට එකතු කරලා තියෙනවා. හිතන්නකෝ, ලස්සනම ලස්සන ඩිජිටල් පැනල් එකක් තියෙනවා, රේඩියෝ එකක් තියෙනවා, පොඩි ඩිජිටල් බෝඩ් එකක්, හරිද? රේඩියෝ එකක් තියෙනවා, සවුන්ඩ්ස් හොඳ සිස්ටම් එකක් තියෙනවා. රිවර්ස් කරන්න අර බිම බඩ ගාගෙන මෙහෙම නටන්න ඕනේ නෑ. දැන් අලුත් එකේ පොඩි ස්විච් එකක් දාපු ගමන් මෙන්න බොලේ රිවර්ස් වෙනවා. එතකොට නිකන් රිවර්ස් එකටම විතරක් යන්න හිතෙනවා. ඒ තරම් ඒක පහසුයි. ඊට පස්සේ ඔය ඔක්කොම තාක්ෂණය කියන එක උපරිම දාලා ලස්සනම ලස්සන හොඳ ලයිට් සිස්ටම් එකක් තියෙනවා. තව මොනවාද? හැම දෙයක් පැත්තෙන්, පර්ෆෝමන්ස් පැත්තෙන් සහ ලස්සන පැත්තෙන් ඒක නෙක්ස් ලෙවල් එකට අරගෙන ඇවිල්ලා තිනවා බජාජ් අලුත්ම ත්‍රීවිල් එක. හරිද? ඊට අමතරව ඊට පස්සේ වෙන කාඩවත් හම්බෙන්නේ නැති තව විශේෂ දෙයක් බජාජ් එක හම්බ වෙනවා ඔබට. ඒ තමයි ඒගොල්ලන්ගේ අලවි ජාලය. අලවි ජාලය ගත්තොත් 1400කටත් වඩා වැඩි අලවි නියෝජිතවරු ඉන්න හින්දා මීටර් නෙමෙයි අපි කිලෝමීටර් කරා, කිලෝමීටර් 20 20ට ඔබට එක්කෝ අලවිනියේ නියෝජිතයෙක්, එක්කෝ සර්විස් සෙන්ටර් එකක්, එක්කෝ අපාර්ට්ස් කාඩේ කවුරු හරි කෙනෙක් හම්බ වෙනවා. ඉතින් ඒ නිසා මේ වාහනේ ගත්තට පස්සේ අර හිතේ නිදහස කියන එක, වාහනේ මොකක් හරි පාට් එකේ මොකක් හරි දෝෂයක් වුණත් කිසි වරි වෙන්න දෙයක් නැහැ නේ. ජෙනුයින් පාට් එක දානවා. ඇයි? අපිට නියෝජිත ජාලයක් ඉන්නවා. ආෆ්ටර් සේල් සර්විස් එක එක්සලන්ට් අපේ බජාජ් වල. ඉතින් අන්න ඒ වගේ හිතේ නිදහස තියාගෙන ඕගලන් ත්‍රීවිල් එකක් ගන්න කැමති නම්, හොඳට තෙල් කරන, හොඳ පර්ෆෝමන්ස් තියෙන, හොඳ අලවි ජාලයක් තියෙන, ස්පෙයා පාර්ට්ස් කවදාවත් නැති වෙන්නේ නැති, එහෙම හොඳට සර්විස් එක කරගන්න පුළුවන් එහෙම ත්‍රීවිල් එකක් ගන්න කැමති ඔබට තමයි අපි මතක් කරන්නේ බජාජ් ත්‍රීවිල් එක. ඒ නිසා මොකක් හරි ත්‍රීවිල් එකක් ගන්නවා කියන එක ඒක අතහැරලා දාන්න. ඒක වැරදි කතාවක්. ඔබ ගන්න ඕනි බජාජ් ත්‍රීවිල් එකක්. ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ බජාජ් ත්‍රීවිල් ෂෝරූම්ස් තියෙනවා ලංකාව හැම තැනම වගේ. ඒ තැන්වලට ගියොත් ඔබට බජාජ් ත්‍රීවිල් එක අලුත්ම එක බලන්න පුළුවන්, අලුත්ම එක ගන්න පුළුවන්, අලුත්ම එක පොඩි ඩ්‍රයිව් පාරක් දාලා නේ ගන්න පුළුවන්. මේ ඔක්කොම තියෙනවා, ඔක්කොම වෙනස් කරලා තියෙන්නේ. හැබැයි රෝද තුනයි ත්‍රීවිල්නි. නැත්තම් බජාජ් එක රෝද හතරකුත් දානවා. ඒ වුණාට අර ත්‍රීවිල්නි, ඒ හින්දා රෝද තුනයි. අනිත් ඔක්කොම වෙනස් කරලා තියෙන්නේ. යන්න ෂෝරූම් එකට ගිහිල්ලා බලන්න මේ බජාජ් අලුත්ම ත්‍රීවිල් එක සහ අර මොකක් හරි ත්‍රීවිල් එකක් ගන්නවා කියන එක නම් මම ආස නැහැ යන්නේ. ඕන මිනිස්සුෙකුට තියෙනෝනේ තීරණයක්. මම ගන්නෙ මේක. මොකක් හරි ත්‍රීවිල් යන්නේ බජාජ් ත්‍රීවිල් එකක් ගන්න. මේ ආයෙනම් මගේ කනට ඇහෙන මාමා, ඔයා කියන්න එපා මොකක් හරි ත්‍රීවිලයක් කියලා. හරිද? හේයි රයිට්. අපි පොඩක් ඇලුමික්ස් ගැනත් කතා කරමු මේත් එක්කම. මේ දැන් ඔය ඇලුමිනියම් පාවිච්චියේදී මට ඇත්තටම අපි ඉස්සර කරපු දේවල් ගැන හිනා යනවා. දැන් මේ අපි ඇලුමෙක්ස් එක්ක මේ ඇලුමිනියම් ගැන කතා කරද්දී තමයි මේ ඇලුමිනියම් සම්බන්ධයෙන් හොඳ නොලෙජ් එකක් ආවේ. හැබැයි ඉස්සර අපිනේ දැන් පාරේ යනකොට දකිනවා මේ ඇලුමිනියම් දොරක් තියෙනවා. අපේ බාත්රූම් එකේ දොර මේ සවුත් වෙලානේ ගමු ගාල අරගෙන ගිහිල්ලා හයි කරනවා. අනේ සතියක් දෙකක් මාසයක් යනකොට දොර හිර වෙලා, ඒ කියන්නේ දොර හරියට තල්ලු කරාට ඇරෙන්නේ වැහෙන්නේ නැහැ. මොකද අර සරණේරු අපි දාලා ඔහේ ඔක හයි කරලානේ තියෙන්නේ. ඒක අනිත් එක සමහරක් වෙලාවට ඒකේ හරි ක්වලිටි එකක් නැහැ නේ ඇලුමිනියම් වල. අපි කොටෙන් නිකන් දෙක පහටනේ ගන්න. කිසිම ප්‍රයෝජනයක් නැහැ. ටික දවසක් යනකොට අනේ බාත්รูම් එකේ මේ දොර ඇරගෙන තමයි යන්නේ. වැහුවා, ඇරියොත් ඇරියා. මම එහෙම දැකලා තියෙනවා සමහරක් ගෙවල් වල තියෙනවා එහෙම. මේ දොර වහන්න විදියක් නැහැ. එයා සින්දු කියේ තමයි බාත්รูම් එක ඇතුලේ. ඒකට කවුරු හරි ඉන්නවනේ. එහෙම වෙන්න ඕනේ නැහැනේ. ඔයගලට ඇලුමිනියම් වල ක්වලිටි ප්‍රොඩක්ට්ස් ගන්න පුළුවන් තැන තමයි ඇලුමෙක්ස් කියලා කියන්නේ. ඇලුමෙක්ස් එකට ගියොත් ඇලුමිනියම් සම්බන්ධව යුනිවර්සිටි එකට ගියා වගේ ගොඩාක් විස්තර ඔයගලට දැනගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ නිතරම
මේ ඔය සාමාන්‍යෙන් බාල ප්‍රඩක්ට එකක් ඔබ දැම්මත් නිතරම මේ අලුත් වැඩියා කර ඉන්න ඕනේ. ඔය වගේ දොරේ ප්‍රශ්නාව තරින්න වහන්න බැරි වුණොත් සද්දෙන්න ගත්තොත් සමහරක් ඔය බාත්රූම් වල දොරවල් තියෙනවා වහනකොට හත්මුතු ගම් මුළු ගමම දන්නවා අන්න අර මනුස්සයා බාත්රූම් ගියා. ගල දොර ඇරෙන්නේ වැහෙන්නේ. එහෙම ප්‍රශ්න නැහැ. ඉතින් එහෙම වුණොත් ඔකට නිතර නිතර මේක අලුත් වැඩියා කරන්න වෙනවනේ. එහෙම ප්‍රශ්න නැහැ. ඊට පස්සේ දුර්වර්ණ වීම. දැන් මේ අපේ ඇලුමෙක්ස් වල ඒගොල්ලන්ගේ පවුඩර් කෝටින් සිස්ටම් එකට සහතික පිළිගැනීම් හැම දෙයක්ම ලැබිලා තියෙනවා. හේතුව තමයි ඒක හරි ක්වොලිටි විදියට කරන නිසා. හැබැයි අපි දකිනවා සමහරක් ඔය සුදු පාට විකුණනවා පවුඩර් කෝටින් කළා කියලා. හැබැයි ටික දවසක් යනකොට ඒක කහ පාට වෙලා දුර්වර්ණ වෙලා. ඒ ප්‍රශ්න මුකුත් නැහැ ඔබ ඇලුමෙක්ස් ගන්නවා නම්. ඊළඟට දොර ජනෙල් නිසි විදියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මම අර කලින් කියපු කතාව ජනේලයක් තියෙන්නේ අරින්න වහන්න තියෙන බෑ ජනේලයක් නෙමේක නේද? නැත්නම් එතන සිමෙන්ති දාලා ඒක බඳිනවනේ ඒක මේ බිත්තියක් කරනවනේ. දොරක් තියෙන ඒක දොර ඇරිලා වැහිලා එහෙන් මෙහෙන් යන්න එන්න පුළුවන් වෙනවනේ එහාටයි මෙහාට. නැත්නම් එතනත් ඉතින් අර තාපයක් වගේ හදනවනේ. ඉතින් ඒ හරි ක්‍රියාකාරීත්වය වෙන්නේ නැති නිසා ඔයගලන්ට විවිධ ප්‍රශ්න වලට මූණ දෙන්න සිද්ධ වෙනවා බාල ප්‍රොඩක්ට්ස් ගත්තොත්. ඒ නිසා තමයි අපි මේ කියන්නේ ගන්නවා නම් ඇලුමිනියම් ඒක හොඳ තීරණයක් ඇලුමිනියම් වලින් ඔබේ ගෙදර දොර වැඩ ටික කරගන්නවා කියන එක. එහෙනම් ඒ තීරණය තවත් හොඳ වෙන්නේ ඔබේ පැත්තටත් හොඳ වෙන්නේ ඔබ ඇලුමෙක්ස් පාවිච්චි කරොත් තමයි. ඇලුමෙක්ස් වල බිල්ඩින් සිස්ටම් එකම තියෙනවා කියලා අපි කියලා තියෙනවානේ. ඉතින් ඒ නිසා දොරක් ගත්තත් දොර විතරක් උස්සගෙන එන්න එපා. ඒකට ඕන කරන ඇක්සසරීස් ටිකත් ඇලුමෙක්ස් එකෙන්ම ගන්න කියලා අපි ඔයගලන්ට මතක් කරනවා. අනිත් එක තමයි දැන් අපි පොඩි නොලෙජ් එකකට මේ කියන්නේ ඔයගලන්ගේ දැනුමට එකක් දෙයක් පොඩි දෙයක් කියන්න. දැන් අපි හිතමුකෝ ඇලුමිනියම් දොරක් ගන්නවා කියලා. ඒකේ මිනිමම් තික්නස් එක තියෙන්න ඕනි මිලිමීටර් 1.5ක්. එහෙම නැත්තම් ඊට වඩා ඒ කියන්නේ තික්නස් එක ඊට වඩා අඩුයි නම් ඒ දොර දොරක් නෙමෙයි. හරිද? ඒ කියන්නේ ඒක දාලා වැඩක් නැහැ. ඔබ බලාපොරොත්තු වෙන දේ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඕවා ගැන හොය හොය මැනමැන ඉන්නවට වඩා ලේසි ඇලුමෙක්ස් එකට ගිහලා වැඩේ කරගන්න එක ක්වොලිටි ප්‍රොඩක්ට්ස් තියෙන සුපිරිම තැන තමයි ඇලුමෙක්ස් කියලා කියන්නේ. හරිද? අපි දොරෙන් යමු දැන් සීවිලිමටම යමු. හරිද? දැන් මේ පහුගිය දවස් ටිකේම අපි කතා කරපු දෙයක් තමයි මේ කලර් අප් එකේ තියෙන ස්ට්‍රිප් සීලින් එක ගැන. ඉතින් විශේෂයෙන්ම මේ සීලිමක් දානකොට අපි පහුගිය දවස්වල අපි ගෙවල් වල දැකලා තියෙනවා නිකන් එක එක ජාති සීලින් දානවනේ. ඉතින් ඒගොල්ලෝ අර වහලත් එක්කම අර සමාන්තරව යන සිවිලිම දාන්න ගොඩක් කටි ආසයි. හැබැයි ඒක අර ලී වලින් දානකොට වියදම වැඩි හින්දා සමහරක් අය නිකන් ඔහෙම නිකන් නෝමල් සිවිලිම ගහනවා. ඒක නිකන් ඒක මොකද්ද ඒකට කියනවා වද සස්පෙන්ඩර්ස් සිවිලිමද මට මතක නෑ වැරදි එකක්ද කොයිද කියන්නේ. හරි කවන්න එහෙම සිවිලිමක් දානවා. හැබැයි අපි කවුරුත් ආසයි අර ෆිනිෂින් සිවිලිමක් කියන්නේ අර වහලත් එක්කම ලස්සනට මේක ලස්සනට ෆිනිෂ් වෙලා මෙහෙම සමාන්තර යන සිවිලිමක් දාගන්න අපි හැමෝම ආසයි. ලී වලට යන වියදමත් එක්ක සලකලා බලලා සහ අපි දකිනවා එහෙම සිවිලින් ලී වලින් ගහලා තියෙන මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න ඕක වේය කනවා. වතුර පොඩ්ඩක් හරි වහලෙන් ලීක් එකක් ඇවිල්ලා වැටුණොත් ඕක දිරන්න පටන් ගන්නවා. මොකද ලීනේ. ඊට පස්සේ මොකක් හරි රස්නයක් වුණත් ඕනෝට වඩා දැනෙන්න ගත්තොත් ඒක නිකන් ඇද ගහනවා ඇකිලෙනවා වගේ මොන හරි ප්‍රශ්න වෙන්න පුළුවන්. අනිතික ලී වලින් ලස්සනයි ගැහුවම හැබැයි කොච්චර කියලා ගහන්නද? අනිතික අපිට හොඳම ක්වොලිටි ලී එකක් හම්බ වෙයි කියලා අපිට කොහොමද විශ්වාස කරන්න පුළුවන්? අපි එළියට බැස්සොත් බලාගෙන ඉන්නේ අපි දිහා මෙහෙම බලන් ඉන්නේ අපි ඔය රවට්ටලා අල්ලගන්න. ඉතින් ඒ නිසා ඔය ඔක්කොම ප්‍රශ්න වලට සුපිරිම විසඳුමක් අපිට හම්බුණා කලර් අප් ඒගොල්ලන්ගේ ස්ට්‍රිප් සීලින් එක. මේක ඔබට කොස් මහෝගනි තේක බුරුම තේක වගේ ඒ ලස්සනම ලස්සන ඒ විදිහට ලී පෙනුමට ඔබට ගන්න පුළුවන්කම තියෙන ඒ කලර්ස් වලට ඒ වෛරං ඒ ඔක්කොම ලස්සනට පේන විදිහට ඔයගලන්ට ගන්න පුළුවන්. හැබැයි මේක ලී නෙමෙයි. හරිද? ඒ නිසා මේක වේව කන්නෙත් නැහැ. වතුර වලින් මේක වතුර උරාගෙන දිරන්න පටන් ගන්නෙත් නැහැ. ගින්නක් ඇති වුණත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සහ මේක හරිය ලස්සනයි. හොඳට මේක සීල් වෙන්න අර ලෙගෝ සිස්ටම් මෙහෙම එකට සීල් වෙනවා වගේ ලස්සනට මේක ඔයගලන්ට හදා ගන්න පුළුවන් ෆැක්ටරි එකකින් හදලා නිකුත් කරලා එළියට දාලා තියෙන ප්‍රොඩක්ට් එකක් නිසා. ඉතින් මතක තියාගන්න colorup.lk.com සයිට් එකට ගිහලා බලන්න මේ දවස්වල ඔබේ වහල සම්බන්ධ වැඩක් සිවිලිම සම්බන්ධ වැඩක් කරගන්න තියෙනවා නම් මේ වැස්සත් එක නම් කරන්න අමාරුයි. මේ වැස්ස ඉවරුණාට පස්සේ ඔබට කරන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒකට හොඳම තැන තමයි colorup කියලා කියන්නේ. කලරප් රයිනෝ වැඩක්. හරිද? ඉතින් ඒගොල්ලන්ගේ සයිට් එකට යන්න නැත්නම් වැඩි විස්තර දැනගන්න කෝල් එකක් දෙන්න 011 5 748 738 738 කියන නම්බරකට හොඳ වොරන්ටියක් එක්ක ඕගලන්ට වැඩේ කරගන්න පුළුවන්. වොරන්ටි එක ගත්තත් මේ ස්ට්‍රිප් සීලින් එකට කලර් එකට විතරක් මේ අවුරුදු 5ක වගකීම් මේ සහතිකයක් හම්බ වෙනවා. ඉතින් ෂීට් එකට මේ හැම එකකටම ඕගලන්ට හොඳ වගකීම් මේ සහතිකයක් එක්ක තමයි මේ කලරප් ස්ට්‍රිප් සීලින් එක
මිලදී ගන්න පුළුවන් වෙන අනිතක කලරප් ලබාගෙන තියෙන සහතික සහ සම්මාන දිහා බැලුවම මේගොල්ලන්ගේ ක්වොලිටි එක ගැන යමුතුෙන් කියන්න දෙයක් නැහැ. කලරප් ස්ට්‍රිප් සීලින් එකට 2022 අවුරුද්දේ වරලත් වාස්තු විද්‍යාඥයින්ගේ ආයතනයෙන් ඒගොල්ලන්ට හම්බ වෙලා තියෙනවා සහතිකය. ඒ කියන්නේ ලී සිවිලිම වෙනුමට ආදේශකයක් විදිහට නවෝත්පාදනය කියන අලුත් මෙහෙම හොයාගත්තේ ඒකට වෙනස් විකල්පයක් හොයාගත්තා වෙනුවෙන් තමයි මේ විදිහට ඒගොල්ලෝ සහතික සම්මානයට පාත්‍ර වෙලා තියෙන්නේ අපේ කලරප්. ඉතින් ඒ නිසා දෙපාරක් හිතන්න දෙයක් නැහැ. යන්න නම්බෙකට කෝල් කරලා යන්න කලරප් ෂෝරූම් එකට, නැත්නම් වෙබ්සයිට් එකට ගිහලා බලන්න colorup.lk.com. හරිද? අපි ටග්ගාලා මතක් කරමු ද වැඩ ගොඩයි. ඉතින් අරවින්ද වැස්සට ගෙවල් වල නිමාඩු. ඉතින් සැප ජීවිත ඉතින් මේවනේ. මොකද ඇයි අපිට වැස්ස නැත්ද? මුළු ලංකාවටම වැස්සනේ. අපි පොඩක් කාගිල්ස් ගැන කතා කරමු. කාගිල්ස් ෆුඩ් සිටි. සමහරක් වෙලාවට මම පාරේ ඔහේ ඇවිදගෙන යනකොට මේ නිකන් මොන හරි දෙයක් ගන්නත් නැහැ. ඒ වෙලට මට නිකන් ඔන්න කාගිල්ස් එකට ඔළුව දාගෙන යනවා. එහෙම කියලා යන අවස්ථා තියෙනවා. එහෙම තමයි. ඒ කියන්නේ සමහරක් වෙලාවට අර shopping experience එක කියලා තියෙන නිකන් shop කරන්නේ නැහැ. වෙනින් අර මොනවාද අලුතින් ඇවිල්ලා තියෙන කියලා බලන්න ඕනේ. එහෙම කියලා හිතලා කාගිල්ස් එකට ගියා. අවස්ථා අනන්තයි අප්‍රමාණයි. හරිද? ඒ ගිය වෙලාවට ඉතින් බෑග් එකක් පුරවගෙනම කාගිල්ස් එකෙන් බඩු අරගෙන ඇවිල්ලා තියෙනවා. මොකද කාගිල්ස් ෆුඩ් සිටි කියලා කියන්නේ මේ අපි ගිහිල්ලා ෂොප් කරන්න ගිහිල්ලා නිකන් මුදලාලි කෙනෙක් ඉඳලා මේක ගන්න අරක ගන්න අපි ඉල්ලන්නේ වෙන ප්‍රොඩක්ට් එකක්. මුදලාලි ආසයක තමයි අපිට දෙන්නේ. ඒ සිස්ටම් එක වෙනස් කරපු තැනක් තමයි කාගිල්ස් ෆුඩ් සිටි කියලා කියන්නේ. මිනිස්සුන්ට තමයි අයිති ඔක්කොම දුන්නේ. ඒගොල්ලෝ තමයි යන්නේ. ඒගොල්ලෝ තමයි තෝරගන්නේ. ගොඩාක් තියෙනවා. එක නිෂ්පාදනයක් ගත්තොත් ඒකෙන් රේන්ජ් චීස් ගත්තොත් චීස් ජාති ගොඩක් තියෙනවා. ඒ අතරින් පාරිභෝගික කැමැති එක තමයි ගන්න. අන්න ඒ නිදහස දීලා තිනවා කාගිල්ස් ෆුඩ් සිටි එක. ඒක මරු. ඒක අපිට සමරකලට දැන් මේක පුරුදු වෙලා අපිට ඒක දැනෙන්නේ නැහැ. හැබැයි හිතන්නකෝ අර ඉස්සර වගේ මුදලාලිගෙන් ගන්න ඒ සීන් එක තිබ්බා කියලා හිතන්නකෝ. අම්බෝ. එතකොට හරි කරදරයි. ඊට වඩා ලේසි කාගිල්ස් එක ඉතින් ළඟ කඩේට යන්න මොකක් හරි හදිසි එකක් දෙයක් ගන්න තිබ්බොත්. මම කියන්නේ නැහැ මේ ඒවා අමතක කරලා ඒ මිනිස්සුන්ට මේව කරන්න කියලා. එහෙම නෙමෙයි. හැබැයි අපි පොඩ්ඩක් අර පාරිභෝගික විදිහට වාසි පැත්ත පොඩ්ඩක් බලනවානේ. ඒ වාසිය කාගිල්ස් එකේ තියෙනවා. හැමදාම මොකක් හරි ප්‍රොඩක්ට් එකක මිල ගණන් අඩු කරලා තමයි කාගිල්ස් එක දෙන්නේ. ඉතින් ඒව වාසි රිවෝඩ් සමාජිකයක් වුණත් කියන්නේ සාමාන්‍ය පාරිභෝගිකයකට වඩා වාසි තියෙනවා. ඉතින් ඒ නිසා කාගිල්ස් ෆුඩ් සිටි යන්න, ෂොප් කරන්න. අනිත් එක තමයි දැන් වීකෙන්ඩ් එකනේ. ආද ෆ්‍රයිඩේ නේද? වීකෙන්ඩ් එකේ කොහේ හරි යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් මෙහි ඉඳන්ම බඩු ටික ඔක්කොම උස්සගෙන යන්න ඕනේ නෑ. ඒ ඔබ යන්න ඉන්න ටවුන් එකේ ළඟම තියෙන කාගිල්ස් එකෙන් අවශ්‍ය කරන දේවල් ටික ගන්න. වැඩේ ඉවරයි. ලේසි කරලා තියෙන ලයිෆ් එක කාගිල්ස් ෆුඩ් සිටි.

නවෑ විනාඩි 30යි වෙලාව. මේ මමයි කල්පනා කරේ දැන් හිතන්නකෝ ගමක නගරාධිපති කෙනෙක් ඉන්නවා. දැන් මිනිස්සුන්ට ගමේ මිනිස්සුන්ට නගරාධිපතිවණිය හැමදාම දැක්කේ නැහැ කියලා. අයියෝ, උදේ නගරාධිපතිව දැක්කේ නැහනේ. අනේ නගරාධිපති දැක්කේ නැහැ. එහෙම එකක් නැහනේ. හැබැයි ඒ නගරේ ඉන්න හිතන්නකෝ මේ පිරිසිදු කරන කුණු අරගෙන යන එක්කෙනා. එයාව සතියකින් විතර දැක්කේ නැත්තම් මිනිස්සුන් මේ කුණු ගිනින එක්කෙනා ආවේ නැහනේ. ඒ මාර වැඩනේ මොකක්ද දන්නේ මනුස්සයට උනේ මේ දැක්කේ නැහනේ කුණු ගිනින. කතා බහක් වෙනවනේ. එහෙම නැතු දැන් නගරාධිපතිව මාසිකින් දැක. ඔනේ නගරාධිපතිව මාසිකින් දැකලා එහෙම එකක් නැහැ. ඒ කියන්නේ තනතුර කියන එක දැන් අපි හොමුනේ ඉතින් කියන්නේ මිනිස්සුගේ වටිනාකම තීරණය කරන්නේ තනතුරත් එක්කනේ. හැබැයි මං කියන්නේ නැහැ නගරාධිපති වටින්නේ නැහැ කියලා නෙමෙයි මම මේ කියන්නේ. ඒ කියන්නේ සමහරක් වෙලාවට අපිට මේ වටිනාකම තීරණය කරන්නේ ඒගොල්ලෝ දරන পদවියෙන්ම නෙමෙයි. සමහරක් වෙලාවට වටිනාකම තීරණය වෙන්නේ ඒගොල්ලෝ කරන සේවාවෙන්නේ. මං කියන්නේ නගරාධිපතිගේ සේවාවක් නැහැ කියන එක නෙමෙයි. මේ මං ආව හරියට තේරුම් ගන්න. හරිද? හරිද? මාව හරියට තේරුම් ගන්න. මං කියන්නේ අර පොඩි ඒ වැඩේ කරන මිනිස්සයව වුණත් එයාගේ සේවාවත් එක්ක යව අපිට හැමතිස්සෙම ඕනි වෙනවානේ. දැන් අපි ඔෆිස් එකක ගත්තොත් ඔෆිස් එකක බොස් හැමතිස්සෙම අපිට පේන්න ඉන්න ඕනි. එහෙම කියලා එකක් නැහනේ. එයා අපිට පඩි දවසට ඔෆිස් ආවනම් ඇති සයින් කරන්න නේ. හැබැයි අපිට ඔෆිස් එකේ තේ හදන ආන්ටි එයා නැති වුණොත් අද තේ හදන ආන්ටි ඇවිල්ලා නැහැ. ගාලා අපි මේවා වෙනවානේ. අපි ෂොක් වෙනවානේ. ඉතින් අර සමහරක් වෙලාවට ඒකොල්ල දරන තනතුර ඕන එකක් වෙන්න පුළුවන්. මොකක් හරි වෙන්න. හැබැයි සර්විස් එක නිකන් ඩේලි අපිට මොකක් හරි මෙහෙම නිරතුරුවම හම්බෙන සර්විස් එකක් කරන මිනිස්සෙක් මිස් වුණොත් ඒක අපිට ලොකුවට බලපානවා කියලා පොතක සඳහන් වෙලා තිබ්බා. එච්චර කතා වෙච්චර. රයිට්, අපි චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එක ගැන කතා කරමුකෝ. මම ගියානේ චෙතක් බත්තරමුල්ල ෂෝරූම් එකට. ගියාට පස්සේ ඔයාලට කියන්න ඔක්කොම හරි. මම දැල්ලුවා චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූටර්ස් බැලුවා. මම ඇහුවා කොහොමද මේකේ මේ බැටරි එක කොයි වගේද. එතකොට ඒගොල්ලෝ කිලෝවෝට් 3.5ක ලිතියම් අයන් බැටරි එකක් මිස් මේකේ තියෙනවා. නයිස්. ඊට පස්සේ මම හෙව මෝටරය කොහොමද මේකේ මෝටරය කිලෝවෝට් 3.1ක මෝටරයක් මිස්. ඕසම්. ඊට පස්සේ මම බැලුවා ස්ටෝරේජ් එක නිකන් මාර ඉඩක් තියෙනවා ඒක. ඇත්තටම මාර ඉඩක් තියෙනවා ස්ටෝරේජ් එක. මේ අපි විහිළුවට නෑ ලිඳක් වගේ කියලා කොට ඇත්තටම නිකන් මෙහෙම බැලුවා. අපි දැකලා තියෙනවානේ බයිසිකල් වල ස්ටෝරේජ්. හැබැයි මේ අපේ චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූටර් එකට මාර ලොකු ස්ටෝරේජ් එකක් තියෙනවා. විශේෂයෙන්ම ලේඩීස්ලට මම මතක් කරනවා, ඕගොල්ලෝ මේ ස්කූට එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට එකම ගන්න. මොකද ස්ටෝරේජ් එක මේකට හේතුවක්. අපිට කොච්චර තියෙනවද බෑග්ස්? අපිට එක බෑග් එකේ ඔක්කොම දාගන්න පුළුවන්ද? බෑනේ. අපිට බෑග් 10ක් විතර තියෙනවා. වතුර එක ගේන එක, කෑම එක ගේන එක, මේකප් සෙට් එක දාගෙන එන එක, ඊට පස්සේ ෆයිල් ටිකක් දාගෙන එන එක, ලැප්ටොප් එක දාගෙන. ඔය වගේ බෑග්ස් අපිට 20ක් 30ක් විතර තියෙනවා. ඉතින් ඒ ඔක්කොම ටික මේ ස්ටෝරේජ් එක ඇතුලේ දාන්න පුළුවන්. ලීටර් 35ක ලොකු ස්ටෝරේජ් එකක් අපේ චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එකට තියෙනවා. හරිද? මම ඉතින් ඔය ඔක්කොම විස්තර අහලා දැන් මට ඊට පස්සේ මාව කන්ෆියුස් වුණ තැන තමයි පාටක් තෝරගන්න එක. ඒගොල්ලෝ ඇහුවා ටක් ටක් ටක්. ඇහුවා කවුද ආවේ? ඒගොල්ලෝ ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ. හා, මංකවා මොන පාටද? මොකටද ආවේ? සරි, මොකටද ආවේ? මංකවා පාටක් සොයන්න. ඒගොල්ලෝ ඇහුවා මොන පාටද? අන්න මාව ස්ටක් වුණා. මොකද එතන තියෙන කළු එක, ඊට පස්සේ මැට් ග්‍රේ එකක් තියෙනවා. ඒක සුදු පාට එක, නිල් පාට. මට කන්ෆියුස්. අන්තිමට මම තෝරගත්තා, කමන්නේ මම නිල් පාට එක ගන්නවා කියලා මම තෝරගත්තා. මට මතක ඉදිරිය අරවින්ද ගත්තා සුදු පාට එක. තෝරගන්න හරි අමාරුයි. ඒ කියන්නේ පාට බලන බලන එක, මේ පැත්තෙන් බලනවා නම් මේක ලස්සනයි, අර පැත්තෙන් බලනවා අරක ලස්සනයි. ඒ නිසා කල් තියාම් පුළුවන් නම් මේ චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූටර් ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා පොඩ්ඩක් බලලා පාටක් තීරණය කරගෙන යන්න. පොඩ්ඩක් හරි නිකන් ලකුණු එක පාටකට වැඩියෙන් දාගෙන යන්න. නැත්නම් උතන්ට ගිහිල්ලා පැය ගානකට එළියට එන්න වෙන්නේ නැහැ, පාටක් සොයන්න වෙනවා. හරිද? ඒ නිසා ඒ පාට ගැන කතාව සහ මේක මාර ලස්සන බිල්ඩ් ක්වලිටි එකක් තියෙන ඉලෙක්ට්‍රික් ස්කූට් එකක් කියලා කියන්න ඕනේ. මොකද මෙටල් බොඩි එකක් තියෙන නිසා හරිම රිච් ලුක් එකක් මේ ඉලෙක්ට්‍රික් ස්කූට් එකට හම්බ වෙලා තියෙනවා. නිකන් අර නිකන් පොඩි නිකන් පාං පෙනුම, නිකන් ජෑම් පාං පෙනුම එහෙම එකක් නෙමෙයි මේකේ. හොඳ සොලිඩ් පෙනුමක් තියෙනවා මේ චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එකට. ඉතින් ඒ නිසා තමයි ගොඩක් කට්ටිය මේකට ආස. අපි ඒක දන්නවා. ඒ නිසා මිනිස්සුන්ගේ අර කැමැත්ත වැඩි නිසා චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එකට. ඉතින් තව තව අය ඒගොල්ලෝ ඉතින් මේක විදියටම බොඩි එක හදන්න හදනවා. ඉතින් සෝ සෑඩ්. එහෙම කරගන්න අමාරුයි. කොපි කරාට සම කරන්න බැරි ප්‍රොඩක්ට් එකක් තමයි චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එක කියලා කියන්නේ. අපි විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අලිවියන් පසු සේවාව ගැන. චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එකක් ඔබ ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමෙන් ගත්තම අලෙවියන් පසු ඔබට හම්බ වෙනවා සුපිරි සර්විස් එකක්. ඒක අමතක කරන්න එපා. ඉතින් අර හිතේ නිදහසෙන්
දැන් සමරක්ලට අපි ඉස්සරම ගත්තනේ ඔය ඉලෙක්ට්‍රික් එක එක ස්කූටර්ස් ගත්තා කාගෙන්ද කවුද කිසිම දෙයක් ගත්තට පස්සේ ගෙදර ආවිල්ලා මොකක් හරි ප්‍රශ්නයක් කියලා ආයේ මිනිහම හොයාගෙන ගියොත් ඒ මිනිහා එතන නැහැ. ඒ මිනිහා ඉන්නේ වෙන තැනක. ඉතින් ඒ ප්‍රශ්න මුකුත් නැහැ. ඔබ ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමෙන් තමයි ඒගොල්ලන්ගේ ඉලෙක්ට්‍රික් ස්කූට් එක චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එක ගන්න. රයිට්? ප්‍රශ්න වලින් නිදහස් වෙන්න. වාහනයක් ගත්තත් හිතේ නිදහසින් ගන්න. ඉලෙක්ට්‍රික් ස්කූට් එකක් ගත්තත් හිතේ නිදහසින් ගන්න. එහෙම ගන්න පුළුවන් හොඳම එකක් තමයි චෙතක් කියලා කියන්නේ. මේ ඒගොල්ලන්ගේ ෂෝරූම්ස් තියෙනවා ගිහිල්ලා බලන්න බයික්ස් විකුණන ෂෝරූම්ස් වලට අනිත් එක බත්තර මුල්ලේ චෙතක් වලටම වෙන් වෙච්ච ෂෝරූම් එකක් තියෙනවා. ඒක මරු. එතන ඔක්කොම කලර්ස් ටිකක් තියෙනවා. ඔබට තෝරගන්නත් ලේසි. එකම දැන් ඔක්කොම කලර්ස් ටික තිබ්බම තෝරගන්න ලේසිනේ නේද? එහෙනම් යන්න චෙතක් ෂෝරූම් එකට. අපි අද කතා කරන්න ඕනි හොරයිසන් කැම්පස් එක ගැන. අපි දැන් කතා කරමු. අපි උදේත් කතා කරා මේ අධ්‍යාපනයේ සීන් එක පොඩ්ඩක් මේවා කරගත්තා. දැන් ඒ ලෙවල්ස් ඉවර කරලා මේ ළමයි කොටස් කිහිපයකට බෙදන්න පුළුවන්. ඒ ලෙවල්ස් ඉවර කරාට පස්සේ කට්ටියක් කැම්පස් යනවා. දැන් අපි සාමාන්‍යයෙන් දන්නවා මේ ඒ ලෙවල් විභාගයට ඉදිරිපත් වෙන ළමයි ගත්තොතින් ඒකෙන් 15%ක් පමණයි සාමාන්‍යයෙන් මේ සමත් වෙලා කැම්පස් යන්න අවස්ථාව හිමි කරගන්නේ. අපි ගත්තොත් 1,03,000ක් විතර කට්ටිය පාස් වෙනවා. හැබැයි එතනනොත් පොඩි ප්‍රමාණයකටයි කැම්පස් යන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් ඒ ප්‍රශ්නත් එක්ක කැම්පස් යන්න අවස්ථාව නැති වුණ දරුවෝ ගැන පොඩ්ඩක් හිතන්නකො. හොඳට විභාගේ හොඳ රිසල්ට් එකක් ඇවිල්ලා ඒගොල්ලන් නිකන් මානසිකව හිතන්නකො ඒ දරුවන්ගේ තත්ත්වනේ. පුළුවන් නම් ඉතින් රජයේ මැදිහත් වෙලා ඉතින් පෞද්ගලික විශ්වවිද්‍යාල වගේම රජයේ විශ්වවිද්‍යාලත් ඒවා දියුණු කරන්න තිබ්බනම් ඉතින් හොඳයි. තව වැඩි දියුණු කළා තව තව යුනිවර්සිටිස් හදන්න තිබ්බනම් හොඳයි. ඉතින් අපිට කියන්න පුළුවන් හොඳයි එච්චරයි. ඒක කරන වැඩේ තියෙන ඒගොල්ලෝ ගාවනේ. ඉතින් ඒගොල්ලෝ ඒක කරනකම් අපේ මේ විදිහට හොඳට විභාගේ සමත් වෙන දරුවෝ ඒගොල්ලන්ට කැම්පස් ඒ තියෙන ඉඩ පාඩු නැති නිසා ඒගොල්ලන්ට එළියට වෙලා ඉන්න වෙන දරුවෝ ගැන කවුද හිතන්නේ? අන්න ඒ දරුවෝ ගැන තමයි හොරයිසන් කැම්පස් එක හිතලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මුලින්ම කියන්න ඕනේ අම්මා තාත්තා පෞද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපන කටයුතු කරනවා කියලා කියපු ගමන් ඔබේ ඔළුවට එන්නේ ලොකු ගාණක් යයි කියන එක. ඒක තමයි සාමාන්‍ය ක්‍රමවේදය. හැබැයි හොරයිසන් කැම්පස් එකත් එක්ක මේ ගැන කතා බහ කරගන්න හරිම සාධාරණ ගානට දරුවට හොඳ ඩිග්‍රී එකක් කරගන්න පුළුවන් තැනක් තමයි හොරයිසන් කැම්පස් එක. මේක අපි හැමදාම ඔබට මතක් කරනවා. ගාන ගැන ගිහිල්ලා කතා කරගන්න. කතා කරාට පස්සේ ඔබ තීරණය කරන්න ගාන ගැන. නැත්නම් කලින් ඔළුවට දාගන්න එපා ගණන් මෙහෙම ඇති මේක පෞද්ගලික විශ්වවිද්‍යාලයක් නේ කියලා. ඒක ඔළුවට දාගන්න එපා ගිහිල්ලා කතා කරන්න. හොරයිසන් කැම්පස් එක මුලේ ඉඳන් දරුවගේ අධ්‍යාපන කටයුතු ගැන හිතලා තියෙනවා. කැම්පස් එක ඇතුළට ඇතුල් වෙන වෙලාවෙ ඉඳලා ඒ පරිසරයේ ඉඳලා එතන තියෙන හැම දෙයක්ම දරුවට ඉගෙන ගන්න ආස කරන පරිසරයක්. දැන් අපිට ඔෆිස් එකකට වුණත් එන්න ආස පරිසරයක් තියෙන්න බෑනේ. දැන් අපි ඔෆිස් එකට අපි ආසාවෙන් එන්නේ මෙහි ෂෝක් ඉන්න ආසයි. ඉන්න මිනිස්සු ආසයි. එහෙම වුණාම අපි ඔෆිස් එන්න ආසයි. නැත්තම් ඇයි දන්නේ අද අරවින්දාවේ නැද්දනේ? රයිට්. ඒක වෙනම කතාව. ඉතින් ඒ පරිසරය හදලා දීලා තිනවා හොරයිසන් කැම්පස් එක. ඒකට එකෙන්ම thank you. මොකද අපි ඔය රජේ යුනිවර්සිටි එකක ගවර්න්මන්ට් යුනිවර්සිටි එකකට ගියාම අපිට ඒ පරිසරය දකින්නානේ. ඒ ගස්, ඒ ඉඩ, ඒ හුළඟ, ඒ view එක අපි ඒවට හරි ආසයි. ඉතින් ඒ දේවල් මාලබේ අපිට හිතන්නත් බෑ මේ මාලබේද තියෙන්නේ. ඕ මාලබේ ඒ විදිහට හදලා දීලා තියෙනවා ඒ ලස්සන පරිසරයේ හොරයිසන් කැම්පස් එක. ඉතින් ආවට පස්සේ ලැබ්ස් පහසුකම්ද, ලයිබ්‍රරිස්ද, ඊට පස්සේ ගුරුවරුද, උගන්නන දේවල් බලන්නකො, ඩිග්‍රි ප්‍රෝග්‍රෑම්ස් ඒගොල්ලන්ගේ කොච්චරවත් තියෙනවා. දැන් හිතන්නකො අපි විභාගෙ ගත්තොත් ඉහළින්ම සමත් වෙලා කැම්පස් යන්න අවස්ථාව ලැබිච්ච නැති දරුවන්ට විශේෂ වැඩසටහනක් තියෙනවා. ඊට පස්සේ සාමාන්‍ය විදිහට සාමාර්ථ ලබාගෙන විභාගෙ සමත් වෙච්ච දරුවන්ට තවත් ක්‍රමවේද තියෙනවා. ඊට පස්සේ හිතනවා හදිසි ආර විභාගේ ෆේල් වෙච්ච දරුවෝ ඉන්නවා කියලා. ෆේල් කියලා අපිට අයින් කරන්න බෑ. අදක්ෂ ළමයි කියලා වෙන් කරන්න බෑ. ඒ ළමයින්ටත් මෙච්චර කල් හිතුවා නම් කොහොමද ඒ ළමයි මොකක්ද ඊළඟට කරන්න ඕනේ කියලා හිත හිත හිටියා නම් ඒ ළමයින්ටත් පාත්වේ එකක් හොරයිසන් කැම්පස් එකේ හදලා තියෙනවා. මට නම් ඒක මාර විදිහට හිතට දැනුණා. මොකද ඒ කියන්නේ සමහරක් වෙලාවට අපි පාඩම් කරන එක හරි විදිහට ඒ විදිහටම ආවොත් නේ අපිට ඒක ලියා ගන්න පුළුවන් වෙන්නේ. හිතන්නකෝ ඒ දරුවා ඒ අහලා තියෙන ප්‍රශ්නෙට අදාළ පාඩම විතරක් ඒ දරුවට මිස් වෙලා තියෙනවා. පාඩම් කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතුරු ඔක්කොම මේ ළමයා පාඩම් කරලා එක්සෑම් එකට ගිහිල්ලා තියෙනවා. හැබැයි අහලා තියෙන ප්‍රශ්නෙට හරියට උත්තර දී ගන්න විදියක් නැහැ. මොකද එයා පාඩම් කරපු එකෙන් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේ ළමයි. ඒගොල්ලන්ව අපිට අතාරින්න පුළුවන්ද? ඒගොල්ලෝ අදක්ෂයි කියලා අපිට කොන් කරන්න පුළුවන්ද? දරුවටත් උනන්දුවක් තියෙන්න ඕනේ මේකට මේ වැඩේට එකතු වෙන්න. දරුවටත් ඒ වගේ උනන්දුවක් තියෙනවද? නැහැ. මට මේ පාර විභාගේ ගොඩ දාගන්න බැරි වුණත් මට ඕනේ මගේ අනාගතේ ශක්තිමත් විදිහට හදාගන්න. මට හොඳට ඉගෙන ගන්න ඕනේ කියලා දරුවටත් එහෙම කැක්කුමක් තියෙනවා නම් අම්මා අනිවාර්යෙන් හොරයිසන් කැම්පස් එකට එකගෙන එන්න. ඒක එහෙම හොරයිසන් කැම්පස් එක මං හරි ආසයි ඒ කැලලට.
ඒ කියන්නේ දරුවෙක්ව අපිට සමහරක් වෙලාවට රිසල්ට් එකකින් තීරණය කරන්න බෑ මේ දරුවා අදක්ෂ දරුවෙක් කියලා. ඉතින් ඒ දරුවටත් අවස්ථාවක් දෙන්න, අනිත් දරුවන්ටත් ඒ විදිහටම තියෙනවා. ඒගොල්ලන්ටත් වෙන වෙන අවස්ථා තියෙනවා. මම මේ කියන්නේ හදිසියේ අසමත් වෙලා හිටියොත් ප්‍රතිඵල ගැන සෑහීමකට පත් වෙන්න බැරි දරුවෙක් හිටියොත් ඒ දරුවන්ටත් අවස්ථාව හොරයිසන් කැම්පස් එකේ දීලා තියෙනවා. ඉතින් අපි හැම ක්‍රමවේදයක් ගැනම පහුගිය දවස් ටිකේ කතා කරා. අද අපි පොදුවේ මේක පොඩ්ඩක් කතා කරගෙන ගියේ. ඉතින් හොරයිසන් කැම්පස් එකට කෝල් කරන අපි නම්බර් එකක් දෙන්නම්. හිතන්නක දැන් සාමාන්‍යයෙන් අපි ගමු A levels වලට සාමාර්ථ දෙකක් තියෙනවා කියලා. S සාමාර්ථ දෙකක්

0: න්නේ කරන්න කොතනද හොරයිසන් කැම්පසික හොරයිසන් කැම්පසික කියලා කියන්නේ ඒ ඉගෙනීම සම්බන්ධයෙන් තියෙන සියලුම ස්ටෑන්ඩඩ්ස් ඒවා ෆලෝ කරන ඒවට සහතික සම්මාන ලබාගෙන තියෙන හොඳම තැනක් හොරයිසන් රයිට් කෝල් කරන 0111 773 7000 කියන නම්බරයකට 0111 773 7000 කියන නම්බරයකට අම්මත් සතුටින් තාත්තත් සතුටින් දරුවොත් සතුටින් රටත් ඊට පස්සේ අනාගතය සතුටින් උදේ 9:41
1: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්ගයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්
2: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112 200 200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
3: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්
4: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙත වැඩි විස්තර සඳහා 0114 700 550 අමතන්න.
5: අයියා මට ඇපල් මලක් දෙන්න.
6: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයිත්
5: අයියා මට මල් ගොඩක් දීලා
6: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා පිස්සුනේ
5: හච් 15 පිස්සුවක්ම තමයි
3: කවුරු මොනවා කිව්වත් 3D ලීසින් නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමා මේ අභියෝගාත්මක කාලයේදී ඔබට අත්වැලක්වන ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බජාජ් බ්‍රෑන්ඩ් නිව් පෙට්‍රල් ඉලෙක්ට්‍රික් සහ ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ සඳහා ලීසින් ගන්නවා නම් පහසුම තැන ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. අමතන්න 0114 700
7: ඒ ලෙවල් අවසන් කළ සිසුෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaken සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0111 732 1000. NIBM, The City University, The Place to Be.
8: මොකක් හරි 3-wheel එකක් ගන්න ඕනි.
9: මොකක් හරි නෙවෙයි. 3-wheel එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
3: වැඩි දියුණු කළ brand new Bajaj ත්‍රිරෝද රථය. David Pierce Motor Company Private Limited වෙත.
1: See you at that.

0: මේ කතාව පටන් ගන්නේ රුකාන්තගේ
1: සුවඳ දෙන මල් වනේ.
0: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්. සනුක තමයි කුමාරයා. මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ
2: ගැහෙනවා.
0: ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න හෙට රෑ 7ට සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
3: එක්ස්ට්‍රා ෂොට්ස්, සජීවී ප්‍රසංගය, සරිත් සුරිත් විත් නිවුස් සංගීතයත් සමඟ.
4: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින් විමසීම් 0712-792-741 හෝ 0712-992-312.
3: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත FM
5: දහසක මූලික තැන්පතුවකින් අරබන්න. වාර්ෂික පොලිසියට 4.5, සඵල පොලිසියට 4.9, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පැංචා ඉතුරුම් ගිණුමක් අදම අරබන්න. අවතන්න
6: 13.19 ශ්‍රී ලංකා මහබැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
7: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රී රෝද රථය ඩේවිඩ් පීරිස් e-mobility වෙතින් 0114 700 550.
8: සල්ලිත්

0: අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට. ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
1: අතේ මිටේ තියන කාලෙට එකකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩෙක් කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
2: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්
3: සියත දිවයින පුරා

0: FM. මේ හිත කැමති ගීත ඔබ වෙත ගෙනෙන්නේ.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

හැම පැත්තෙන්ම මුහුද. එක පැත්තකින් ලස්සම ලස්සන බෝට් යාඩ් එකක්. මේක නිකම්ම නිකම් වෝටර් බොඩි එකක් ඉස්සරහ තියෙන ගොඩනැගිල්ලක් නෙමෙයි. මේක මිස් වුණොත් කොච්චර ඔබට සල්ලි තිබ්බත් ආයෙත් ඔබට මේක ගන්න බෑ. ගොඩක් අය අපාර්ට්මන්ට්ස් හදනවා. හැබැයි මේ ලොකේෂන් එක ගන්න පුළුවන් අපේ ප්‍රයිම් ගෲප් එකට විතරයි. යස්! අපි කතා කරනවා මේ පෝට් සිටියේගේ ඉදිවෙන අලුත්ම අලුත් අපාර්ට්මන්ට්ස් ගැන තමයි අපි මේ කතා කරන්නේ. මට හරි ආසයි එහෙම මුහුද සද්ද ඇහෙනකොට. ආමුද? සනී ෆැක්ටරියේ. ඕකේ, අපි කතා කරමු මේ ප්‍රයිම් ගෲප් එකේ මේ ප්‍රොජෙක්ට් එක ගැන. අපි කතා කරමු. කාලයකට කලිනුත් අපි විස්තර කතා කරා. ඇත්තටම මේක ඔබට මිස් වුණොත්, මේක මිස් වුණා කියලා හිතන්නකෝ. ඔබ හොඳ සල්ලිකාරයෙක්. හැබැයි ඔබ මේක මිස් කරගන්නවා. හැබැයි ඔබට කොච්චර සල්ලි තිබ්බත් ආයෙ ඔබට ගන්න බෑ. ගත්ත මනුස්සෙක් නම් ලොවෙත් මෙතන විකුණන්නේ නැහැ. ඒ කියන්නේ සමහර කට එහෙමනේ ආයෝජනයක් විදිහට ගන්නවනේ ඔය එක එක මේ දේපල එකතු කරනවා. හැබැයි මේක ගත්තොත් එයා විකුණන්නේ නැහැ. මොකද මේ වගේ තැනක් ආයෙ ලොවෙත් හොයා ගන්න බෑ. ලොවෙත් නැහැ, ලොවි ගහෙත් නැහැ. හරිද? රයිට්. අපි ප්‍රයිම් ගෲප් එකේ මේ අලුත් ප්‍රොජෙක්ට් එක ගැන කතා කරමු. දැන් අපේ ගෙදර ඇඩ්‍රස් එක ගත්තොත් මට සමහර කාලාට මම නිකන් කියන්න මොකද්ද වගේනේ. දැන් ගහවිද පාරේ හිරිපිටිය එහෙම කියලා නේද? හැබැයි ඔයාට මේ ප්‍රයිම් ගෲප් එකේ ගන්න මේ ප්‍රොජෙක්ට් එකේ, ඒ කියන්නේ මේ පෝට් සිටියේගේ තියෙන මේ ප්‍රොජෙක්ට් එකට හම්බ වෙන ඇඩ්‍රස් එක ගත්තොත් මේක වර්ල්ඩ් ක්ලාස්. උගලන්ට අලුත්ම අලුත් ඇඩ්‍රස් එකක් හම්බ වෙන්න හිතන්නකෝනේ. ඒ කියන්නේ විශිෂ්ට ජාත්‍යන්තර ලිපිණයක හිමිකාරයෙක් වෙන්න ආස නැද්ද? ආසයි නම් අනිවාර්යෙන් අද ප්‍රයිම් ගෲප් එකට කෝල් එකක් දෙන්න. මෙහෙමයි, හැමෝටම ගන්න බැරි වෙන්න පුළුවන්. හැමෝටම ගන්න බෑ, ඒක ඉතින් අපිට තේරෙනවානේ. හැබැයි ගන්න පුළුවන් මිනිස්සු ඉන්නවන්න, ඒ අයටයි මම මේ කතා කරන්නේ. ඔබට ඒ සම්බන්ධයෙන් වත්කමක් තියෙනවා නම්, මේක ගන්න පුළුවන් කියලා පොඩක් ඔබට දැනෙනවා නම්, ඔබ කතා කරන්න ප්‍රයිම් ගෲප් එකට. කතා කරලා දැනගන්නකෝ, ගිහිලා බලන්නකෝ ඉස්සෙල්ලා මේ පෝට් සිටි එකේ මේ තියෙන සුපිරිම සුපිරි අපාර්ට්මන්ට්ස් ගැන පොඩක් විස්තර. අපි විශේෂයෙන්ම කියනවා මේ තැන ගැන. ගොඩක් කට්ටිය ඔය පෝට් සිටි එකේ එක එක වැඩ කරන්න ඕනි කිය කිය එහෙම තියෙනවා. එක එක ප්‍රොජෙක්ට්ස් ඒව ගැන අපිට ආරංචි වෙනවා. හැබැයි මේ තැන ගන්න බෑ. කෙලින්ම බෝට් යාඩ් එක ඔබ එක පැත්තකින් පේනවා. අනිත් අතට වටේටම ලස්සන මුහුද, ඉන්දියන් සාගරය. ඉන්දියන් සාගරය දිහා බලාගෙන ඉතින් නේ අනේ ජීවිතේ නේද? ඉතින් මේක වටිනා අවස්ථාවක්. ඔබට ලැබුණු මිස් කරගන්න එපා. ඔබට හැකියාවක් තියෙනවා නම් අද අනිවාර්යෙන් කෝල් එකක් දෙන්න අපේ ප්‍රයිම් ගෲප් එකට. අපි නම්බර් එක දෙන්නම්. 0715 241 සමා වෙන්න මම ආයි නම්බර් කියලා. 0715 241 242 ට කතා කරන්න මම ආයෙත් කියනවා. මේක නිකම්ම නිකං මේ වෝටර් බොඩි එකක් ගාව තියෙන ගොඩනැගිල්ලක් නෙමෙයි කියන එක හොඳට මතක තියාගන්න. ඒක ඔබට ඇස් දෙකෙන්ම බලා ගන්න පුළුවන්. මේ නම්බර් එකට කෝල් කරලා පොඩි විසිට් එකක් දාන්න. අපි ප්‍රයිම් ගෲප් එකේ පෝට් සිටි එකේ තියෙන සුපිරිම ප්‍රොජෙක්ට් එක ගැන තමයි කතා කරන්නේ. අපි ඉස්සරහට තවත් සද්දෙට මේ ගැන කතා කරමු. දැනට මතක තියාගන්න, මිස් කරගන්න නම් එපා. මිස් වුණොත් ඔබට කොච්චර සල්ලි තිබ්බත්, ඔබට කොච්චර මොකක් හරි හිතන්නකෝ ඔබ සල්ලි උතුරන්න තියෙන කෙනෙක් කියලා, එහෙම තිබ්බත් ඔබට ගන්න බෑ ඒ වගේ තැනක ඒ වගේ ප්‍රොජෙක්ට් එකක්. හරිද? ඒ වගේ ප්‍රොපර්ටි එකක් ආයි ලොවෙත් ගන්න වෙන්නේ. මේ තමයි ඔබට ලැබුණු හොඳම අවස්ථාව. ඒක මිස් කරගන්න එපා. මේ මොහොතේම දැම්ම හරි කමන්නේ කෝල් එකක් දෙන්න. 0715 242 242 ප්‍රයිම් ගෲප් එකට. හොඳ ආයෝජන අවස්ථාවක් ගැන තමයි කිව්වේ. ඒ කියන්නේ විකුණන්න ගන්න ඕනේ නැහැ. ඔබ ජීවත් වෙන්න ගයක් දොරක් ගන්නවා කියලා කියන්නේ හොඳ ආයෝජනයක් නේද? ඉතින් ඒ වගේ පොඩක් තින් සල්ලි තියෙන කට්ටියනේ මේ වැඩේට. ඉතින් මේ වෙන්නේ දැන් අපි වගේ ආයෝ චුට්ටක් මේකෙන් හැලෙනවා. අපි ඉතින් හිරිපිටිය බෝගහවිල පාරනේ. හැබැයි මන් දන්නවා අපිට බැරි වුණාට ඔබට පුළුවන්. ඔබට ඒකට ඔබට ප්ලෑන් එකක් තියෙනවා. මම මෙහෙම මෙහෙම කරලා මම මෙහෙම කරගන්නවා කියලා. ඒ ප්ලෑන් එකක් ඔළුවේ වැඩ කරනවා නම් හිතන්න එපා මේ සල්ලි හෙන කුට්ටියක් අතේ තියාගෙන ඉන්න ඕනේ. එහෙම ප්ලෑන් එකක් ඔබේ හිතේ වැඩ කරනවා කතා කරන්න ප්‍රයිම් ගෲප් එකට. කතා කරලා බලන්න. කවුද දන්නේ chance එකක් තියනවද කියලා වැඩේ ගොඩ දාගන්න. හින්දා කතා කරලා බලන්න. මම නම් ලැබෙන එක අවස්ථාවක්වත් මිස් කරගන්නේ නැහැ. මොකක් හරි දෙයකට මට මොකක් හරි විස්තරයක් දැනගන්න හරි මොකක් හරි අලුත් වැඩකට හරි කවුරු හරි කතා කරනවා මම ඒකට අවධානය දෙනවා. මම ආස නැහැ එකක්වත් මිස් කරගෙන කාලයක් ගිහිලා හේ අපිට අර්ග කරගන්න තිබ්බනේ. You are port city එකේ වැඩේ. දැන් බලන්නකෝ මේ මේගොල්ලොත් අරගෙන නේ. කියන්නේ අපිටත් කරන්න පුළුවන් වැඩක් නේ මේ. අපිටත් අපි කතා කරලවත් බැලුවේ නැහනේ. පසුතැවෙන්න එපා. කෝල් එකක් දෙන්න. ප්‍රයිම් ගෲප් එකට. අපි කතා කරන්නේ පෝට් සිටියේගේ තියෙන සුපිරිම ප්‍රොජෙක්ට් එක ගැන මේ දවස්වල ප්‍රයිම් ගෲප් එකේ. රයිට්. දැන් අපි තව ආයෝජනයක් ගැන කතා කරමුකෝ. දැන් හිතන්න ඔබට සල්ලි ටිකක් අතේ තියෙනවා. මොකක් හරි ව්‍යාපාරයකට මේක ආයෝජනය කරන්න හිතකුත් නැහැ.
මොක්හරි දෙයක් ගන්නත් ඉතින් නෑ දෙයක් ගන්න තරම් මේක මදි. ඒ වගේ හිතන්නකො ලක්ෂ පහක් ලක්ෂ දහයක් එහෙම තියනවා කියලා හිතන්නකො අතේ. ඊට වැඩියෙන් තිබුණත් කිසිම අවුලක් නෑ. ඔබට මේ තමයි හොඳම අවස්ථාව. එකපාර ව්‍යාපාරයකට ඔබ ඉන්වෙස්ට් කරන්න යන්නේ නැත්තම් සල්ලි ටිකක් තියෙනවා නම් මම මේ කියන වැඩේ කරලා බලන්න. අපි කතා කරන්නේ කමර්ෂල් බැංක් එක ගැන. කමර්ෂල් බැංක් එක මේ දවස්වල මතක් කරනවා ඕගලන්ට ඉහළම ප්‍රතිලාභ ලබා දෙන ස්ථාවර තැන්පතු ක්‍රම කීපයක් ගැන ඒගොල්ලෝ කතා කරනවා. මේ තමයි අවස්ථාව. ඒ කියන්නේ දුටු තැන ක්‍රියාත්මක වෙන ඇක්ෂන් එක ගන්න. Do it now. ඔබට හිතෙනවද ඔබල කල්පනා කරනවද කොච්චර පොලියක් එහෙම හම්බ වෙනවද කියලා? මං කියන්නම් පොලිය ගාන කොච්චරද කියලා. 9.5% දක්වා ඉහළ පොලියක් ලබා ගන්න ඔබ ලෑස්ති නම් කවුද අකමැති නේද? ඔබට පුළුවන් කමර්ෂල් බැංක් එකේ ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න දවස් 100, දවස් 200, දවස් 300 වගේ ඔබට ගැළපෙන ස්ථාවර තැන්පතු ක්‍රමයකට ඔබට ඇතුළත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ බලන දවස් 100කින් ඔබට සල්ලි ඕනේ නම් දාන්න 100කින්. හොඳ දෙන්න තියෙන ඉහළම පොලිය ඔයාට දෙනවා. ඉතින් 200කින්ද 300කින්ද ඒ විදිහට හදාගන්න පුළුවන්. ඒත් අමතරව සාමාන්‍යයෙන් අපි දන්නවා අපි දැන් ඩිජිටල් බැංකින් වලට අපි ගොඩක් නැඹුරු වෙලා ඉන්නේ. හැමතිස්සෙම බැංකුවට දුවන්නේ නැහැ. කමර්ෂල් බැංක් එකේ තියෙනවා හොඳ ඩිජිටල් බැංකින් සිස්ටම් එකක්. කොම් බැංක් ඒගොල්ලන්ගේ ඩිජිටල් එක තියෙනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ ආව තියෙනවා ෆ්ලෑෂ් ඇප් එක. ඉතින් මේ හරහා ඕගොල්ලෝ හිතනකෝ සල්ලි මෙහෙම දාලා මේ ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරනවා කියලා. එහෙනම් ඔබට අමතර පොලියකුත් හම්බ වෙනවා. අර කියපු ගානට වඩා අමතර පොලියකුත් හම්බ වෙනවා. වාසි වැඩි 1,05,000 ඉඳලා ඊට ඉහළ මුදලක් කමර්ෂල් බැංක් එකේ ස්ථාවර තැන්පතුවක ඔබට ආයෝජනය කරන අවස්ථාව දීලා තියෙනවා. ඉතින් වැඩි විස්තර කතා කරන්න බැංකුවටම යන්න ඕනේ නෑ. කෝල් එකක් දෙන්නකෝ. ෂෝට් කෝඩ් එකක් තියෙනවා අපේ කමර්ෂල් බැංක් එකට. 13:16 කිනේ ෂෝට් කෝඩ් එකට කතා කළා ඔබට වැඩි විස්තර දැනගන්න පුළුවන්. සල්ලි මෙහෙම ගෙදර එක තැනක මෙහෙම නිකන් තියාගෙන ඉඳලා හරියන්නේ නෑ. නිකන් account එකේ නිකන් තියාගෙන ඉඳලා හරියන්නේ නෑ. මේක fixed deposit එකක් දාන්න. ඔබ හොයනවා නම් ආරක්ෂාව වගේම හොඳම ප්‍රතිලාභ තියෙන fixed deposit එකක් මේ දවස්වල ඒ තැන තමයි මම මේ කිව්වේ. කමර්ෂල් බැංක් එකට යන්න. ආයි මම කියන්නම් කොච්චර පොලියක් හම්බ වෙනවද කියලා. ඉහළම පොලියක් ඕගලන්ට ලබා ගන්න පුළුවන් 9.5% දක්වා. රයිට්? වැඩේ ක්ලෝස්. අපි එහෙනම් හම්බ වෙමු සඳුදාට. වීකෙන්ඩ් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ වැස්සත් එක්ක පොඩි පොඩි නිවේදන කිහිපයකුත් තියෙනවා. ඒක ගැන අවධානය යොමු කරන්න. මම ආයිචුටක් මතක් කරන්නම්. කළුගඟ ආශ්‍රිතව සුළු ගං වතුර අවදානමක් තියෙනවා. ඉතින් ඒ නිසා රත්නපුර කුරුවිට, අයගම, ඇලපාත, කිරියල්ල ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් ඉන්න කියලා තමයි කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ වාරි මාර්ග දෙපාර්තමේන්තුව ඒගොල්ලෝ නිවේදන නිකුත් කරලා තියෙන්නේ. ඊට පස්සේ අත්තනගලුවය ආශ්‍රිතව සුළු ගං වතුර අවදානමක් තියෙනවා. ඉතින් ඒ හේතුවෙන් දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර ගම්පහ, මිනුවන්ගොඩ ජායල, කටාන වත්තල ප්‍රදේශවලට ගම් වතුර තත්ත්වයක් ඇතිවීමට අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ප්‍රදේශවල ජනතාව සැලකිල්ලෙන් ඉන්න. ඊට පස්සේ කැලණිගඟේ ජල මට්ටමත් ඉහළ යන්න පුළුවන්. සහ ඉහළ ගිහිල්ලා තියෙන හේතුවෙන් හංවැල්ල, අවිස්සාවේල්ල, කිතුල්ගල ප්‍රදේශවලට අවදානම් මට්ටමක් පවතිනවා කියලා තමයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මේ ගැන අවධානය යොමු කරන්න. විශේෂයෙන්ම ওই නායම් සම්බන්ධයෙන් මතකයි නිදිත්වා නේද? අපි අවධානයෙන් නිමු. මොකක් හරි මේ ආරංචියක් ඔයෙන් හරි ආවොතින් ඔබේ කවුරු හරි කෙනෙක්, යාළුවෙක්, ඥාති කවුරු හරි කෙනෙක් මේ වගේ පැතිවල ඉන්නවා නම් ප්ලීස් මේ මැසේජ් එක පාස් කරන්න. මොකද අපිට ගොඩාක් වෙලාවට අපි වේලාසිනින් සැලකිලිමත් වෙලා ඒකට මොකක් හරි කටයුත්තක් කරගත්තොත් අපේ ජීවිත ආරක්ෂා කරගන්න පුළන්නේ නේද? පළවෙනිම දේ ජීවිත. ඊට පස්සේ තමයි ඉන්න හිටින්න ඔය තැන් ටික ඔය ටික. දෙවෙනියට තමයි ඒ ටික එන්නේ. ඉතින් ඒ නිසා දැන් මේක ගොඩාක්ම මේ ලොකු මට්ටමකට ගිහිලා නැහැ. ඒ වුණාට අපි කලින් මේ ගැන දැනගෙන අපි ඒ සැලකිලිමත් වෙලා හිටියොත් අපිට ප්‍රශ්න අවම කරගන්න අවස්ථාව තියෙනවා. හැබැයි මේ කිසිම දෙයක් අතින් අල්ලලා නවත්තන්න බැරි හින්දා අපි ජීවිත ගැන අපේ වගකීම් අරගෙන අපි වැඩ කටයුතු කරමු. දැන් අපි නායම් සම්බන්ධයෙන් පොඩ්ඩක් කතා කරන්න ඕනේ. අද උදේ අපි කතා කරා දිස්ත්‍රික්ක 3ක් සඳහා නායම් අනුතුරු ඇඟවීම් නිවේදන නිකුත් කරලා තිනවා කියලා. ඒක දැන් 6ක් දක්වා වැඩි කරලා තිනවා. කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, කෑගල්ල, නුවරඑළිය තමයි එම දිස්ත්‍රික්ක. රයිට්? එහෙනම් ඉතින් කල්පනාවෙන් පරිස්සමෙන් ඉන්න. අපි ආයි සඳට හම්බ වෙමු. ඒක තමයි ඉතින් කියන්න තියෙන. සුබ සතියන්තයක්. දැන් වෙලා උදේ 10:01. මම ආශාරයා.

0: ආපසු උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කළමනාකරණ පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මාම තන්නා 011 544 5000
1: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
4: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ සිංගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්
5: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් වුණොත් මාස්පතා ටීවී ෆ්‍රිජ් වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩිය අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ් ලැප්ටොප් iPhone ඇතුළු තවත් තෑගි රසක් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
6: උදේ 10 විනාඩි 4යි දැන්
7: වේලාව ඔබ වෙත ගෙනාවේ
8: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයිනපුරා සියත ටොප් ස්ටෝරි
1: වාරි මාර්ග දෙපාර්තමේන්තුවෙන් යළි දැනුම් දීමක්. කැලණිකඟ ද්‍රෝණියේ දහරා ප්‍රදේශවලට මෙවන විට මිලිමීටර 300කට ආසන්න වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම තත්ත්වය මත ඉදිරි පැය 48ක කාලය තුළ කැලණිකඟා නිම්නයේ හංවැල්ල ප්‍රදේශයෙන් පහළ පිහිටි සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාකම, බියකම, කඩුවෙල, කොරොන්නාව, කැලණිය, වත්තල සහ කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට අයත් කැලණිකඟ ආසන්නයේ පවතින පහත් බිම් ප්‍රදේශවලට සුළුකම් වතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි. මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රදේශ හරහා රියපදවන්නන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙන්න එම ප්‍රවෘත්තිය නැවතත්. කැලණිකඟ ද්‍රෝණියේ දහරා ප්‍රදේශවලට මෙවර විට මිලිමීටර 300කට ආසන්න වර්ෂාපතනයක් ලැබී තිබෙනවා. වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම තත්ත්වය මත ඉදිරි පැය 48ක කාලය තුළ කැලණිකඟා නිම්නයේ හංවැල්ල ප්‍රදේශයෙන් පහළ පිහිටි සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, බියගම, කඩුවෙල, කොළුනාව, කැලණිය, වත්තල සහ කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලට අයත් කැලණිකඟ ආසන්නයේ පවතින පහත් බිම් ප්‍රදේශවලට සුළුකම් වතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි. මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් සහ ප්‍රදේශ හරහා රියපදවන්නන්ගෙන් ඉල්ලා සිටිනවා. දැන් තවත් දේශීය පුවතක්. පරිකණක අපරාධ ඇතුළු අන්තර්ජාලය ඔස්සේ නීති විරෝධීව මුදල් ඉපයූ බවට සැකපිට විදෙස් ජාතිකයින් 163 දෙනෙකු මෙරටින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
0: Top Story.

0: ප්‍රතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: පෙබරවාරි මාසේ ඉන්ධනාන එන කිරීම සඳහා අපිට වැය වුණේ ඩොලර් මිලියන 98යි. මාර්තු මාසේ ඩොලර් මිලියන 216යි. අප්‍රේල් මාසේ ඩොලර් මිලියන 368යි. මේ මැයි මාසේ ඩොලර් මිලියන 522යි. ඒ අපේ රුපියලට තෙරපුම ඩොලරයට ඉල්ලුමක් ඇතිකොට තිබෙනවා. අපි මේ වෙලාවේ ආර්ථිකය කළමනාකරණය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බැඳුණු විස්තීර්ණ ණය වැඩසටහනක් එක්ක. ඒ නිසා අපි ඔවුන් එක්ක සාකච්ඡා කරමින් තිබෙන කවර තීන්දුවද අපි ගත යුතු කියලා අපි සතු තිබෙන යෝජනා අපි ඔවුන්ට ඉදිරිපත් කරලා තිබෙනවා. නැවත පැරණි ආර්ථික විනාශකාරී තත්ත්වයක් අපේ රටේ ඇතිවීමට කිසිසේත්ම ඉඩ නොදෙන මම ඔබට සාධිත කරනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති. සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්න? සිංගල්කින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
2: අයියා මට ඇපල් මලක් දෙන්න.
3: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
2: අයියා මට මල් ගොඩාක් දීලා.
3: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15 unlimited දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
2: හච් 15 පිස්සුවක්ම තමයි.
4: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
5: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
6: ඔබත් A-level අවසන් කළ සිසුෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732-1000. NIBM, The City University, The Place to Be.
7: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 011-22-200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
8: කඩපත මට කියන්න, මේ ලෝකෙ ඉන්න ලස්සනම ගෑන ළමයා කවුද?
9: සෙන්ඩි, ආශ්චර්ය, මාෂි, විෂ්මි.
8: මට පාවයාව
9: මං කියන්නගේ ඒක ආටවත් වැඩින් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
8: අන්නා කලින් කියන්නේ පැයි
10: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
11: සියත Hot and Spicy with සුදු කොච්චි.
8: අහන්න හවස දෙකට සතිය දවස් වල.
12: අමේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
13: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
14: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
8: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000 කට තම්මනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
13: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714-151-151ට වට්ස්ඇප් කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
10: සියත පොකට් මනි අනුග්‍රහය.
13: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අනුබන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අනුබන්න. අමතන්න 13.19.
15: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල්
16: අවුට්ලුක්. 8.2 98.4 සියත.

0: වෙතගෙන එන්නේ.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
0: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතාව.

0: රුපියල් දහසක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.19.
1: 2012 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
2: අප්පච්චි මට කුරුල්ලෙක් ඕනේ.
3: ඉල් මහේ කුරුල්ලෙක් නම් ඉන්නව පුතේ.
2: අප්පච්චි.
3: ආ ඒ පාර මොකද?
2: මට ජෝඩු දාලා යන්න ඕනේ.
3: ජෝඩු දාලා යන්න ඕන නම් ඒත් ඉන්නවා ඉතින්.
2: කොහෙද ඉතින් ඉන්නේ අප්පච්චි?
3: සියතේ සියතේ. සෙනසුරාදා උදේ 10ට සිය තහන්නකෝ.
4: ඔය අම්මට මන අපනම්බන්. අපි ජෝඩු දාලා යන්න.
5: ගජින්දු ෆොන්සේකා සහ නිසල කාවින්ද සමගින් හෙට සියත T20.

0: සිත් පැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: ඔන සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.

0: මේ කතාව පටන් ගන්නෙ රුකාන්තගේ
1: සුවඳ දෙන මල් වනේ.
0: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්. සනුක තමයි කුමාරය. මේ කතාව එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ
1: ගැහෙනවා.
0: ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න හෙට රෑ 7ට සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
2: එක්ස්ට්‍රා ෂොට්ස්, සජීවී ප්‍රසංගය, සරිත් සුරිත් විත් නිවුස් සංගීතයත් සමඟ
3: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින් විමසීම් 0712 792 741 හෝ 0712 992 312.
2: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත FM.
0: දෙදෙනෙකුගේ එකතුවෙන් අලුතින් පටන් ගන්න ජීවිතයක ලොකුම හීනය තමන්ගේ වහලක්යට සතුටින් ඉන්න එකයි. ඒ බලාපොරොත්තුව සැබෑ කරගන්න ඔබට සහයක් වෙන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් අපි සූදානම්. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම. අමතන්න 13:19.
4: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
5: සියත
4: සිකුරාද සියත දිවයින පුරා

උදේ 10යි විනාඩි 42යි දැන් වෙලාව ඔබ පරිස්සමට වැඩට ආව නම් මං හිතනවා දැන් මේ විදිහ ඔෆිස් එකට ඇවිල්ලා ඇති. අද බොස්ලත් පොඩි එක්ස්කියුස් එකක් දෙන්න ඕන. සෑහෙන්න වහිනවා බස්වල හැම සෙනග. සමහරුන්ට මේ ප්‍රධාන පාරට එන්නත් අමාරුයි. ගම් වතුරම නෙමෙයි අර පාරවල් වල ඇවිද ගන්න අමාරු ගන්න වතුර දාපු තැන් තියෙන එකින්ද පොඩි සමාවක් අදට තියෙන්න ඕන. ඒත් එක්කම මේ හැමතිස්සම ඔබ ප්‍රවෘත්ති අහගෙන ඉන්න කොහේ හරි කමක් නැහැ. හරි ප්‍රවෘත්තියක් ඔබට ඇහෙනවා නම් ඊගෙන අහගෙන ඉන්න අප්ඩේට් වෙන හැමතිස්සම මොනවාද තියෙන තත්ත්වේ මොනවාද මේ විදි දැනගන්න ඕනේ විස්තර ඔබ දැනගතු දේවල් මොනවාද කියලා. ඒත් එක්කම මේ කාලගුණ විද්‍යා සමාවෙන් වාරි මාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරලා තියෙනවා ඉදිරි පැය 48ක කාලය තුළ කැලණි ගඟා නිම්නයේ කියන හංවැල්ලෙන් පහළ ප්‍රදේශ සීතාවක දොම්පේ පාදුක්ක හෝමාගම බියගම කඩුවෙල ඊට පස්සේ කොළොන්නාව කැලණිය බත්තර ඒ වගේම කොළඹ ප්‍රාදේශීය එකම් කොට්ටාස වලට අයිති කැලණි ගඟ ආසන්නයේම තියෙන මේ පහද්දින් ප්‍රදේශවල පදිංචි වෙලා ඉන්න ජනතාව මේ ඉදිරි පැය 48 කාලය තුළ සැලකිල්ලෙන් ඉන්න මේ සුළු ගංවතුර තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා මතක් කරලා තියෙන වාරි මාර්ග දෙපාර්තමේන්තුව. ඉතින් ඊගෙන අවධානයෙන් ඉන්න හැමතිස්සෙම මොනවද වෙන්නේ කියලා අප්ඩේට් එකේ ඉන්න මොනහරිම වෙනසක් ඔබට දැනනවා නම් ඉක්මනටම ඒ තැන් වලින් ඉවත් වෙන්න. ඒ වගේම තමයි මේ ටවුන් වලට එහෙම එනවා නම් අද ඔබේ වාහනේ කෙන්න එපා. හැකී තාක් කැබ් එකක් දාගෙන හරි නැත්නම් මේ පොදු ප්‍රවාහනය හරි පාවිච්චි කරන්න. මොකද වාහන නතර කරන්න ගියාම ගොඩක් අය එච්චර හිතන්නේ ඔහේ තියෙන තැනක වාහනේ දාලා යනවා. ඔය ගස් තියෙන තැන් වලුණත් වාහන නතර කරන්න එපා. අද පොඩ්ඩක් සැලකිල්ලෙන් ඉන්න. ඒ කියන ඒත් එක්කම ඉතින් මේ ඩේ ටු ඩේ වැඩ ටික කොහොම හරි අපි කරගන්න එපයි නේද? මේ ටිකේ ඔෆිස් එහෙම එනකොට කුඩි එකක් ඊට පස්සේ ජැකට් එකක් එහෙම අරගෙන ඉන්න. නැත්තම් මේ කුඩේම අමතක කරන්න එපා. මේ දවස්වල ගොඩාක් අයට අමතක වෙන්නේ කුඩේනේ. කුඩේ කොහොමදවත් අමතක කරන්න එපා. ඊට පස්සේ මේ අපේ කාන්තා පාර්ශවේ ලොකු හීල් එකක් එහෙම දාගෙන ඉන්නේ නේද? උස පෙන්නන්නත් එපේ. මේ ටිකේ පොඩ්ඩක් අපි අත් උසෙන් යමු. පොඩි සැන්ඩල්ස් දෙකක් එහෙම දාගෙන යමු. නැත්තම් ওই ලිස්සන පාරවල් වල එහෙම ගිහිල්ලා මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් මංගලින් කිව්ව වගේම මේ හොඳ හුඩි එකක් එහෙම නැත්නම් වැස්සට ඔරොත්තු දෙන ජැකට් එකක් ඊට පස්සේ හොඳ කුඩයක් නැත්නම් ওই වැස්සට ඔරොත්තු දෙන්නේ නැහැ නේ සමහර කුඩ. ඔය ඔක්කොම කලෙක්ෂන් එක තියෙනවා මේ තිලකවරුදන ටෙක්ස්ටයිල්ස් එකේ. හවසට යන ගමන් අරගෙන යමුද? යන්න පුළුවන් ඔබට කිරිබත්ගොඩ මහනුවර නිට්ටඹුව ඡායල කුරුණෑගල ප්‍රදේශවල තියෙන තිලකවරුදන ටෙක්ස්ටයිල්ස් එකකට ගිහිල්ලා ඒ වැඩේත් කරගෙන යන්න. මොකද මේ වැස්ස දවස් ටිකේ පොඩ්ඩක් ඔය ගැන හිතන්න එපේ. ඔය දෙවල් ටික විතරක් නෙවෙයි ඉතින් වැස්ස දවස් කියලා නෑනේ ඉතින් ඔබට අඳුමක් හිම ගන්න හිතනවා නම් ඒත් ඔබට පුළුවන් තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකකට යන්න. ආයෙත් මතක් කරන හැමතිස්සෙම න්ියුස් ගැන අප්ඩේට් එකකින් ඉන්න ඕන ඔබ.

0: හතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: සීනිවි රන්න ඇදෙන ස්තරම් තැනක් රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද
5: මොකද්ද මහත්තයා
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අගල් 55 LED TV එකක් දිනා ගන්න.
6: දැන් වෝචුවලස් වෙදී වැඩ කුලියක් නැතුවම තෝරාගත් බැංගල් සහ චේන් සඳහා ඔබට තෝරා ගන්න ලොකු කලෙක්ෂන් එකතුවක් තියෙනවා. ඉක්මන් කරන්න. මේ මාසේ 29 දක්වා පමණයි. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න. 0112 414 414 කොන්දේසි සහිතයි. වෝචුවලස් සමදා ඔබ සමගයි.
4: එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අගල් 55 LED TV එකක් දිනා ගන්න.
7: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම TV එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නේ? සිගයකින් අගල් 40 TV එකක් සුවිශේෂී මිලකට ලොකු size පොඩි price.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කළමනාකරණ පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරීන් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්මම ගන්නා 0111 544 5000.
2: මට ඉතින් සෑහෙන පෞගිය දවස් ටිකේ මකලෝ යාව මතක් වුණානේ. ඇත්තටම කිව්වොත් නිය සෝංග කව වගේ හැදීගෙන ආවා. මම බය වෙලා හිටියේ ඊළඟට මම ලෙඩ වෙයි කියලා. ඒ සායි මට සතියක් ඉදිරි ඉන්න එපයි ගෙදරට එලා.
3: වාට සංකා වගේ හැදීගෙන ආවද?
2: ඕ.
3: අන්නෝනම් මම තව සුමාදයක් නැහැ. මේ කිවරයක් බලලා
4: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
5: අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
5: 98.2 98.4
6: පාන්නවගේ කමුකොකේ ප්‍රේක් නවගේ පතිමුරේ ස්පයින මචං
5: අද විතරයි සිකුරාදා සියත දිවයින පුරා

0: උදේ 11 විනාඩියකයි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: था टॉप स्टोरी।
1: විදේශ කියන්නේ 163 දෙනෙක්වත් තරංගුවට පරිගණක අපරාධ හේතුළු අන්තර්ජාලය ඔස්සේ නීති විරෝධීව මුදල් ඉපයූ බවට සැකපිට විදේශ ජාතිකයන් 163 දෙනෙකු මෙරටින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පසුගිය ජනවාරි පළමුවනදා සිට මැයි පසුවනදා දක්වා කාල සීමාව තුළදී ඔවුන් අතරින් 156 දෙනෙකු අධිකරණ කටයුතු තවදුරටත් සිදු කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. අත්අඩංගුවට ගත් විදේශිකයන් 163 දෙනා අතරින් 145 දෙනෙකු චීන ජාතිකයන්, තායිවාන ජාතිකයන් 11 දෙනෙකු, ඉන්දිය ජාතිකයන් 3 දෙනෙකු, මොරොක්කෝ ජාතිකයන් 2 දෙනෙකු, මැලේසියානු ජාතිකයෙකු සහ වියට්නාම ජාතිකයෙකුද අත්අඩංගුවට ගත් විදේශිකයන් අතරට ඇතුළත්. දැන් තවත් දේශීය පුවතක්. ගල්ලංගුරු ආනයනය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පුද්ගලයන් 25 දෙනෙකු තොරතුරු ඉදිරිපත් කර තිබෙනවා. කොමිසමේ ලේකම් දිවි බඳුලසේන සඳහන් කළේ අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් සහ හිටපු මැති ඇමතිවරුන්ද එම පිරිසට අයත් බවයි. විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව සඳහා ලිඛිත තොරතුරු ලබා ගැනීමේ කාලය අද පස්වරු 4ට අවසන් වීමට නියමිතයි. එම ලිඛිත අදහස්, විමර්ශනය, විගණන වාර්තා සහ ප්‍රසම්පාදන වාර්තා අධ්‍යයනය මේ වන විට සිදු කරමින් පවතින බවයි කොමිසමේ ලේකම්වරයා සඳහන් කළේ. ලිඛිත අදහස් විමර්ශනය කිරීමෙන් පසු අදාළ පුද්ගලයන් සාක්ෂි විමසීම සඳහා කොමිසම වෙත කැඳවීමට නියමිතයි. ගල්ලඟුරු ආනයනය ආරම්භ කළ දින සිට පසුගිය අප්‍රියල් මස 16 වනදා දක්වා සිදු වූ සිද්ධීන් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කරනු ලැබුවා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යාහන 12ට.
0: Theater, top story. Theater, divine abula.

0: ප්‍රවෘති වලට එහා ගිය ප්‍රවෘති.
1: වාහන 1500ක් කියනවා 2000ක් කියනවා 4500ක් හරි brand new agency විසින් බොහොම අක්‍රමික විදියට LC ප්‍රමාණයක් ඕපන් කරලා තිනවා අන්තිම සුමානේ කියලා. නමුත් අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මේ ගැන සොයලා බලලා මේක ගැන මොකක් හරි අක්‍රමිකතාවයක් වෙලා තිනවා ඒ ගැන තීරණයක් ගන්න කියලා.
2: වාහන 4000ක් ගෙනාවා කවුරු හරි inside information දීලා ලාභයක් හොයාගත්ත සම්පූර්ණ වැරදි ගණන් තියෙන 1782යි. හැබැයි ඊට කලින් වාහන 7000 ගණන් ගෙනත් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වෙදී. ඒක විතරක් නෙමෙයි මේ ආශ්‍රයන කාරණේ අදාළ බදු වැඩි කරාට පස්සේ මැයි මාසේ 18 වෙනිදා ගෙනලා තියෙනවා වාහන 9400 නමයක්. තොර මේ බදු වැඩිපුර ගෙවන්න ගෙනල් තේ නේනම් අර 1782 පවා සාමාන්‍ය ක්‍රියාපරිපාටි ඇතුළ ගිනාප එකක් මිසක් කිසිදු ආකාරයකට එහෙම තොරතුරු යන්නේ නැහැ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති. Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
3: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
4: Hello, hi. මම ජේසන්. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහිදී යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
5: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132777
6: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩෙක් ඔට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට. 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.

0: කැඩපත කැඩපත මට කියන්න මේ ලෝකන්න ලස්සනම ගෑනු ළමය කවුද?
1: සැන්ඩි, ආස්ටෝර්වියෝ, මාර්ෂි, විශ්මි.
0: මට ඔයාව
1: මං මං කියන්නගේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සොතු කොච්චියෝ.
0: අන්නා කලින් කියන්න එපැයි.
2: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
3: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
0: අහන්න හවස දෙකට සතිය දවස්වල.
4: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
5: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
6: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
7: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
8: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
9: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
2: සියත පොකට් මනි අනුග්‍රහය
10: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
11: 2012 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
12: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
13: සියත දිවයින පුරා
14: මේ පැයි හිත කැමති ගීතය ඔබ වෙත ගෙනෙන්නේ.
15: අම්රිතාවලට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ?
16: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
17: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්රිතා.

0: අටයි දශම දෙකෙන් අනු අටයි දශම හතරෙන්
1: පන් නැවගේ කමුකොකේ
2: ඕ ප්‍රේක්
1: නැවගේ
2: පතිමුරේ
3: සුන්ස් ෆයින මචං
1: අද විතරයි සිකුරාදා
0: සියත දෙවයින පුරා

0: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: හිනා වෙන්න මෙන්න වෙලාව.
2: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංචි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝකෝ මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියනවාද මචං මෙහෙ කිව්වා. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
3: කඳුළු විලයි
4: ඔපෙරා හවුස් එකේ. ඔව්. මුලට බතන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
5: පොළොවේ රන් අස්වනු නැවුම් බවින් පුරවාගෙන
6: අඩුම බිලට කොහොමද දෙන්නේ?
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
10: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් owner within owner X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවිනියෝජිතන් within දැන් ලබාගත හැකි.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා.
12: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
14: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
15: Prime Kalora අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
16: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
17: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
18: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
19: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය

0: හෝම් ජුවලස් වෙත ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගි අවස්ථාවක් තියෙනවා. හෝම් ජුවලස් සෑමදා ඔබ සමගයි.
1: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත

උදේ 11:45 දැන් වෙලාව තාමත් ඉතින් වැස්සගෙන තමයි මාතෘකාව හැමතැනම වැස්ස වැස්ස වැස්ස ඔබගෙන තමයි කතා වෙන්නේ කින්දා පරිස්සමින් ගමන් බිමන් හැම යනකොට මේ දවස් ටිකේ දැන් වීකෙන්ඩ් එක නැදින් එන්නේ අද පොඩ්ඩක් රැවෙන්න එපා ඔෆිස් ඇරලා හැම යන කට්ටිය ඉක්මනට ගෙවල් වල යන්න ඊට පස්සේ මේ වීකෙන්ඩ් එකේ තෙමු ලොකු දුර ගමන දාගන්න එපා ළඟපාතකට යන්න තියෙන හදිස්සි ගමනක් තියෙනවා නම් ඒ දේවල් විතර කරන්න මොකද මේ වැස්ස අඩු නොවුනොත් තමයි මේ හැමදේම නැත්තම් ඉතින් වෙනදා වගේම ඔය වීකෙන්ඩ් එකේ ඉන්න අපිට යන්න ඕන තැන් වල ගිහිල්ලා ඒ දේවල් කරලා එන්ජොයි කරන්න ඒතර මේ හොඳයි ඉතින් වීකෙන්ඩ් එකේ මොන හරි ඔය ඕන කරන දේවල් ටිකුත් කලින්ම ගෙදර ගෙනත් තියාගන්න මේ කියන්නේ මේ තොග බඩු කඩයක් වගේ ගෙදර වුමනා කරන දේවල් ගෙනත් තියාගන්න නෙමෙයි වීකෙන්ඩ් එකේ ඔබ වෙනදා පුරුදු විදියට බඩු මොන හරි ගන්න යනවා නම් ඒ දේවල් ටික ගෙනත් තියාගන්න මං කලිනුත් කිව්වනේ මොන වැස්ස වැස්සත් ඉතින් day to day වැඩ ටික කොහොම හරි කරගන්න වෙනවා අදමක් මොකක් හරි ගන්න ඕන නම් නැත්නම් කාට හරි gift එකක් දෙන්න ඕන නම් ඒ වෙලේට ඔන්න තිලක වර්ධන textiles ඉන්නෝ යන්න යාලගේ online store එකට ඔබ ලංකාවේ කොහේ හිටියත් ඔබ order කරන ඕනම දෙයක් ඔබට ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා ඒත් එක්කම මේ අපි ළඟදී දැන් මතක් කරනවානේ තිලක වර්ධන online store එකේ ඔබ මොන හරි order එකක් දානවා නම් ඔබ ඉන්නේ කොළඹ කිරිබත්ගොඩවට මේ රදාසන්න ප්‍රදේශයක නම් ඔබ දාන order එක වෙනදට යාලා මේ එක දවසක් ඇතුළත ඒ කියන්නේ order එක දාන දවසේම ඔබට ගෙනත් දෙනවා දැන් ඔන්න පැය 3ක් ඇතුළත ඔබට ඕඩ එක ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. ඇහුණා හරි. ඔබ කොළඹ කිරිබත් ගොඩ අපිට නම් ඉන්නේ ඕඩ එක දාන්නේ තිලක වර්ධන ඔන්ලයින් ස්ටෝර් එකේ නම් පැය 3ක් ඇතුළත ඔබ ඕඩ එක ඔබ ගාවට ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඉතින් මේ වැස්ස දවස් ටිකේ ඉතින් පොඩ්ඩක් වෙලාව එහෙ මෙහෙ වුණ පොඩි සමාවක් දෙන නැත්නම් යාලා වෙලාව වරද්දන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. මම කියන්නේ මොකක් හරි හේතුවක් හින්දා චොට්ටක් පරක් වුණොත් වැස්ස තමයි හේතුව. හරිද? online store එකකින් වැඩේ එහෙම කරගන්න අතර ඔබට පුළුවන් එහෙම නැත්නම් යාලගේ WhatsApp number එකට message එකක් දාලා 0706056560 number එකට ඔබ කැමති අඳුමක් තෝරගන්න ඒකේ photo එක WhatsApp කරන්න ඊට පස්සේ ඔබ ලංකාවේ කොහේ හිටියත් ඔන්න ඒ දේවලුත් ඔබට තිලක වර්ධන online store එකෙන් ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා නැත්තම් ඉතින් පුරුදු විදිහම shop කරන්න ඔබට යන්න පුළුවන් කිරිබත්ගොඩ මහනුවර නිට්ටඹුල් ඡායල කුටුනායකල කියන ප්‍රදේශවල තියෙන තිලක වර්ධන ශාඛාවන් වලට වැස්ස කියලා නෑ ඉතින් තිලක වර්ධනේ කරලා වැඩ ටික වෙනවා ඔබටත් ඉතින් පරිස්සමෙන් ගිහිල්ලා ඒ වැඩ ටික කරගන්න පුළුවන්

0: Rockwemo Theatre. ඔබත් ඒලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be
1: Aluminium, Aluminium මනේ
2: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්
0: ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 011-412-414 කොන්දේසි සහිතයි. වෝක් ජුවලර්ස් සැමදා ඔබ සමගයි. අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කළමනාකරණ පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්නා 011-544-5000
3: හතර වටේම පත්තර තප්පරේට 100ට
0: පත්තරේ
3: උදේ 7:50ට අනුග්‍රහය
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ විඩෝ සීරිස් එක ස්විස්ටෙක් ස්ලිම් ලයින්.
5: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
6: මොකද්ද මහත්තයා,
5: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
7: 98.2 98.4 සියත.

0: සේතහගින දැන් වෙලාව දවල් දොළහයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයසාවෘත 3-5 අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: වැඩිම වැස්ස පම්බෙගමින් සහ කිරිඳිවැලින් කළු කැලණි සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ගම් වතුර අවදානමක්. තව දුරටත් වැසි කාල ගුණෙන් අනතුරු ඇඟවීම්. නායාම අනතුරු ඇඟවීම් දිස්ත්‍රික් 6කට. හලාවත රෝහලේ වාට්ටු කිහිපයක් ජලයෙන් යට වෙයි. වාහන ආනයනය අත්හිටුවා නොමැති බවට රජයෙන් ප්‍රකාශයක්. විපක්ෂයේ ඉල්ලීම ඉවතට.
0: දේශීය සියත. Local news on Seetha.
1: ගත වූ පැය 24 තුල වැඩිම වර්ෂාපතනය කෑගල්ල පම්බේගම ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. ඒ මිලිමීටර 336.5ක් ලෙසයි. ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවැල ප්‍රදේශයෙන් මිලිමීටර 244ක වර්ෂාපතනයක් වාර්තා වුණා. ගම්පහ දිස්ත්‍රික්කයේ වේයන්ගොඩ ප්‍රදේශයෙන් මිලිමීටර 238ක වර්ෂාපතනයක් සහ කොළඹ දිස්ත්‍රික්කයේ අවිස්සාවේල ප්‍රදේශයෙන් මිලිමීටර 230ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති බවයි කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. නිරිතදිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය කිහිපය තුළදී තවදුරටත් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට තවදුරටත් මිලිමීටර 200 ඉක්ම වූ තද වැසි අපේක්ෂිතයි. කාර්ය නියතු කාලගුණ විද්‍යාක්ෂ මලිත් ප්‍රනාන්දු සඳහන් කරේ ගිගුරුම් සහිත වැසි සමග තද සුළං ඇතිවිය හැකි බැවින් ජනතාව ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
2: ඒ අතරින් විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 200ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි අතර ගාල්ල, මාතර, මහනුවර, සනුවරඑළ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇති වෙන්න පුළුවන්. ඒ වගේම උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වර කිහිපයකුත්, ඌව පළාතේ මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු දෙකින් පවන පසුව වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවිය හැකි. විශේෂම ගිගුරුන් සහිත වැසි පවතින අවස්ථාවල ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු
1: වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් කළු කැලණි ගංගා සහ අත්තනගලු ඔය ආශ්‍රිතව සුළු ගං වතුර අවදානම් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඒ එම ගංගා ද්‍රෝණිවල ඉහළ ධාරා ප්‍රදේශවලට මිලිමීටර 300ට ආසන්න වර්ෂාපතනයක් ලැබීමත් සමගයි. එම තත්ත්වය මත ඉදිරි පැය 48ක කාලය තුළ කැලණි ගංගා නිම්නයේ හංවැල්ල ප්‍රදේශයෙන් පහළ පිහිටි සීතාවක, දොම්පේ, පාදුක්ක, හෝමාගම, බියගම, කඩුවෙල, කොළොන්නාව, කැලණිය, වත්තල හා කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ටහසවලට අයත් පහත් දින් ප්‍රදේශවලට සුළු ගං වතුර තත්ත්වයක් ඇතිවිය හැකි. මෙම තත්ත්වය සම්බන්ධයෙන් එම ප්‍රදේශවල පදිංචි ජනතාව සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා වාහන පදවන්නන් දැඩි සැලකිල්ලකින් කටයුතු කළ යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ. රුවන්වැල්ල, සීතාවක, දොම්පේ, දෙහිඔවිට, ඇහැලියගොඩ, යටියන්තොට සහ බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටහෂ ආශ්‍රිතව සුළු ගං වතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. කළුගඟ ආශ්‍රිත ගං වතුර අවදානම හේතුවෙන් රත්නපුර, කුරුවිට, අයගම, ඇලපාත හා කිරියල්ල යන ප්‍රදේශවල ජනතාව අවධානයෙන් පසුවිය යුතුයි. අත්තනගලුවේ ජලමට්ටම ඉහළ යාම හේතුවෙන් දිවුලපිටිය, මීරිගම, අත්තනගල්ල, මහර, ගම්පහ, මිනුවන්ගොඩ, ජායල, කටාන සහ වත්තල ප්‍රදේශවල ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා. එහි ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එල්. එස්. සූර්යබණ්ඩාර පැවසුවේ දහවල් කාලයේ වැසි ලැබීමත් සමග ගංවතුර අවදානම තවදුරටත් ඉහළ යා හැකි බවයි.
3: කළුගඟ, කැලණිගඟ සහ අත්තනගලුවේ සුළු ගං වතුර තත්ත්වයක් සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිවේදන මේ දක්වා පවතින වර්ෂාපතනයන් හා පවතින ගං වතුර මට්ටම් අනුව නිකුත් කර ඇතත් අද දවසේ වර්ෂාපතනය සම්බන්ධයෙන් තියෙන පුරෝකථනයන් අනුව දවල් කාලයේත් වර්ෂාපතනය ලැබීමේ අවදානම තියෙනවා. ඒ නිසා තවදුරටත් ජල මට්ටම් ඉහළ යෑමේ හැකියාව තියෙනවා. ඒ නිසා අපි ඉදිරියේදී නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් කාරුණික අවධානය යොමු කරන්න ඉල්ලීම කරනවා. මහවේ වඩල්ගම මිලිමීටර 300ට ආසන්න වර්ෂාපතනයක් මේ වෙනකොට ලැබිලා තියෙනවා. ඒත් ගං වතුර තත්ත්වය දක්වා වර්ධනය වී නැතත් විශේෂයෙන්ම බඩල්ගමින් පහර හලාවත ඇතුළු ප්‍රදේශ ආසන්නයේ පහත් බිම් බොහෝ දුරට ලැබුණු වර්ෂාපතනය සමග ගංගාව නිසා නැතත් ජල මට්ටම් ඉහළ යෑම හැකියාව තියෙනවා. ඉදිරියේදී නිල්වලාගඟ, ගින්ගඟ, කැලණිගඟ, කළුගඟ, අත්තනගලුවේ සහ මහඔය, මහවැලිගඟ ඉහළ ප්‍රදේශවල ඇතැම් විට වර්ෂාපතනයේ වැඩිවීමත් සමග ජල මට්ටම් ඉහළ යන්න පුළුවන්.
1: මේ අතර පවතින අධික වැසි සහිත තත්ත්වයක් සමග දිස්ත්‍රික්ක 3ක් සඳහා නිකුත් කර තිබූ නායාම් අනතුරු වැගවීම් දිස්ත්‍රික් 6ක් දක්වා ඉහළ නංවා තිබෙනවා. කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, කෑගල්ල සහ නුවරඑළිය එම දිස්ත්‍රික්කයි. කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ටහස සඳහා දෙවන මට්ටමේ නායාම් අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලැබුවා. ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල සහ කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය සහ බුලත් සිංහල ප්‍රදේශ සඳහාද නිකුත් කර ඇත්තේ දෙවන මට්ටමේ නායාම් අනතුරු ඇඟවීම්. කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, රුවන්වැල්ල සහ දෙහිඔවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටහස සඳහා නායාම් අනතුරු ඇඟවීම් ක්‍රියාත්මකයි. ඒ අතරින් දෙහිඔවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටහස සඳහා නිකුත් කර ඇත්තේ තුන්වන අදීරේ අනතුරු ඇඟවීම්. රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කුරුවිට සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ටහසවලටද නායාමයේ අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලැබුවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ටහස සඳහා නිකුත් කර ඇත්තේ පළමු මට්ටමේ නායාම් අනතුරු ඇඟවීම්. මේ අතර අධික වැසි හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි ගුවන් යානා 5ක් මත්තල ගුවන්තොටුපළ වෙත යොමු කිරීමට සිදු වුණා. සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ තවත් එක් ගුවන් යානයක් ඉන්දියාවේ කොචින් ගුවන්තොටුපළට යොමු කළ බවයි. වැසි තත්ත්වය අඩුවීමෙන් පසු එම ගුවන් යානා යළි කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවද සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළා. පවතින කාලගුණ තත්ත්වය හමුවේ කැලණිවැලි සහ පුත්තලම හලාවත මාර්ගයේ දුම්රිය ධාවනයටද බාධා එල්ල වුණා. කැලණිවැලි මාර්ගයේ කොස්ගම හා අවිස්සාවේල්ල අතරදී දුම්රිය මාර්ගයට ගස් කඩා වැටී ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ. පුත්තලම හලාවත දුම්රිය මාර්ගය අවහිර වී ඇත්තේ මාදම්පේ ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීම හේතුවෙන්. හලාවත මහරෝහලේ වාට්ටු කිහිපයක්ද මේවන විට ජලයෙන් යට වී තිබෙනවා. ඒ හේතුවෙන් රෝගීන් වෙනත් රෝහල් වෙත මාරු කිරීමට පියවරගෙන ඇති බවයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ. කැලණිගඟේ ජලමට්ටම ඉහළ යාමත් සමග කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේද ස්ථාන කිහිපයකදී ජලයෙන් යට වුණා. පවතින කාලගුණ තත්ත්වය හමුවේ දෙහිඔවිට අධ්‍යාපන කලාපයේ පාසල් 6ක්ද වසා දමනු ලැබුවා. අමරිකා ඩොලරයක විකුණුම් වටිනාකම මේ වන විට රුපියල් 353.17ක් ලෙස වාර්තා වී තිබෙනවා. එහි ගැනුම් වටිනාකම රුපියල් 342.67ක්. ඩොලරය ඉහළ යාම හමුවේ කර්මාන්තකරුවන්ට දැඩි බලපෑමෙල්ල වී ඇති බව ලාංකීය එක්සත් ව්‍යවසායකයන්ගේ සංසදය පවසනවා. එහි සභාපති ටානි අබේසුන්දර පැවසුවේ ඇඟලුම් අමුද්‍රව්‍ය මිල 30%කට වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බවයි.
4: අපේ රජයෙන් ඉල්ලන්නේ දීපු පොරොන්දු ඉෂ්ට කරන්න කියන එකයි. එතකොට අපේ ව්‍යාපාර රැකෙන තැනට වැඩපිළිවෙලක් හදලා දෙන්න කියන එකයි. අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න කිසිම ක්‍රිප් එකේ නැති කෙනෙකුට ණයක් ගන්න ලේසි. නමුත් මේ රටේ කොඳුනාරේටේ වෙලා මෙතෙක්කල් ව්‍යාපාර ක්ෂේත්‍රේ රැඳිලා ඉඳන රටේ ආර්ථිකයට දායකත්වේ දීපු ක්‍රිප් එකේ ඉන්න මිනිස්සුන්ට මොකද වෙන්නේ කියන එකයි මම මේ අහන්නේ. එතකොට මේ මිනිස්සු දැන් යන්තම් හරි ව්‍යාපාරටි කරගෙන යනවා. ඊට පස්සේ අපි කබලෙන් නිපට වැටුණා මගේ වෙලා නේද ඉන්නේ. ඉම්පෝර්ට්ස් ටික සම්පූර්ණයම නවත්තන්න ඕනේ මේ රටට එන. මේ රටේ ඉම්පෝර්ට්ස් ටික නවත්තලා මේ රට ඇතුළත නිෂ්පාදන කරුවාට නිෂ්පාදනය කරගෙන යන අමුද්‍රව්‍ය පමණක් ඉම්පෝර්ට් කරන්න ඉඩ දෙන්න ඕනේ.
1: ආනයන කිරීම සීමා කිරීම සහ ආනයනික ද්‍රව්‍ය භාවිතය සීමා කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍ය බවයි කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පිළිබඳ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ පැවසුවේ.
5: විශේෂයෙන්ම ආනයන වලට අදාළ යම් කළමනාකරණයක් වූ ආනයන සිදු කිරීම අත්‍යවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම වාහන ආනයනය නිදහස් කිරීමෙන් පස්සේ අපි දැක්කා ඉවක් බවක් නැතුව වාහන ආනයනය කරලා ඒවා සේල් වල ගාල් කරලා තියෙනවා. ඒ ආකාරයට විනිමය භාවිතා කරන්න යමුඩ තමයි අද මේ තියෙන අර්බුදේ එක කොටසක් විදිහට මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ ඉදිරියට විශේෂයෙන්ම මේ අර්බුදකාරී තත්ත්වය පහව යන තෙක්වත් අපි ආනයන සීමා කිරීම ඉතාමත් අවශ්‍ය වෙනවා. මහජනතා විදිහටත් මම හිතන්නේ ආනයනික භාණ්ඩ, ඒ අතරින් විශේෂයෙන්ම ඛනිජ තෙල් වගේ දේවල් භාවිතය, ගෑස් වගේ දේවල් භාවිතය හැකිතාක් දුරට සීමා කිරීමට
1: විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට අදාළ 5වන සහ 6වන ඒකාබද්ධ සමාලෝචන ලබන බදාදා දින සලකා බැලීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. IMF මෙහෙයුම් ප්‍රධානී එවන් පෙපර් ජෝජියෝ සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි. පසුගිය වසර කිහිපය තුළ මෙරට බලධාරීන් විසින් සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම විදේශ සංචිත නැවත ගොඩනැගීම සහ ආර්ථිකය පිළිබඳ විශ්වාසය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් ලබාගෙන ඇති බවද ඔහු ප්‍රකාශ කළා. අභියෝගාත්මක බාහිර පරිසරයක් තුළ මෑතකාලීන ගෝලීය ආර්ථික වර්ධනයන් හේතුවෙන් බොහෝ ආර්ථිකයන්ට නව පීඩන එල්ල වී ඇති බවත් එම තත්ත්වය මගහැරීම සරල නොවන බවත් පෙපර් ජෝජියෝ කියා සිටියා. ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති රාමුව අතීතයට වඩා සැලකිය යුතු ලෙස ශක්තිමත් වී ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ. ප්‍රතිසංස්කරණ න්‍යායපත්‍රය ඉදිරියට ගෙන යාමේදී ශ්‍රී ලංකා බලධාරීන් සමග සමීප සම්බන්ධතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බවද IMF මෙහෙයුම් ප්‍රධානි එවන් පෙපර් ජෝජියෝ වැඩිදුරටත් පැවසුවා. ලබා ගන්නා ණය මුදල් නිසි පරිදි කළමනාකරණය කිරීමට රාජ්‍ය පියවර ගත යුතු බවයි කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නවරත්න බණ්ඩා ප්‍රකාශ කළේ.
6: ලැබෙන එකින් අපි ඇත්තටම රටේ ආර්ථික සංවර්ධනයට මේක භාවිතා කරන්න ඕනේ. දැන් ගොඩක් දුරට අපි කරන්නේ ණයක් අරගෙන පරිභෝජනය වගේ වෙනත් දේවල්ට තමයි යොමු කරන්නේ. හැබැයි ඒක නෙවෙයි IMF එකේ අපේක්ෂාව තමයි රටේ ආර්ථික සංවර්ධනය. ඒ කියන්නේ මේකෙන් යම්සි දෙයක් ආයෝජනයක් කරලා ඒකෙන් අපි යම්සි ප්‍රතිලාභයක් ලබන්න ඕනේ. ඒතර ප්‍රතිලාභයක් ලබාගෙන ඒකෙන් අපිට ඇත්තටම මේ ණය ගෙවන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් අපි පහුගිය කාල සීමාවලම ওই ණය ගත්තට ඒව ඇත්තටම මේ ආර්ථික සංවර්ධන ව්‍යාපෘති වලට භාවිතා කරේ නැතිකම නිසා තමයි අපි මේ හැමදාම ණය වෙන්නේ. ඒක නිසා ප්‍රතිලාභ ලැබෙන දේක ආයෝජනය කරන්න ඕනේ.
1: IMF වෙතින් අමතර මූල්‍ය සහනයක් ලබාගත්තද එය නිසි පරිදි ආයෝජනය කළ යුතු බවයි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නවරත්න බණ්ඩා පැවසුවේ.
6: ආර්ථික වශයෙන් ගොඩක් අපහසු තත්යක ඉන්නේ මේ අවස්ථාවේ. ඉතින් ඒක නිසා මං හිතන්නේ මේ තව සහනයක් ඉල්ලුවා කියලා වරදක් නෑ. හැබැයි ඉල්ලලා අපි මොනවද කරන්නේ කියන එක දැන් බලන්න. දැන් රටේ සේවා විත්තිය එහෙල ගිහිල්ලා තියෙනවා. එතකොට නිෂ්පාදනයේ පහළ ගිහින් තියෙනවා. අපනයන වාගේ දේවල් ටිකක් අඩු වෙලා තියෙනවා. ඉතින් අන්න ඒ වාගේ අපනයන කර්මාන්ත දිනු කරන්න, ඒ වගේම රටේ රැකියා උත්පාදනය වැඩි කරන්න අන්න ඒ වාගේ දේවල් වලට මං හිතන්නේ ණය සහනයක් ලබාගෙන අපිට පුළුවන් නම් මේ රටේ ආර්ථික සංවර්ධනයට එහෙම තල්ලු දාන්න. එහෙමනොත් මං දන්නේ අපිට මේ රට එක්තරා මට්ටමකින් අපිට ඉදිරියට ගෙනියන්න පුළුවන්.
1: ඩොලරයේ අගය ඉහළ යාමත් සමග ඇතිවන ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමක් ලබා දෙන ලෙස විපක්ෂය කළ ඉල්ලීම අද පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඒ සභා නායක අමාත්‍ය බිමල් රත්නායක විසින්. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක විසින් එම ඉල්ලීම ඉදිරිපත් කරනු ලැබුවා. කතානායක ජගත් වික්‍රමරත්න සඳහන් කළේ විපක්ෂයේ එම යෝජනාව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කළ හැකි බවයි.
7: විශේෂයෙන්ම රටේ පවතින තත්ත්වය පිළිබඳව සියලු දේශපාලන පක්ෂ, මහජන නියුතිය, ඒ වගේම ජනතාව විමසිල්ලෙන් පසු වෙන වෙලාවක අපි ඊයේ විපක්ෂයේ පක්ෂ ගණනාවක සාකච්ඡාවක් පවත්වපු වෙලාවේ ඉල්ලීමක් කරා. අද දවස ඇතුළත මේ තත්ත්වයේ යටතේ අපට පක්ෂ නායක රැස්වීමක් ලබා දෙන්න කියන ඉල්ලීම ඔබතුමාගෙන් කරා.
8: බිස්නස් කමිටියක කතා කරලා අපි යෝජනාවක් ඔබතුමාට ගේන්න පුළුවන්. බිස්නස් කමිටියේ යෝජනාව ගේන්න.
9: ගරු කතානායකතුමනි, ඊයේ පෙරේද දවස් දෙකේම රටේ මෙතන ඒව කතා කළා. රට පාලනය කරන ජනතාව පත් කරගත්ත ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් තිබෙනවා. ඒකට ඒ ආණ්ඩුව මැදිහත් වෙමින් තිබෙනවා. අපි මේ රටේ දැන් ඇති වී තිබෙන ඩොලරකේ ප්‍රශ්නය දන්නවා. ඒ ඩොලරකේ ප්‍රශ්නය කරන්න පුළුවන් හැම මැදිහත් වීමක්ම අපි කරමින් තිබෙනවා. ඒ පිළිබඳව දින දෙකක විවාදයක් මෙතන පැවැත්වුණා සම්පූර්ණයෙන්. ඒ නිසා විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමාලගේ අදහස් උදාසවට අපි අහුම්කන් දීලා තිබෙනවා.
8: ඔබතුමාලා රැස්වීමක් කළා බිස්නස් කමිටියකට ලබා දීමට කටයුතු කරන්න ගරු විපක්ෂණය.
1: මේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි.
10: සාරණියෝග 115 පාර්ලිමේන්තු පිළිබඳ කාරක සභාව කැඳවීම සඳහා යෝජනා කරන්න ඕනි, වැඩපිළිවෙල හදන්න ඕනි. තමුන්නාංශ සභා නායකතුමාට යොදවලා, විපක්ෂ නායකතුමාට යොදවලා, ඔබතුමාගේ කාර්ය පාටිය පවසු කර ගැනීම සඳහා තමයි මේක පිටවලා තියෙන්නේ. ඒ කියන්නේ ඔබතුමා තමයි මේක කැඳවීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශයන් සහ වැඩපිළිවෙල දෙන්නේ.
8: ඒක අවශ්‍යලාට අව ඔබතුමා කැඳවීම කටයුතු කරන්න.
1: පවතින ආර්ථික තත්ත්වය හමුවේ අඩු හා මධ්‍ය ආදායම් ලබන ජනතාව වෙනුවෙන් ගන්නා පියවර පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී ශනක්‍යන් රාසමාණිකම් විමසීමක් කළා.
11: ආනයනික උද්ධමනය රුපියල අවප්‍රමාණය වීම සහ ඉහළ යන ඉන්ධන මිල හේතුවෙන් ඇතිවන ඒකාබද්ධ බලපෑමෙන් අඩු සහ මධ්‍යම ආදායම් ලාභීන් සඳහා ඉදිරි මාස 6 තුළ ඔවුන් ආරක්ෂා කර ගැනීම සඳහා රජය ගන්නා නිශ්චිත පියවර මොනවාද?
1: අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සඳහන් කළේ ජනතාව වෙනුවෙන් මේ වන විටත් සහන වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක බවයි.
12: දැනට තියෙන්නේ උද්ධමනයේ රාමුවක් ඇතුලේ අපි ෆ්ලෙක්සිබල් ඉන්ෆ්ලේෂන් ටාගටින් ෆ්‍රේම්වර්ක් එකක ඉන්නේ. ඒ ෆ්‍රේම්වර්ක් එක ඇතුලේ අපිට අවශෝෂණය කරගන්න පුළුවන් මට්ටමක තමයි දැනට තියෙන්නේ. කෙසේ වෙතත් ඩොලරේ මිල වැඩිවීම නිසා ආනයන බාණ්ඩවල මිල ඉල යාමත් විශේෂයෙන්ම ඉන්ධන නිසා රජය පොදුවේ රට ඇතුලේ ක්‍රියාත්මක කරන සහන ක්‍රියාමාර්ගවලට අමතරව විශේෂයෙන්ම අතිරේක රුපියල් බිලියන 100ක් මේ සඳහා වෙන් කරමින් විශේෂ සහන පැකේජයක් ඉදිරිපත් කළා. ඒ මිලියන 57000ක් වෙන බිලියන 57ක් වෙන් වෙනවා ඉන්ධන සහන ආධාරයේ ලබා දීම සඳහා. ඒ වගේම අපි අඩු ආදායම් ලබන කණ්ඩායමට අස්වැසුම විශේෂයෙන් වැඩසටහන යටතේ ක්‍රියාත්මක වෙන්නේ. ඊට අමතරව විශේෂ මැදිහත්වීමක් කරනවා මේ මොහොතේදී අන්ත දිලිඳු දුප්පත් අවදානමට ලක් වූ කියන කාණ්ඩ තුනටම පවුල් 10 ලක්ෂයකට ආසන්න ප්‍රමාණයකට රුපියල් බිලියන 8.5ක් වෙන් වෙලා තියෙනවා.
1: අධි සුඛෝපභෝගී භාණ්ඩ ආනයනය අත්හිට විය යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යම් රාසමාණික්කම් සඳහන් කළේ.
9: දැන් ඔබතුමා දන්නවා දෙසැම්බර් මාසයේ ජනවාරි මාසයේ අතර vehicle import එක සම්ප්‍රමාණයකින් අඩු වුණා. දැන් අපි රජයට විශාල ආදායමක් එන vehicle imports නතර කරලා තියෙනවා. ඒකට එතකොට ඩොලර් එළියට යනවා කියලා ඒක නතර කරලා තියෙනවා. ඒකෙන් එන රජයට එන ආදායමත් එතකොට අඩු වෙනවා. දැන් මේකේ මේ LC open කරපු එකේ 5000ක් වැඩිපුර open කරා කියලාත් සැකයක් එනවා. ඉතින් මේ වගේ අවස්ථාවක අඩුමතරමේ දැන් අපි මේ ගෙවන fuel subsidy එක range rover එකක් පාවිච්චි කරන මිනිස්සුන්ට fuel subsidy එක දෙනවා. factory වල මුදල් උපයනට fuel subsidy එක දෙනවා diesel I think එහෙම නැත්නම් අපි දැන් luxury goods import කරන එක తాවකාලිකද ව්‍යාහන නැත්නම් එක දෙකෙන් එකක් එක පැත්තක් තෝරගන්න.
1: අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පැවසුවේ වාහන ආනයනය කිසිදු අවස්ථාවක අත්හිටුව අනුමැති බවයි.
12: කිසිදු තීන්දුවක් අරගෙන නැහැ වාහන ආනයනය නතර කරන්න. විනිමය අනුපාතයේ පාලනය කර ගැනීම සඳහා පුද්ගලික වාහනවලට ඇනවුම් කිරීම මාස කීපයකට පමණක් පමා කර ගැනීම. ඒ නිසා නැවතත් මම අවධාරණය කරනවා වාහන විතරක් නෙමෙයි කිසිදු ආකාරයක ආනයන සීමා කිරීමට ආර්ථිකය හැකිලීමට තීන්දුවක් ගන්න නැහැ. තොරතුරු පාදකව මේ සඳහා මැදිහත් වීම තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ.
1: වාහන හිමිකරුවන් විසින් මෙතෙක් රැගෙන ගොස් නොමැති වාහන අංක තහඩු ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ගොඩගැසී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. පසුගිය 2023 සහ 2024 වසරවල ඒවා මුද්‍රණය කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එම අංක තහඩු ගොඩගැසී ඇත්තේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය සහ අනෙකුත් දිස්ත්‍රික් කාර්යාල තුලයි. අංක තහඩු ලබා නොගත් වාහන හිමිකරුවන් ලබන ජූනි මාස 30 වනදාට පෙර ඒවා ලබාගත යුතු බවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර වාහන අංක තහඩු මුද්‍රණය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කටයුතු අවසන් අදීරේ පවතින බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසුවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර වේරහැර කාර්යාල පරිශ්‍රයේ සවිකර ඇති බවයි. වාහන අංක තහඩු මුද්‍රණ කටයුතු ලබන මාස 10 වනදා හෝ ඊට පෙර ආරම්භ වනු ඇති. පරිගණක අපරාධ ඇතුළු අන්තර්ජාලය ඔස්සේ නීති විරෝධීව මුදල් ඉපයූ බවට සැකපිට විදෙස් ජාතිකයන් 163 දෙනෙකු මෙරටින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පසුගිය ජනවාරි 1 සිට මැයි 5 දක්වා කාල සීමාව තුළයි. ඔවුන් අතරින් 156 දෙනෙකු අධිකරණ කටයුතු තවදුරටත් සිදු කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය සඳහන් කළේ. අත්අඩංගුවට ගත් විදේශිකයන් 163 දෙනා අතරින් 145 දෙනෙකු චීන ජාතිකයන්, තායිවාන ජාතිකයන් 11 දෙනෙකු, ඉන්දිය ජාතිකයන් 3 දෙනෙකු, මොරොක්කෝ ජාතිකයන් 2 දෙනෙකු, මැලේසියානු ජාතිකයෙකු සහ වියට්නාම ජාතිකයෙකුද අත්අඩංගුවට ගත් විදේශිකයන් අතරට ඇතුළත්. ලෝක වෙළඳපළේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබෙනවා. අමරිකාව සහ ඉරාණය අතර සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳ ආයෝජකයන් සැකපල කිරීම ඊට හේතුව බවයි ආර්ථික විශ්ලේෂකයන් සඳහන් කළේ. මේ වන විට ලෝක වෙළඳපළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඉහළ ගොස් ඇත්තේ අමරිකා ඩොලර් 104.1ක් ලෙසයි. WTI බොරතෙල් බැරලයක මිල අමරිකා ඩොලර් 97.33ක් දක්වා ඉහළ ගියා. පුද්ගලයන් 274 දෙනෙකු නේපාලය හරහා එවරස්ට් කඳ තරණය කරමින් නව වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ සඳහා ඔවුන්ට ගත වූ සමස්ත කාලය පැය 11. මීට පෙර මෙම වාර්තාව පිහිටුවා තිබුණේ 2019 වසරේ මැයි 22 කඳුනගින්නන් 223 දෙනෙකු විසින් නේපාලයේ දකුණු දිග ප්‍රදේශයේ සිට එවරස්ට් කඳ තරණය කරමින්. විශේෂඥයන් විසින් මෙම වසරේ විදේශීය කඳු නගින්නන් 500කට ආසන්න පිරිසකට එවරස්ට් කඳේ මීටර් 8849ක් තරණය කිරීමට අවසර දී තිබෙනවා.
0: ආර්ථික සියත. සියත බිස්නස් රිවියුස්.
1: 21 වන වරට සංවිධානය කළ ප්‍රීමියර් බිල්ඩ් ශ්‍රී ලංකා නිවාස සහ ඉදිකිරීම් ජාත්‍යන්තර ප්‍රදර්ශනය 2026 අද උත්සවාකාරයෙන් ආරම්භ වුණා. ඒ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සමන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ප්‍රදර්ශනය සංවිධානය කර ඇත්තේ ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය විසින්. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නවතම වර්ධනයන් ප්‍රදර්ශනය කෙරෙන ප්‍රීමියර් බිල්ඩ් ශ්‍රී ලංකා සඳහා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පාර්ශ්වකරුවන් සහ තීරණ ගණ්ඩන් සහභාගී වීමට නියමිතයි. ප්‍රදර්ශනය සඳහා රටවල් කිහිපයක සමාගම්වල ප්‍රදර්ශන කුටිද ඇතුළත්. ලබන 24 වනදා දක්වා ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතයි. යළි සිරස්තල. වැඩිම වැස්ස පම්බෙගමින් සහ කිරිදිවැලි. කළු කැලණි සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ගං වතුර අවදානමක්. තවදුරටත් වැසි කාලගුණෙන් අනතුරු ඇඟවීම්. නායාම අනතුරු ඇඟවීම් දිස්ත්‍රික් 6කට. හලාවත රෝහලේ වාට්ටු කිහිපයක් ජලයෙන් යටවෙයි. වාහන ආනයනය අත්හිටුවා නොමැති බවට රජයෙන් ප්‍රකාශයක්. විපක්ෂයේ ඉල්ලීම ඉවතට. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. එතෙක් රැඳී සිටින්න අපගේ පෑන් පෑපුවත් සමග.
0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: සවුන්. අපි ලෑස්ති වෙන්නේ එයාලගේ බයිලා හන්න යන්න.
1: වේදිකාව හොල්ලපු තුන් දෙනෙක්ම ඉන්න අලුත්ම ස්ටේජ් ඩ්‍රාම එක තමයි රට බයිලා.
0: විස්තර හන්න අපි කතා කළේ ඉෂාර ප්‍රමුදිතට.
1: චමින්දලා බයිලා කියන්න වගේ යන්නේ.
2: චමින්දලා අපිට මං හිතන්නේ අවුරුදු ගාණක් බයිලා කියනවා අපි අහලා තියෙනවනේ. දේශීයනේ විදේශීය පව ජාත්‍යන්තරයේ චමින්දලා මේ දවස්වල බයිලා ගගහ රටවල් ගාණක් ගිනි තියෙනවා. ඒ සියලු චමින්දලා වෙනුවෙන් තමයි මේ අලුත් නාට්‍ය අපි නිර්මාණය කරලා තියෙන්නේ. රට බයිලා 60 පැන්නක් චමින්දලාගේ වීර ක්‍රියා. ඒක තමයි අපි මේ නාට්‍ය නම් කරලා තියෙන්නේ. ඉතින් අපි පළවෙනි දර්ශනය රංගගත වෙන්නේ ගාල්ලේ කවුරුත් දන්න හෝල්ඩ් ගෝල් ශාලාවේ මේ මාසේ 24 වෙනිදා හවස 3:30 සහ 6:30 දර්ශන වාර දෙකක් විදිහට.
0: කවුද ඩ්‍රාමයක ඇක්ට් කරන්නේ?
2: හරිම බඩු තුනක් නාට්‍යයේදී හම්බෙච්ච තුන් දෙනාම තමයි මේ නාට්‍යයේ ඉන්නේ. මම ඉෂාර වික්‍රමසිංහ, කුසල් මදුරංග සහ තිලාන් වර්ණජිත් රංගනයෙන් එකතු වෙනවා. එතකොට ප්‍රබෝධ බුද්ධිපියගේ සංගීතය. මේකේ වෙන්නේ බැක් ටු ස්කූල් ෆන්ක්ෂන්ස් අපි විතර දෙවියන් දකින්නවානේ. එහෙම ඉස්කෝලේට කාලයක් ගිහිල්ලා වයසට ගිහිල්ලා ආපහු ගිය සීයල තුන් දෙනෙක් එකතු වෙලා කරන කතාව කරලියට අඟහරට ආවොත් තමයි දෙවිටික සජීවව දකින්න පුළුවන්. ඉතින් අපි ආදරෙන් ආරාධනා කරනවා ප්‍රේක්ෂාගාර පුරවන ආදරණීය සෞරද ප්‍රේක්ෂකයන්ට.
1: ඉෂාර කොහොමද හැම ඩ්‍රාමා එකකම දෙබස් මතක තියාගන්නේ?
2: ප්‍රැක්ටිස් එක සහ අපි අර රිහර්සල්ස් ප්‍රමාණයක් කරන නාට්‍යයකට කලින් මාසයක් දෙකක්. ඉතින් මේ පුහුණුව ලැබිලා ට්‍රැක් එකට වැටුණාට පස්සේ ඔටෝ පයිලට් වගේ තමයි ඔටෝ රන් වෙනවා.
0: Thank you සියතත් එක්ක එකතු වුණාට.
2: ජයව හැමදාම නාට්‍ය කලාවට සපෝට් කරනවාට සියතර මම කියන්නේ ජනමාධ්‍යවල ප්‍රමුඛ කාර්යක්ෂමත් බලාපොරොත්තු වෙන දෙයක් තමයි නාට්‍ය කලාවට සපෝට් කරන එක. ඒ වෙනුවෙන් සියත හැමදෙච්ච කතා කරනවා ආරංචි විච් එකම අපි නාට්‍ය කරනවා කියලා. Thank you සියත. ජයව.
0: Talk of the town. Hollywood Darling Hollywood Delta with එතනත් වැඩ පෙන්නන ප්‍රියංක චොප්‍රාට පහුගිය දවසක Global Award එකක් හම්බෙලා තිබ්බා.
1: Los Angeles වල Gold Gala event එකේදී තමයි එයාට මේ Honor Award එක ලැබිලා තිබුණේ.
0: Entertainment field එකේ Global Impact එකටයි cultures දෙකක් connect කරපු නිසායි ප්‍රියංක මේ award එකට ගොඩක් සුදුසුයි කියලා තමයි Gold House organizers ලා කියන්නේ.
1: මේ event එකට ප්‍රියංක ඇවිත් තිබ්බේ එයාගේ අම්මත් එක්ක. ඒ වගේම තමයි එයා එදා ඉඳන් හිටපු ඇඳුම ගැනත් ගොඩක් දෙනෙක් කතා කරලා තිබ්බා.
0: Talk of the town.

0: මේ කතාව පටන් ගන්නෙ රුකාන්තගේ
1: සුවඳ දෙන මල් වනේ.
0: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්. සනුක තමයි
2: කුමාරයා.
0: මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ
2: ගැහෙනවා.
0: ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න හෙට රෑ 7ට සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
3: එක්ස්ට්‍රා ෂොට්ස්, සජීවී ප්‍රසංගය, සරිත් සුරිත් විත් නිවුස් සංගීතයත් සමග
4: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින් විමසීම් 0712-792-741 හෝ 0712-992-312.
3: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත FM.
0: ඔබේ ව්‍යාපාරය ඊළඟ පියවරට ඔසවා තබමු. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ගෙන එන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සේවාව යටතේ ඔබගේ සිහින හඹා යන්න අපි අත්වලක් වෙන්නම්. පිරිසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. අවතන්න 13.19.
5: අතිවිශ්වසනීය ගමනකට චෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර්, කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම, ඩේවිඩ් පීරිස් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
6: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්. ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 0111-732-1000. NIBM The City University, The Place to Be.
7: අපච්චි, මට කුරුල්ලෙක් ඕනේ.
8: ඉල්මහේ කුරුල්ලෙක් නම් ඉන්නව පුතේ.
7: අපච්චි.
8: ආ, ඒ පාර මොකද?
7: මට ජෝඩු දාලා යන්න ඕනේ.
8: ජෝඩු දාලා යන්න ඕන නම් ඒත් ඉන්නවා ඉතින්.
7: කොහෙද ඉතින් ඉන්නේ අපච්චි?
8: සියතේ සියතේ. සෙනසුරාදු උදේ 10ට සිය තහන්නකෝ.
9: ඔය අම්මට මනාප නම්බන්. අපි ජෝඩු දාලා යන්න.
10: ගජින්දු ෆොන්සේකා සහ නිසල කාවින්ද සමගින් හෙට සියත T20.
11: ඉල්මහේ කුරුල්ලෝ කියාගේ නෑම නැවල් තලාලා නැවල් තලාලා.
0: ඔන සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
12: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
13: CDB රන් නැදෙන ඉස්තරම් තැනක් රන්පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
7: තාත්තේ මෙන්න ඔය අයියා කියලා සින්දු වෛරල් වෙලා.
14: දුවේක Facebook එකට දැම්මද?
7: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා.
14: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක.
15: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
10: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712-800-800ට WhatsApp කරන්න.
16: 98.2 98.4.
17: පන්නේවගේ කමුකකේ
18: ප්‍රේක් නෑවගේ
19: පතිමුරේ
4: සුන්ස් ෆයිනේ මචං
0: අද විතරයි සිකුරාදා
5: සියත දෙවයින පුරා.

0: சிறியதட்ட හතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: සීලිවිරන් නැදෙන ඉස්තරම් තැනක් රන් බෝමට ගෙවනව දැනින් උපරිම මුදලක්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද
5: මොකද්ද මහත්තයා
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: දැන් Vogue Jewelers වෙතින් වැඩ කුලියක් නැතුවම තෝරාගත් bangles සහ chain සඳහා ඔබට තෝරා ගන්න ලොකු collection එකතුවක් තියෙනවා. ඉක්මන් කරන්න. මේ මාසේ 29 දක්වා පමණයි. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න. 0112414414 කොන්දේසි සහිතයි. Vogue Jewelers
7: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව
8: ෂෙනාලි ලී වගේද ස්විස්ටෙක් ඇලුමිනියම් ආකිටෙක් වගේම ෆැබ්‍රිකේටත් හයිලි රෙකමන්ඩ් කරා
7: ලව්ලි ඊට පස්සේ සහෙලි
8: ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා කෑෂ්බැක් එක වගේම අවුරුදු 30ක වොරන්ටියත් ලැබුණා ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙනවනේ
3: මිලියන 2000ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-786-7000ට වට්ස්ඇප් කරන්න
6: අපස උසස් පෙළින් පසු සැබ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මාම ගන්නා 011 544 5000
9: මට ඉතින් සෑහෙන පෞගේ දවස් ටිකේ මකල ඔයාව මතක් වුණානේ ඇත්තටම කිව්වොත් නිය සෝංග් ආව වගේ හැදීගෙන ආවා මම බය වෙලා හිටියේ ඊළඟට මම ලෙඩ වෙයි කියලා ඒ සායි මට සතියක් විතර ඉන්න එපා ගෙදරට එන
10: වට සංකා වගේ හැදීගෙන ආවද
9: ඕ
10: දන්නවනම් මම තව සුමානයක් නැහැ මේක ඉවරයක් වෙලා
11: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහද
0: අනුග්‍රහය
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
12: හෙට උදේ 8ට
13: බෑවන් කෙල්ලොත් එක්ක
12: ඇයි
13: මම කිව්වා බබා ඔයා තමයි මගේ මුළු ලෝකෙම කියලා
12: ආ ඉතින්
13: බැලගෙන බැලගෙන ගියානේ වන් ඔයාට මා වෙච්චර පොඩියටද පේන්නේ
12: ඇයි වන් ඒ
13: පස්සේ නුවන් තේරුනේ රේස් එක
12: ඇයි
13: මගේ කෙල්ලගෙනම මන් දාකිනිනේ වක්
12: ඈ
14: ජින්තු පිටියේ මවෙනෝ ජින්තු පිටියේ මවෙනෝ
0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
15: පාන් නැවගේ කමු කොකේ ප්‍රේක් නැවගේ
16: පතිමුරේ සුන් ස්මයිනේ මචං
17: අද විතරයි සිකුරාදා
0: සියත දිවයින පුරා

0: දැන් වෙලාව තවල් එකයි විනාඩි එකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: किया था टॉप स्टोरी।
1: कपिल चंद्रसेन के महेश्वरत परीक्षण यली कंदवाई अभिरहस लेस मियगे श्रीलंकन गण समागमे हिटपु प्रधान विधायक निलधारी कपिल चंद्रसेन के मरणे अताल महेश्वरत परीक्षण अद यली पवत्तुनु लबुवा एकोलंब कोटो महेश्वरत पस नम्रसेन इदिरिये एदी साक्षी करवन हतर दिनकुगेन साक्षी सटहन करगनु लबुवा වැඩිදුර සාක්ෂි විභාගයේ කල්තමු ලැබුවේ ලබන 26 වෙනිදා දක්වායි. දැන් විදෙස් පොතක්. පොලන්තයට අමතර හමුදා බටින් 5000ක් යවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. සිය ෘත් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ පොලන්ත ජනාධිපති කැරොල් නිව්රොකි සමග ඇති සම්බන්ධතාවයේ මත මෙම පියවර ගන්නා බවයි. ජර්මනිය වෙත යොදව ඇති හමුදා සමාජිකයින් 5000ක් ඉවත් කර ගන්නා බව ඇමරිකාව පසුගියදා නිවේදනය කළා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම තීරණය ගනු ලැබුවේ ඉරාන යුද්ධය සම්බන්ධයෙන් ජර්මන් චාන්සලර් ෆෙඩරික් මර්ස් සමග ඇති වූ මතභේදාත්මක තත්ත්වයකින් පසුවයි. පොලන්තය සඳහා යොදවනු ලබන්නේ ජර්මනියෙන් ඉවත් කරන හමුදා සමාජිකයින්ද යන පිළිබඳ ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
0: Theater Divina Pura.

0: දැන් වෙලාව දවල් 1:12.
1: රොක් වෙමු සියතන.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
2: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
3: මේ දියසැලිය නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
2: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
5: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
6: තලලෙ ගහන්න ඕනේ හැම එකකෙලගේ පතමදියට හොරු කියලා.
2: උඩු රවුල තිබ්බට බෙඩන්නේ නැහැ නම කියන්න කියන්නේ. මොකටද ගෑකන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්නේ ඒක නෙදෙන්න බෑ.
7: sorry.com ඒ වටිනක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
8: අපේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩෙක් කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට. 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩක් නෙති.
9: අයියා මට ඇපල් මලක් දෙන්න.
10: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
9: අයියා මට මල් ගොඩක් දීලා.
10: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
9: හච් 15 පිස්සුවක්ම තමයි.
11: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕ ලෙවල් ඒ ලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකී අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718312777. Global University Partners, Number 221, Dharmapala Mawata Kolamba 7.
12: සල්ලිත් වැඩි යතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිංගල් එකකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
13: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
14: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
15: 98.2 98.4 සියත

0: ඔබ වෙත ගෙනෙන්නේ.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
0: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතාව.

0: ඔබත් ඒලෙවල් අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be
1: මට වාසනාව තිබුණ ඔපෙර හවුස් එකට එක පාරක් කියන්න. ඒකේ එඩියුකේෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණ. මගේ මිත්‍රයෙකුට පිංචි දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ කව මචං උඹට පෙන්වන්න නැති ඔපෙර හවුස් තියනවාද මචං මෙහෙకి. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
2: රටපුරා
3: අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විදිහ.
4: රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
5: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගන්න. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
0: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
6: සුබ දවසක්.
7: අලුත් වෙලා.
6: පහසු වෙලා.
7: තෑගි වැඩි වෙලා.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
9: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
10: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
11: ප්‍රයිම් කලෝරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 ප්‍රයිම් ලෑන්ඩ්ස්
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
13: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
15: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලර්

0: වෝක් ජුවලස් වෙබේ ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. වෝක් ජුවලස් සෑමදා ඔබ සමගයි.
1: පෙරඩුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි තුරක් සමග දිවයින පුරා පිහිටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
0: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා.
2: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි මං ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
3: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
4: සීත Voice of Family.
5: register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
6: මේ කතාව පටන් ගන්නෙ රුකාන්තගේ
7: සුවඳ දෙන මල් වනේ.
6: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්. අනුක තමයි කුමාරයා. මේ කතාව එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ ගැහෙනවා. ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න හෙට රෑ 7ට සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
8: එක්ස්ට්‍රා ෂොට්ස්, සජීවී ප්‍රසංගය, සරිත් සුරිත් විත් නිවුස් සංගීතයත් සමග
9: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින් විමසීම් 0712-792-741 හෝ 0712-992-312
8: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත FM.
10: 98.2 98.4 සියත.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: ඇතුළතින්ම ශක්තිමත් දරාගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
1: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
2: මොකද්ද මහත්තයා?
1: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අගල් 55 LED TV එකක් දිනා ගන්න.
3: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂකමක් සමගින් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්මම තන්නා 0111 544 5000.

0: කිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. මේ දෙකක් දාගෙන එන්නද? ඇයි කන් දෙක පුරවල කන්නද? සින්දු දෙක දෙක හෙන්නේ එතකොට. අල්ලි වල්ලි වේ මේ වේ. එකක් දාන්න ඕන නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
1: නෑසුනා සේවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
0: නෑනේ අරේ වා සින්දු සියතයා. එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල්.

0: අතිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: හිතගත්තාගේ අතගිලි බැඳෙන මේ ස්වර්ණමය කාලේ ඔබට වෝග් ජුවලර් සපකින් අනෙකිත ඉමනාව රුපියල් ලක්ෂ 10 හා ලක්ෂ 15කට වඩා වැඩි කැරට් 18 දියමන්ති සහ වටිනා ගල්ලැල්ලු ආභරණ සඳහා රුපියල් 40,000ක් සහ රුපියල් 70,000ක gift vouchers අපෙන් ඔබට ඔබට ඔබගේ කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාවෙන් වගේම දිවයිනපුර ඕනෑම වෝග් ජුවලර් ශාඛාවකින් මේ 29 වෙනිදා දක්වා මේ අනගේ අවස්ථාව ඔබටත් විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 01112 404 Vogue Jewelers සමදා ඔබ සමගයි.
2: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
3: අප්පච්චි මට කුරුල්ලෙක් ඕනේ.
4: ඉල් මහේ කුරුල්ලෙක් නම් ඉන්නව පුතේ.
3: අප්පච්චි.
4: ආ ඒ පාර මොකද?
3: මට ජෝඩු දාලා යන්න ඕනේ.
4: ජෝඩු දාලා යන්න ඕන නම් ඒත් ඉන්නවා ඉතින්.
3: කොහෙද ඉතින් ඉන්නේ අප්පච්චි?
4: සියතේ සියතේ. සෙනසුරාදා උදේ 10ට සිය තහන්නකෝ.
5: ඔය අම්මට මන අපනම්බන්. අපි ජෝඩු දාලා යන්න.
6: ගජිඳු ෆොන්සේකා සහ නිසල කාවින්ද සමගින් හෙට සියත T20.
7: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
8: පාන් නෑවාගේ කමුකොකේ
9: ඕ ප්‍රේක් නෑවාගේ
10: පතිමුරේ
11: ස්්‍රයිනෙ මචන්
12: අද විතරයි සිකුරාදා
7: සියතා දෙවයිනපුරා

0: හවස දෙකයි විනාඩි දෙකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ඉන්දියා තා ටොප් ස්ටෝරි.
1: විනිමය අනුපාතිකේ වෙනසක්. අමෙරිකා ඩොලර එක විකුණුම් අනුපාතය රුපියල් 353.17ක් ලෙස වාර්තා වී තිබෙනවා. ඒ කියන්නේ අනුපාතය රුපියල් 342.67ක්. ඔස්ට්‍රේලියා ඩොලර එක විකුණුම් අනුපාතය දැක්ුණේ රුපියල් 254.31ක් ලෙසයි. ඒ කියනුම් අනුපාතය රුපියල් 242.60ක්. ස්ටර්ලින් පවුමක විකුණුම් අනුපාතය දැක්ුණේ රුපියල් 475.12ක් ලෙසයි. ඒ කියනුම් අනුපාතය රුපියල් 458.60ක් ලෙස දැක්ුණා. දැන් තවත් දේශීය පුවතක්. අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි අපමත මුදාහන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග කර තිබෙනවා. ඒ රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් මතයි. ඇප කොන්දේසි කඩකලහොත් සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කළහොත් ඇප නියෝගය අවලංගු කරන බවද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නා. හේමරතන හිමියන්ට විදෙස් ගමන් තහනම්.
0: Theater Top Story.

සුපිරි සිින්දුවකින් වැඩේ පටන් ගත්තේ. Hey, good afternoon. At the Friday. It's Friday, machan. Ambo, seethale vevulu vevulu thamai ada program ek karanna wenne. Kohomada oy patte toraturu? Vessada? Godak pathi walata ehema thamai ne. Attatama ada dawasata? Iranam pæwwe nadda kohada ne? අන්දන්නේ මට උදේ 10ට විතරක් හිතුනේ තාම මේ හයාමාර 7ට වගේ වෙලාව කියලා. ඒ තරම් අඳුරුයි. Day after tomorrow movie එක බලලා තියනවද? තනි කරම ඒ වගේ. හැබැයි මගේ යාළුවෙක් හතරගම ගියා. ඒ පැත්තට නම් හොඳට රස්නේ තියෙනවා කියලා තමයි ආරංචිය. ඒ වගේ තව පැති ඇති. ඔබ ඉන්න පළාත කොහොමද විස්තර කියලා එවන්න බලන්න. ඒ වගේමයි ගම් වතුර සහ නායාම අනතුරු ඇඟවීම් නිකුත් කරලා තියෙන නිසා චුට්ටක් ගැනත් සැලකිල්ලෙන් ඉන්න. චුට්ටක් නෙවෙයි ගොඩක්. අපි ඉතින් විශේෂ ප්‍රවෘත්තියක් මොනවා හරි තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔබව දැනුවත් කරනවා. දිගටම සියතත් එක්ක ඉන්නේ නිසා මොකද හරි සැලකිල්ලෙන් ඉන්න ඕනේ මේ දවස් ටිකේ නේද? අවධානයෙන් ඉන්න ඕනේ. ඒ අතරේ වැස්ස වැස්ස කියලානේ අපිට එදිනෙදා කටයුතු මග අරින්න බෑනේ. ඒවත් කරන්න එපයි. ඉතින් ඒ දේවල් කරන අතරේ පරිස්සමට දවස ගෙවා ගමු නේ. දිගටම වැඩ කරලා මහන්සියක් වගේ දැනනවනම් සින්දුවක් අහමු. සිකුරාදත් නිසා නේද පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ඕනේ වගේ නේද? සින්දුවක් අහලා ජොලියේ ඉන්න ට්‍රයි කරමු. හාද 0711982894. මගේ වට්ස්ඇප් නම්බර් එක මෙසේජ් එකක් දාලා තියන්න. අනිවාර්යෙන් කොහෙද ඉන්නේ මේ වෙලාවේ, ඔබේ ප්‍රදේශයේ තත්ත්වය කොහොමද, ඒවත් කෙටියෙන් හරි එවන්න හොඳේ. එතකොට අපිට පුළුවන්නේ රට වටේ තොරතුරු දැනගන්න. ඒ අතරේ නේ

0: සහ ප්‍රවෘති වලට එහා ගිය ප්‍රවෘති.
1: පෙබරවාරි මාසේ ඉන්ධන ආනයන කිරීම සඳහා අපිට වැය වුණේ ඩොලර් මිලියන 98යි. මාර්තු මාසේ ඩොලර් මිලියන 216යි. අප්‍රේල් මාසේ ඩොලර් මිලියන 368යි. මේයි මාසේ ඩොලර් මිලියන 522යි. ඒ අපේ රුපියලට තෙරපුම ඩොලරයට ඉල්ලුමක් ඇතිකොට තිබෙනවා. අපි මේ වෙලාවේ ආර්ථිකය කළමනාකරණය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බැඳුණු විස්තීර්ණ ණය වැඩසටහනක් එක්ක. ඒ නිසා අපි ඔවුන් එක්ක සාකච්ඡා කරමින් තිබෙන කවර තීන්දුවද අපි ගත යුතු කියලා අපි සතු තිබෙන යෝජනා අපි ඔවුන්ට ඉදිරිපත් කරලා තිබෙනවා. නැවත පැරණි ආර්ථික විනාශකාරී තත්ත්වයක් අපේ රටේ ඇතිවීමට කිසිසේත්ම ඉඩ නොදෙන මම ඔබට සාධිත කරනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: මම ශේනියා. ෆොරින් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
3: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0.7192.92.3727.77
4: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
5: වෝක් ජුවලර්ස් වෙත ඔබගේ පැරණි ජුවලර සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112 414 414 කොන්දේසි සහිතයි. වෝක් ජුවලර්ස් සමදා ඔබ සමගයි.

0: ඔබත් ඒලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Anshikin සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The Place to Be
1: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත අමතන්න 011-221-200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
2: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නේ
3: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
4: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න
5: සියත පොකට් මනි අනුග්‍රහය
4: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න වාර්ෂික පොලිසියට 4.5යි සඵල පොලිසියට 4.9යි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
6: දශම 2 98.4 CFA

0: ගතගෙන එන්නේ.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
0: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

සුදමුවේ රාජේෂ්. හලෝ සුදු මහත්තයා, ඊයේ පෙරේද දවස් දෙකේම ඔයා මේ සින්දුව බලාපොරොත්තු වුණා මගෙන් හවස 4න් පස්සේ. නමුත් 4න් පස්සේ පොඩ්ඩක් මේ සින්දුව නේද ටික කෝණවට වැඩි වගේ. අපි පොඩ්ඩක් 4න් පස්සේ අහන්නේ වෙනම විදිහ සින්දු ටිකක්නේ. ඒ නිසා මට බැරි වුණා ඔයා ගිල්ලීම ඉෂ්ට කරන්න. හැබැයි මං අද හිතුවා හම්බෝ මේ සතියේ මේක නොදී ගියොත් එහෙම එටානිද මට සැනසීමේ ඉන්න හම්බ වෙන්නේ. ඒ නිසා මං හිතුවා අද කොහොම හරි මේක ප්ලේ කරනවා කියලා. සාමාන්‍යයෙන් කොල්ලා දැන් බිසි, හැමදාම මාව අහන්න වෙන්නේ නැහැ ඉස්සර වගේ. ඒ වුණාට කොහොම හරි පැයක් හරි වෙලාව හොයාගෙන අහනවා. ඒ මදයි නේද? ගොඩක් වෙලාවට යට 4න් පස්සේ තමයි අහන්න පුළුවන්. හෙටානිද සැනසීම ඉන්න වෙන්නේ නැහැ කියලා කිව්වහම කොල්ලා කියලවල ඉතින් හෙටානිද ඔයා නැණි කියලා. නැති නිසා තමයි ගෙදර හිටියත් සැනසීම ඉන්න වෙන්නේ නැහැ. මට ඔයාව මතක් වෙන්න ගනි. ඔව්. අම්මෝ ඒක කිව්වහම මූණට ආපු හිනාව.

0: දෙදෙනෙකුගේ එකතුවෙන් අලුතින් පටන් ගන්න ජීවිතයක ලොකුම හිණය තමන්ගේ වහලක්යට සතුටින් ඉන්න එකයි. ඒ බලාපොරොත්තුව සැබෑ කරගන්න ඔබට සහයක් වෙන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් අපි සූදානම්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම. අමතන්න 13.19.
1: ඔන සමග 5G රෙවොලූෂන් එකට එකතුවන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
2: අප්පච්චි මට කුරුල්ලෙක් ඕනේ.
3: ඉල්මහේ කුරුල්ලෙක් නම් ඉන්නව පුතේ?
2: අප්පච්චි.
3: ආ ඒ පාර මොකද?
2: මට ජෝඩු දාලා යන්න ඕනේ.
3: ජෝඩු දාලා යන්න ඕන නම් ඒත් ඉන්නවා ඉතින්.
2: කොහෙද ඉතින් ඉන්නේ අප්පච්චි?
3: සියතේ සියතේ සෙනසුරාදු උදේ 10ට සිය තහන්නකෝ.
4: ඔය අම්මට මනාප නම්බන් අපි ජෝඩු දාලා යන්න.
5: ගජිඳු ෆොන්සේකා සහ නිසල කාවින්ද සමගින් හෙට සියත T20.

0: ගැටෙන්නේ කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි
1: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLV තනඩ තහනේ නුතරයි රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තනනි තහනේ බෙලදීගෙන ඔබත් කෝටිපති
2: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් වුණොත් මාස්පතා ටීවී ෆ්‍රිජ් වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ තෑගි දිනා ගන්නා ජයග්‍රාහකින් 1000කටත් වැඩි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone නැතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න, ගෙවන්න දිනන්න.
3: තාත්තේ, මෙන්න ඔය අයියායි කියන සින්දුව viral වෙලා.
4: දුවේක Facebook එකට දැම්මද?
3: Facebook විතරක් නෙවෙයි මං ඔය දෙන්නව සීත ටීවී Voice of Family එකටත් register කරා.
4: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක. සීත Voice of Family. register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
2: මේ කතාව පටන් ගන්න රුකාන්තගේ
5: සුවඳ දෙන මල් වනේ
2: රයිනි තින් චුට්ටක් දඟයිනි
5: විසික් කෙරුව සුත යලි අහුල කෙන
2: මේ එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්
5: මුම්බයි මාගේ මුළු ජීවිතේම හීන පෙම්පුරානේ
2: සනුක තමයි කුමාරයා
6: මානුඹේ කුමාරා
2: මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ ගැහෙනවා
6: අද හනලා
2: ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න හෙට රෑ 7ට සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
7: එක්ස්ට්‍රා ෂොට්ස්. සජීවී ප්‍රසංගය. සරිත්සුරිත් විත් නිවුස් සංගීතයත් සමග.
8: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින්. විමසීම් 0712-792-741 හෝ 0712-992-312
7: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත FM
9: සියත දිවයින පුරා

ගේ මෙසේජස් දෙක එක ළඟළඟ කියව්වනේ. ඊට පස්සේ මේ රාජේෂ් කියලෙවල ඉදදන්න එපාලු ලලිත්‍ර එයට කැමති වෙන්නත් එපාලු. රාජේෂ් කියල තියෙනවා එයාව තමයිලු මට ගැලපෙන්නේ. මගේ තනිය හැට හඳුළු වෙනවා. රොඩ්ඩක් ගිහිල්ල ඔයා කියපු දෙයක් නිසා නෙවේ. ලලිය මොකද කියන්න කියලා බලමු කියලා තියෙන බලමු බලමු. හොඳට ඉතින් අහගන්න පුළුවන් තව ටිකකින් ඔයාට. ඊළඟට රාබඩා ඉන්නේ. එයා කියලා තියෙනවා මං අද කතා කරන්න එකක් පන්සල් ගිහිල්ලා වගේලු. ඇත්තද? එහෙම එකක් තියෙනවද? මෙහෙම ඉතින් සීතලේ වෙවුල වෙවුල තමයි අද ඉන්නේ. මෙතන මේ මං කලනුත් කියලා තියෙනවනේ ඒසී එක දානවා. ඉතින් පුළුවන් නම් ෂෝ එක කරලා පෙන්නන්න කියලා තමයි ඒසී එක දාලා තියෙන්නේ. ඉතින් අපි ඉතින් කොහමරි ෂෝ එක කරලා පෙන්නනවා කටකටක ගා වෙවුල වෙවුල. හරි, මම මේ සීතල කතාව කිව්වෙන් පස්සේ මට රාබඩා කියලා දෙනෝ. මෙච්චර මේ වැස්සට සීතලේ වෙවුලනවා නම් කොහොමද දන්නේලු ඉතාලියාවෙල හිටියේ? මම ආවේ හොඳට රස්නේ තියෙන කාලේ. ඒ කියන්නේ ජූලයි කියලා කියන්නේ ෆ්‍රාන්ස් ඉටලි දෙකම මම මේ පොඩක් ඇවිදලා කරලා ආයේ ලංකාවට ආවා. මුල් දවස් දෙක තුනේ අපි හිතුව ආයේ නම් එන්නේ නැහැ කියලා ඔය පැත්ත පලාතේ. එච්චරට අපිට ඒ රස්නේ මේ ලංකාවේ ඉන්න අපි කොහොමත් රස්නට හුරු අයනේ. ඒ වුණාට ඔම්බෝ ඉතාලියේ දවස් ටිකේ මානම රස්නේ. සමහරට මං ආපු නිසා වෙන්නත් ඇති. මොකද මම හොට් නේ. නේද මම හොට් නේ. ඉතින් ඒ නිසා වෙන්නත් පුළුවන් සමහර විට රස්නේ වැඩි වෙන්නේ නැත්තේ. කොහොම හරි එනවා ළඟදී මෙනවා. ඒ ආවහම් බලමු ආයේ රස්නේ වැඩි වෙයිද කියලා. ඔහේ හරිද? රබඩා ඉතින් මට කියලා තියෙන්නේ ඉඳුම් හිටුම් කෑම බීම ඊළඟට ට්‍රාන්ස්පෝර්ට් ඔක්කොම එයා ගානේ දෙනවා කියලා. නේ නේද කොල්ලනේ කොල්ල මිසින්. එහෙම කිව්වම සද්දයක් නෑ. ඔන්න ඔහොමයි ඉතින් මම ලංකාවේ ඉන්නකම් හරි ආදරේ හන දෙන්න වගේ. එපැත් එනවා කියලා කිව්වම සද්දයක් නෑ. හරි හරි ඔහෙ එන්නේ. මම යනවා අංකල් රෝ ඉන්න දිහා. එයත් ඉන්නේ ඉතාලියේනේ. එයා නම් මට කියලා තියෙන අනිවාර්යෙන් එන්න දුව ආයිති මුළු ඉතාලියෙම පෙන්නන්නම් කියලා. ඊට පස්සේ තව ඉතාලිය යාළුවෝ ඉන්නවා. ඉතාලියේ අනුෂා, අරුණ, අරුණි, රංගන, ෂෝඩි පැටියා, ඒඩ්‍රියන් ඒගොල්ලෝ ඉන්නවා. එහෙනම් මම එකපාරක් රවුමක් ගිහිල්ලා ආවා. හොඳට සැලකුවා. අන්න අන්න ඒව තමයි ගන්න ඕනේ ඔළුවට. තව ඉන්නවා. තව පොඩ ඉන්න නම් මතක් කරනවා. අම්බෝ ඉතාලියේ මාතර ඇඹුල රෙස්ටෝරන්ට් එකෙන් කන්න මොණී ළඟ පාර ආවහම ඊට පස්සේ මිලානෝ වල ඉන්නවා අංකල් ඇන්ටන් අංකල්. ඊට පස්සේ පේසරෝ වලින් ඉන්නවා රමේෂ්ද වැඩයින. අයෝ මේ නම මතක තිබ්බ. දෝම් පටෝංගාල අමතකුණානේ. ඔන්න බලන්න ඔන්න මට අංකල් රෝ මෙසේජ් එකක් දාලා කියලා තියෙන ඕනෙ වෙලාවක එන්න කියලා. ඕනෙ වෙලාවක අනිවාර්යෙන් මං ඊළඟ පාර ආවොත් නම් අනිවාර්යෙන් අංකල් රෝ බලන්න යනවා මයි. ආදැන් ඒ පාර රබඩාත් කියලා තියෙනවා. හා එන්නලු. දැන් එපා ඉතින්. දැන් ඕන්නේ ඇන්ටන් අංකල් ඔයා තහන් ඉඳලානේ. බලන්න ඉතින්. මෙසේජ් එකක් නොදැම්මට හැමතිස්සෙම අහගෙන ඉන්නේ නේ ෂෝ එක. සතුටුයි. ආදරෙයි ඉතින්. ඉතාලියේ ඔක්කොටම

0: සල්ලිත් වැඩියතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්. දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
2: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: අපස උසස් පෙළින් පසු සැබ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරීන් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්මම ගන්නා 011 544 5000.
5: හිතගත්තායගේ අතගිලි බැඳෙන මේ ස්වර්ණමය කාලේ ඔබට වෝග් ජුවලර්ස් සපකින් අනෙකිත ඉමනාවක් රුපියල් ලක්ෂ 10 හා ලක්ෂ 15කට වඩා වැඩි කැරට් 18 දියමන්ති සහ වටිනා ගල්ඇල්ලු ආභරණ සඳහා රුපියල් 40,000ක් සහ රුපියල් 70,000ක gift vouchers අපෙන් ඔබට ඔබට ඔබගේ කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාවෙන් වගේම දිවයිනපුර ඕනෑම වෝග් ජුවලර්ස් ශාඛාවකින් මැයි 29 වනදා දක්වා මේ අනුකේ අවස්ථාව ඔබටත් විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 011 414 Vogue Jewelers සමදා ඔබ සමගයි.
6: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
7: CDB රන් ණය දෙන ඉස්තරම් තැනක් රන් පොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
8: මට ඉතින් සෑහෙන පහුගිය දවස් ටිකේ මකල ඔයාව මතක් වුණානේ. ඇත්තටම කිව්වොත් නියම සෝන් කාව වගේ හැදීගෙන ආවා. මම බය වෙලා හිටියේ ඊළඟට මම ලෙඩ වෙයි කියලා. ඒ සායි මට සතියක් විතර ඉන්න එපා ගෙදරට එලා.
9: වට සංකා වගේ හැදීගෙන ආවද?
8: ඕ.
9: දන්නවනම් මම තව සුමානයක් නැහැ. මේ කිවරයක් බලලා.
10: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
11: අනුග්‍රහය
12: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
13: ලොකේ කොනේ කොහේ හෝ ෆ්‍රයිඩේ වන සියතම
14: අනුවතයි දශම දෙකෙන් අනුවතයි දශම හතරෙන්
15: සියත
14: සිකුරාදා සියත දිවයිනපුරා.

අදනම් ඉතින් ඔෆිස් ආවේ දියනාගෙනම තමයි. මං විතරක් නෙවෙයි මං හිතන්නේ නේද? ගොඩක් අය එහෙමයි. අපේ ආශ්චර්යත් එහෙමයි. ඊට පස්සේ කැහැකෑ ප්‍රෝග්‍රෑම් එක කළා. නේදනේ? ඇහුවද උදේ? කෙල්ල ලස්සන්ට වැඩේ කළා. තව පොඩ්ඩකින් මටත් වෙයි දන්නේ. ඒ මොනක් ගණන් ගන්න එපා මේ දවස්වල ඉතින් වැස්සනේ. හොමගම ආන්ටි දයානි. මාව හගින තමයි ඉන්නේ. අද පොඩ්ඩක් නිදහස්සේ අහනවා නේද ආන්ටි? ආදරෙන් එකතු කර ගන්නවා ඊළඟට. සම්පත්තත් එකතු කර ගන්නවා.

0: විසුතුනයි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික්, ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: theater top story
1: niritadika bosama krame nisthapita wen lakunu නිරිතදික මෝසම දිවයින හරහා ක්‍රමෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. යනෝ බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් සිට වැඩි තද වැසි ඇති විය හැකි බවයි. ඌව පළාතේ තම්පාරස මඩකලපුව දිස්ත්‍රික්කවලත් පස්වරු දෙකෙන් පමණ පසුව වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. දැන් ඉදස් පුවතක්. ඉරානය සහ ඇමරිකාව අතර විශේෂ පණිවිඩ හුවමාරු වෙමින් පවතින බව ඉරාන ISNA පුවත් ඒජන්සිය පවසනවා. ඉදිරියේදී සාම සාකච්ඡාවක් පැවැත්වීමට සැලැස්මක් වශයෙන් අමෙරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රූපියෝ පැවසුවේ ඉරානයේ තම යුරේනියම් ගබඩා කිරීම අත්හැරීම වහම නතර කිරීමට එකඟ විය යුතු බවයි.
2: Siyata Divayana Pura.

ආද ෆ්‍රයිඩේ. එතකොට ඇහෙන්න ඕනේ මේ සද්දෙ නෙවෙයි, මෙන්න මේ සද්දෙ. මග දිගට එනකොටත් නාලා ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලත් පොඩ්ඩක් ඉතින් නානවා. නැත්තම් මම නෙවෙයි වගේනේ. අන්න ඒකනේ ප්‍රශ්නේ. මේ සින්දුවේ මේ සිරියාවිය එකේ අපච්චි කියලා කියනවා. ඒක ඇහිලා තියෙනවද? සමහරුන්ට ඒක ක්ලික් නෑ. හැබැයි මට ඒක ක්ලික්. මං දවසක් තුසිත්ගෙන් ඇහුවත් එක්ක ඒක කියන්නේ එහෙමද කියලා. ඔව් කියලා කිව්වා. ඇයි කියලා නම් කිව්වේ නෑ. කිව්වදත් මන්ද මට මතක නෑ. කොහමරි ලස්සනයිනේ. සෙන්ටිග්‍රේඩ්ස් වගේ ඒ කාලේ සින්දු ටික වාව්. ආයි තින්ක් ආයේ අවුරුදු ගානක් අහන්න පුළුවන් සුපිරිම සින්දු සෙට් එකක් නේ. කොල්ල ටික අපිට දීලා තියෙනවා. හරි, මෙන්න චමින්ද මෙසේජ් එකක් දාලා. දරණීගල චමින්ද කියලා තිනවා 138 කොට්ටාව බස් වල යනකොට කොට කෙල්ලෙක් දැක්කොත් සුදු කොච්චි කියලාමයි හිතෙන්නේ කියලා. ඉතින් වැඩිපුර බැලනවලු. එතකොට ඒ කෙල්ල රවනවලු. ඔයා ඔය ගුටි කන්න තමයි හදන්නේ. අන්තිමට මේ කට්ටේ පළයි. ළඟදිම සෙරෙප්පු පාරක් කනවා ෂුවර් කියලා එයාම කියලෙවල. ඒක දෙන්න. සෙරෙප්පු නෙවෙයි කෙලින්ම. දැන් ගර්ල්ස්ලා ගොඩක් කලාවට ෂූස්නේ දාන්නේ, හීල්ස් එහෙමනේ දාන්නේ. කොහමද දීලා ඇද්දොත් එහෙම? අනා දුකයි අනේ. ඒක නින්දා මේ ඕනට වැඩිය ඔච්චර ළඟ කොට කෙල්ල වාඩි වුණත් බලන්න එපා. හරිද? මාව එහෙම ලේසියෙන් මේ බලන්න හම්බ වෙන්නේ නැහැ. ඕනෙම නම් ඔයාට මාව බලන්න එන්නකෝ අපේ ඔෆිස් එක ගාවට. සියත ගාවට. නිකන් ওই බස් වල යන කෙල්ල දිහා බලලා නිකන් ගුටි කඩ ලෑස්ති වෙද්ද එපා. හරිද? කට ඉල්ලන්න දෙයි කියලා කිව්වහම මේ එක්කෙනෙක් හක ගාලා හිනා වෙනවා. මං කියන ගොඩාක් කතා වලට මේ කෙල්ල හිනා වෙනවා. ඉතින් මට සතුටේ. මං නිසා හරි ඔයාගේ මූණට හිනාවක් එනවනේ නේද? ඒමදයි වර්ජිනියා ඔයා නේද? ආයේ මදිවට මේ සින්දු ටික ගැන කියලා තියෙනවා. ඔයාට හොඳට සින්දු තෝරන්න පුළුවන් නේද කියලා අහලා තියෙනවා. මොනව නැතත් දෙයියෝ ඒක නම් මට අඩු නැතුව දීලා තියෙනවා. මොලේ දුන්නේ අඩුවෙන්. ඊළඟට ලස්සන දුන්නේ චූට්ටක් අඩුවෙන්. චූට්ටක් හොනේ ලස්සනයි නැත්තම්. ඊළඟට තව තව දේවල් දුතින් දන්නවනේ. අඩුවෙඩි වශයෙන් දුන්නා සින්දු තේරීමේ හැකියාව. ආයි ඉතින් කට කපලම දුන්නා. ඒ නිසා හොඳ සින්දු ටිකක් අහන්න පුළුවන් අපිට හවස දෙකේ ඉඳන් හවස පහ වෙනකන්. හරිද? අපි අපේ නැද්ද කියලා අහලා තිනවා සමගිපුර කරන්දෙනි අරවින්ද. ඔය නම මට එහෙම පේන්න තු යනවා දානේ. ඈ මට හැම තැනම නම් 100ක් 200ක් තිබ්බත් ඔය නම විතරක් තක් ගාලා නිකන් ඇහැ ගැහෙනවා. ඒක තමයි විදිහ. මොකද හදවතේ වැඩිපුරම කොටසක් වෙන් කළා දෙන්නේ ඔය නමටනේ. මම විතරයි වෙන් කළා තියෙන්නේ. එයා වෙන් කළා නැහැ. මොසාහිම වෙන් කළා නැහැ. උනට මම වෙන් කරලා තියෙන්නේ හදවතේ වැඩිම ඉඩක් ඔහු වෙනුවෙන්. එනිසා සමගිපුර කරන්දෙනි අරවින්ද ඔයාගේ මෙසේජස් මම දැක්කේ නැහැ කියලා නම් හිතන්න එපා. දැක්කා. එනිසා ආදරෙන් ඔයාව එකතු කරගන්නවා. රුවන් අයියා, සම්පත් අයියා ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා කියලා තියෙනවා. ඊළඟට මැනික අපිත් ඔයාව අහගෙන ඉන්නේ. සංජීව අලබෝමුල්ලෙන් මෙසේජ් එක දාලා තියෙන්නේ. වහිනවා කියලා තියෙනවා ඒ පැත්තට හොඳටම. රන්වින් එකේ කොල්ල ටික ආදරෙන් එකතු කරගන්න කියලා තියෙනවා අනිවාර්යෙන්. මයි ළඟට දෙන්නේ අපි හොඳට අහපු සින්දුවක් අලුත් විදිහට. AI වලින් අලුත් විදිහට. මියුසික් ඇහෙද්දිම දන්නවා සින්දුව මොකද්ද කියලානේ. මේ විදිහට අලුත් තාලෙට හැදුවේ අපේ කොළු බංචා. Ranachi. Kia
කියන්නක කොහොමද කියලා සින්දුව

0: වලට එහා ගිය ප්‍රවෘත්ති.
1: වාහන 1500ක් කියනවා 2000ක් කියනවා 4500ක් හරි brand new agency විසින් බොහොම අක්‍රමික විදියට LC ප්‍රමාණයක් ඕපන් කරලා තිනවා අන්තිම සුමානේ කියලා. නමුත් අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මේ ගැන සොයලා බලලා මේක ගැන මොකක් හරි අක්‍රමිකතාවයක් වෙලා තිනවා ඒ ගැන තීරණයක් ගන්න කියලා.
2: වාහන 4000ක් ගෙනාවා කවුරු හරි inside information දීලා ලාභයක් හොයාගත්ත සම්පූර්ණ වැරදි ගණන් තියෙන 1782යි. හැබැයි ඊට කලින් වාහන 7000 ගණන් ගෙනත් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වෙදී. ඒක විතරක් නෙමෙයි මේ හාසියන කාරණය අදාළ බදු වැඩි කරාට පස්සේ මැයි මාසේ 18 වෙනිදා ගෙනලා තිනවා වාහන 9400 නමයක්තර මේ බදු වැඩිපුර ගෙවන්න ගෙනල් තේ නේනම් අර 1782 පවා සාමාන්‍ය ක්‍රියා පරිපාටිය තුළ ගෙනාප එකක් මිසක් කිසිදු ආකාරයකට එම තොරතුරු යන්නේ නැහැ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට

අතේ මිටේ තියෙන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන් ෆයිනෑන්ස් වැඩ්ඩෙක් නෙති.

0: සමයයි.
1: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0712 492 192 0712 132 77.
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි රිමෝට් රථයක්. දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර්. ඔබත් අදම මිලදී ගන්න.
5: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112 200 200. ෆිච් රේටින්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
6: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
7: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
8: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
9: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
10: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
11: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
12: සියත පොකට් මනි අනුග්‍රහය.
13: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියේ 4.5%, සඵල පොලිසියේ 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
14: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
15: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්රිතා.

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වි. තනඩි තහනය ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි දහනය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: හිනා වෙන්න මෙන්න වෙලාව.
2: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එක පාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංසිත් දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියෙනවද මචං? මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
3: අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම විල.
4: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
5: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
6: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබාගත හැකි.
7: සුබ දවසක්.
8: අලුත් වෙලා.
7: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
11: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
12: Prime Kalora අභිමානවත් කලුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එක්තු වෙන්න අලුත් වෙන කලුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
16: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ

0: වෝක් ජුවලර්ස් වෙබේ ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. වෝක් ජුවලර්ස් සෑමදා ඔබ සමගයි.
1: පෙරඩුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි තුරක් සමග දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
2: මේ දෙකක් දාගෙන ඉන්නද?
3: ඇයි කන් දෙක පුරවල කන්නද?
4: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
5: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
4: නෑනේ අරේ වා
1: සින්දු
5: සියතයා.
4: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල්.

0: இதுக்கு வருது டெக்ஸ்டைல்ஸ்.
1: தாத்தே மென்னோ ஐயாயா கிரு சிந்து வைரல் வேலா
2: துவேக Facebook கேக்கட தேம்மட
1: Facebook ඉතරක් නෙවෙයි මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකට රෙජිස්ටර් කරා.
3: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක.
4: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
3: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
5: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත

හොඳ හොඳ ඩීජේ එකක් වගේ සින්දු ටිකක් දෙන්න කියලා මට කියලා තිබ්බා දෙක්කෙනෙක්. ප්‍රෝග්‍රෑම් එක පටන් ගනිද්දිම වගේ කියලා තිබ්බේ. කැලණියේ ඔක්ටයිඩ් චෙකේ කට්ටිය. අද ඒගොල්ලන්ගේ ෆස්ට් ඇනිවර්සරි එකලු. අනා! තාම චූටි බබෙක් වගේ නේද ඔගොල්ලන්ගේ කම්පැනි එක? අවුරුද්දේ ඇනිවර්සරි එක කියන්නේ නේද? ඉතින් ඔගොල්ලෝ මොකද කළේ? සෙලිබ්‍රේට් කළාද? කේක් කෑවද? කේක් කව්ව ගත්තද? කොහොමද ඉතින් කට්ටිය ඔක්කොම සතුටින්ද? ඔෆිසගේ වැඩ නැගලා යනවද? සාර්ථකයිද? අවුරුද්දක් ඇතුළත මොනවද චේව් කළේ? සතුට වෙන්න පුළුවන් තැනකද අද ඉන්නේ? එහෙනම් එච්චරයි. තව දිග ගමනක් යන් හොඳේ. මම ඔගොල්ලන්ට විෂ් කරනවා. ඕල් ද බෙස්ට්. ඉස්සුරු තමයි මෙසේජ් එක දැම්මේ. ආදරෙන් එකතු කරගන්නවා ඉස්සුරුව. හොඳ වෙලාවට ඔහම මේ විදිහට දිගටම දිගටම මෙසේජස් දාලා තියෙන. නැත්තම් මට තව පොඩ්ඩේ අමතක වෙලා මේ අනව සුදු මැණිකේ. ඉන්දිගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ අද. ඕ නම මහේෂ්. හලෝ මහේෂ්, ජනම්දින් මුබාරක්. ඉන්දිනම් දන්නවා මං හිතන්නේ තේරුම. මහේෂ් දන්නද දන්න? කොහොම හරි ඔයාගේ අද පර්සනල් නිව්‍යයකනේ. ඉතින් සුභ වේවා, ජය වේවා. ඕ බේබි, එහෙම වෙන්න ඇති මං හිතන්නේ. ඉන්දි හස්බන්ඩ් කතා කරන්න නේ. ඉතින් මහේෂ් සුභම සුභ උපන්දිනයක් වේවා. ඔයාගේ ආදරණීය වයිෆ් ඉන්දි, ෂේර බබා, නෂෝන්, ආච්චි අම්මා. මං හිතන්නේ බබාලගේ ආච්චි අම්මා නේද? මහේෂ්ගේ ආච්චි අම්මා නෙවෙයිනේ? නෑනේ. කොමාරි පවුලේ කට්ටිය ඔක්කොම මහේෂ්.

මහේෂ්ගේ අම්මා ෂේර බබාගේ නෂෝන්ගේ රාජ්‍ය අම්මා. ඔයාගේ නැන්ද අම්මා නේ? කේක් කැපුවද? සෙලිබ්‍රේට් කරනවද අද? ආදරෙන් සතුටින් ඉන්න ඕනේ හරි. විදුක් නිරෝගී සුව දීර්ඝාෂ සපිරි සුපිරි වදේ කක් වේවා.

0: Rockwemo 7. අතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: සීනිවි රන්න ඇදෙන ස්තරම් තැනක් රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අගල් 55 LED TV එකක් දිනා ගන්න.
6: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරීන් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන් මාම ගන්නා 011 544 5000.
7: දැන් වෝන් චුලස් වෙති වැඩ කුලියක් නැතුවම තෝරාගත් බැංගල් සහ චේන් සඳහා ඔබට තෝරා ගන්න ලොකු කලෙක්ෂන් එකතුවක් තියෙනවා. ඉක්මන් කරන්න මේ මාස 29 දක්වා පමණයි. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 011 414 414. කොන්දේසි සහිතයි. වෝන් චුලස් සමදා ඔබ සමගයි.
8: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාකාර සහ ඩීලර් ජාලයෙන්.
9: අපි චූටි ගර්ල්
10: දැන් කරන්නේ ලොකු වැඩනේ. එයාද වින්ඩෝ එක උඩින් ටොයිස් තියලා ඒන ෂැඩෝ එකෙන් ලස්සන ඩ්‍රොයිං එකක් කරලා තිබ්බා.
9: එයා තාත්තා වගේම දක්ෂයි.
10: තව අම්මයාට නැන්ග්‍රෝ කිරින් දෙනවනේ. ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3-5 අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල්
8: 2000.
0: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
11: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්. ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011 732 2000. NIBM The City University The Place to Be.
12: අපච්චි මට කුරුල්ලෙක් ඕනේ.
13: ඉල්මහේ කුරුල්ලෙක් නම් ඉන්නව පුතේ?
12: අපච්චි.
13: ආ ඒ පාර මොකද?
12: මට ජෝඩු දාලා යන්න ඕනේ.
13: ජෝඩු දාලා යන්න ඕන නම් ඒත් ඉන්නවා ඉතින්.
12: කොහෙද ඉතින් ඉන්නේ අපච්චි?
13: සියතේ සියතේ සෙනසුරාදු උදේ 10ට සියත අහන්නකෝ.
14: ඔය අම්මට මනාප නම්බන් අපි ජෝඩු දාලා යන්න.
15: ගජින්දු ෆොන්සේකා සහ නිසල කාවින්ද සමගින් හෙට සියත T20.
16: ඉල්මහේ කුරුල්ලෝ
12: ඉතින් සෑහෙන් පහුගිය දවස් ටිකේ මකලෝ ඔයාව මතක් වුණානේ. ඇත්තටම කිව්වොත් නිය සොංග් ආව වගේ හැදීගෙන ආවා. මම බය වෙලා හිටියේ ඊළඟට මම ලෙඩ වෙයි කියලා. ඒ සායි මට සතියක් විතර ඉන්න එපයි ගෙදරට එලා.
17: වාට සංකා වගේ හැදීගෙන ආවද?
12: ඕ.
17: දන්නවනම් මම තව සමානයක් නැහැ. මේ කිවරයක් බලලා.
18: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
0: අනුග්‍රහය
19: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස
0: සියත දිවයින පුරා

0: හවස 4 වෙනාඩියයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: थिएटर टॉप स्टोरी।
1: කපිල චන්ද්‍රසේනට ඇබතුමක් පිළිබඳ අනාවරණයක්. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගයේ අද 4 වන දිනටත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පැවැත්තුණා. ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේදී කපිල චන්ද්‍රසේන පදිංචිව සිටි නිවසේ තිබී ඔහුගේ මුදල් පසුබි දෙකක් හමු විය තිබවයි පොලිසිය සඳහන් කළේ. එම මුදල් පසුබිවල තිබී බැංකු කාඩ්පත් 3ක් සොයාගත්තා. එම බැංකු කාඩ්පත් අක්‍රිය කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි පොලිසිය ඉල්ලීමක් කළේ. මහේස්ත්‍රාත්වරයා පොලිසිය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මරණකරුගේ ජංගම දුරකථනය විවෘත කිරීමට ගෙන තිබෙන ක්‍රියාමාර්ග කවරේදැයි විමසා සිටියා. ඊට පිළිතුරු දෙමින් පොලිසිය කියා සිටියේ අදාළ ජංගම දුරකථනය විවෘත කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම සඳහා ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවයි. විමර්ශන කඩිනම් කිරීමට උත්සාහ කරන ලෙස මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නා. මහේස්ත්‍රාත්වරයා පැවසුවේ කපිල චන්ද්‍රසේන මියගිය නිවසට බාහිර පුද්ගලයන් ඇතුළු වී නොමැති බව වාර්තා කර තිබූ බවයි. නමුත් පසුගිය නඩු දිනේ නිවසේ සේවිකාවක් ලබා දුන් සාක්ෂියක සඳහන් කර තිබුණේ එම නිවස තුල පුද්ගලයෙකු සිටි බවටයි. නිවසට රතකල් දෙකකින් ඇතුළු වීමට හැකියාව ඇති බවත් එම දොරටු වලින් බාහිර පුද්ගලයන් මෙම නිවසට පැමිණ නොමැති බවට වාර්තා කළ බවයි පොලිසිය සඳහන් කළේ. පසුගිය 7 වනදා තමන් කපිල චන්ද්‍රසේන හමු වූ බවයි සාක්ෂිකරුවෙකු අධිකරණයේදී සඳහන් කළේ. එම අවස්ථාවේදී කපිල චන්ද්‍රසේනට දුරකථන ඇමතුමක් ලැබී තිබුණා. තමන්ව නැවත අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවට කපිල චන්ද්‍රසේන සඳහන් කළ බවයි ඔහු පැවසුවේ. වැඩිදුර සාක්ෂි විභාගය ලබන 26 වනදා කැඳවීමට නියමිතයි.
2: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

පොඩ වෙලාවකින් කතා කළේ නෑ වගේ මට හිතනවානේ. නෑනේ කතා කළානේ නේද? මීට විනාඩි 10කට 15කට විතර කලින්. නැද්ද? කතා කළානේ. ඒ වුණාට මට නිකන් හත් අවුරුද්දකින් කතා කළේ නෑ වගේ දැනෙනවා. හරි කමක් නෑ. දැන් කතා කරන්න ඕක. ඒකටත් හරියන්න. අද WhatsApp messages තොගයක් තිබ්බා. හැබැයි මට ගොඩාක් ඒවට රිප්ලයිවත් කරන්න බැරි වුණා. අද හරි වැඩ මට. මොනවද කියලා අහන්න එපා. ඉතින් හැම එකම කියන්න බෑනේ. හරිද? හැම එකම කියන්න විදිහක් නැහැ. හරි WhatsApp messages දාලා නම ගම යවපු නැති කට්ටිය කෝ බලමු. ආසංක, ඔයත් මට නමේ වල නෑ. ඇයි ඔයා ආසංක කියලා WhatsApp එකේ දාගෙන තියෙන්නේ? මට හිතෙන ඔයාගේ නම අසංක. ඒ අසංකද දන්නේ නෑනේ. සුදු නෝනා ෆොටෝ දාන්න කියලා තියෙනවා. සුදු නෝනා අද නම් ෆොටෝ එවන්නේ නැහැ. සුදු නෝනා ලබන සතිය එකක් එවන්නම් හොඳ. අද පුතාගේ බර්ත්ඩේ එක කියලා ඔන්න මට මෙසේජ් එකක් දාලා තිනවා විජි. හයි විජි. පුතාට දැන් වයස කීයද? 19යි. හොඳ වයස නේද? මම දැන් A-levels මේ පාර නේ. ඊට පස්සේ කොල්ලට තියෙන්නේ කොමාරි කැම්පස් ගිහිල්ලා කොමාරි ඩිග්‍රී එකක් කරලා නේ. හොඳට ඉගෙනගෙන ආයිති වැඩ දාන්න. ඔගලොන්ගේ බිස්නස් එක ගොඩ දාන්නත් එතකොට කොල්ලට තව තව අයිඩියාස් එමෙයි නේද? ඒ නිසා අපි පුතණ්ඩියට විශ් කරමු ජනම්දින් මුබාරක් කියලා. හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඕනේ. එක්සෑම්ස් ඔක්කොම පාස් වෙලා අම්මිටයි තාත්තිටයි අර ප්‍රවුඩ් වෙන්න පුළුවන්. සුපිරි පුතෙක් වෙන ලැබෙන කියලා මම විශ් කරනවා. හරිද? විජි එක්ක පුතාගේ තාත්තා ඉන්නවා. සමන්ත ඊගල් ඇපරල් එකේ ඔක්කොම කට්ටිය විශ් කරනවා කියලා තිනවා අනිවාර්යෙන්. මාත් ඉන්නවා විශ් කරන අයාතරේ උඩින්ම. ඉතින් සුභ වේවා, ජය වේවා, නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සපිරි සුපිරි බර්ත්ඩේ එකක් වේවා පුතාට. මොකද අද ගොඩක් විසී වගේ නේද සුදු කියලා අහලා තිනවා නිල්මි. ඔව් අනේ, අද ෆ්‍රයිඩේනේ. හෙටනින්ද ගෙදරනේ. නිසා ගොඩාක් වැඩ තියෙනවා කරන්න, ඉවර කරන්න. එනිසා මම මේ අද පොඩ්ඩක් වෙනදට වැඩිය බිසි. ඒ වුණාට ඉතින් ඕගොල්ලන්ට සාධාරණයක් කරනවා. හොඳ කැමති සින්දුවක් තියෙනවා නම් කියන්න, ඉල්ලන්න. හවස පහට කලින් කොහොම හරි දෙන්න තමයි බලන්නේ. මට දැනෙන මේ දුක සුදු කොච්චිගේ අනිත් අයට දැනෙන්න එපා. රංග, ඔයාටත් ඉතින් හැමදාම නම කියලා එක දවසක් නම කිව්වේ නැති වුණාම හදවත පත්තු වෙනවා වගේ නේ. මොනවාද රත්තරන් මේ? ඔච්චර දුක හිතන්න දෙයක් දෝක? අද පොඩ්ඩක් කියන්න පරක් වුණා තමයි. ටොටක්ස් කම්පනිය එකේ GE 2980 මොනර කිරිල්ලි කැබ් එකේ ගන් වතුරක් තරණය කරන්න අවිස්සාවෙල්ල බලා යන ගමන්ලු. ඒ පරිස්සමින් හොඳේ. ඔය ෂුවර් නැති තැන්වලින් එහෙම දාන්න යන්න එපා. එහෙම ලොකුවට ගැඹුරු නෑ අරකයි මේකයි කියලා හිතුණට සමහරලාට අපිට හිතාගන්න බැරි වෙන ඔය වාහන පිටින් එහෙම යන්නේ. එනිසා පරිස්සමින් දෙයියෝ මට බයයි. ඔය හැමදාම කියනවනේ මම පරිස්සමින් යන්න කියලා. කිව්වේ නැත්තම් ඔයා පරිස්සමින් යන්නේ නැහැ කියලා. මං අද කියනවා ඉතාම පරිස්සමින් යන්න. හරිද? ලක්ෂ්මණ අයියත් එක්ක දෙන්නාම ආදරෙන් එකතු කරගන්න. නුවරලි අසංක, අම්බෝ ඒ පැත්තට හොඳටම වහිනවා කියලා මට මෙසේජ් එකක් දාලා තිබ්බා. ඔයා සින්දුවක් කියලා තියෙනවා කෙල්ලේ. ඒකනම් ප්ලේ කරන්න වෙන්නේ නෑ මගේ රත්තරන්. තරහ වෙන්න බෑ. මොකද ඒ සින්දුව ගොඩාක් පරණයි. සහ ඒ සින්දුවේ පස්සේ කාලෙක කරපු එහෙම හොඳ වර්ෂන් එකක්වත් නැහැ. ඒ නිසා මැණිකේ තේරෙනව නේද? තරහ නැහැ නේද? මං දන්නවා ඔයා ඒ වගේ චුඩි චුඩි දේවල් වලට තරහ වෙන්නේ නැහැ කියලා. අපි මේක අහමු. මේකත් කාලෙකින්.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
2: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
3: මේ දියසැලිය නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
2: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
5: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
6: තලලේ ගහන්න ඕන හැම එකකින් පතමදියට හොරු කියලා.
2: උඩු රවුල තිබ්බට වැඩ නැහැ නම කියන්නේ කියලා. මොකටද ගෑකවන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්නේ ඒක නෙදෙන්න බෑ.
7: sorry.com ඒ වටිනක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-402 Global University Partners නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
9: මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනේ.
10: මොකක් හරි නෙවෙයි, ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනේ. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
11: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය David Pierce Motor Company Private Limited
12: විසින් පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න, විශ්වාසයේ පරිස්සම් කරපු, quality maintain කරපු, guarantee එකත් එක්කම warranty එකක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
13: ඇලුමෙක්ස් නම් warranty with guarantee.
14: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉතල පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
16: එන්න

0: ඔබත් ඒලවලවසන් කලසි සුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියාව විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM, the City University, the place to be
1: අති විශ්වසනීය ගමනකට Jetac Electric Scooter කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම David Pearis e-mobility වෙතින් වැඩි විස්තර සඳහා 011-474-750 අමතන්න
2: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
3: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
4: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක උත්තරමනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ 9කමයි වසරයි 0.714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
5: සියත පොකට් මනි අනුග්‍රහය.
4: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.19.
6: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්
7: 98.2 98.4
8: පන්නේවගේ කමුකොකේ
9: ඕප්‍රේක්
8: නෑවගේ
9: පතිමුරේ
10: ස්පයින මචං
11: අද විතරයි සිකුරාදා
12: සියත දෙවයින පුරා
13: මේ පැයි හිත කැමතිම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
14: අම්රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
15: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
16: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා

මගේ වොයිස් එක වගේනේ මගේ වොයිස් එක වගේමයි හැබැයි ඊට වඩා ලස්සනයි නේද මේක සිතවත කමලේගේ අන්තිම හරිය නේද කවුද මේ WhatsApp messages දාව කට්ටිය දැන් ඇත්තම කිව්වොත් එහෙම මට කියවගන්න බැරි තරමට messages ඇවිල්ලා තියෙන්නේ දැන් පොඩි උදව්වක් කරන්න ඕනේ හරිද දැන් තාපය භාගයයිනේ තියෙන්නේ නමයි space එකයි ඊට පස්සේ ගමයි හරිද එහෙම ටයිප් කරලා WhatsApp message එකක් දාන්න තාම මම සින්දුවක් දුන්නේ නැත්තම් සමනේ මේ වැඩේ මම කරන්න ප්‍රෝග්‍රෑම් එක අන්තිම විනාඩි 10 වගේ හැබැයි මට හිතනවා දැන් අන්තිම විනාඩි 10 එව්වට මදි වෙයි වෙලාව මදි වෙයි මට මොකද අද මට ගොඩාක් messages කියව ගන්න බැරි වුණා මහනුවර ජයනාත් කියපු සැනින් ඔන්න කොල්ලා නම ටයිප් කරලා ස්පේස් එකක් තියලා ගම ටයිප් කරලා හරිම කෙටිය message එකක් දැම්මා අන්න එහෙම ඕනේ හොඳේ ඒ කියන්නේ මට chat list එක බැලුවාම එක දිගට බලාගෙන chat list එකේ පහළට යනකම් ඔක්කොගෙම නම් ටික කියවන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ message එක open කරන්නේ නැතුව chat list එක බලාගෙන නම් ටික කියාගෙන යන්න පුළුවන් වෙන්න. අන්න එහෙම ලේසි කරන්න. එහෙම වුණොත් ඉතින් සින්දුවක් හම්බ වෙයි. නැත්තං ඉතින් හිත හදාගන්න. ආයෙත් සඳ තමයි. මං එන්නේ. හාද? ගාල්ලේ මදු අදත් සින්දු ටික නම් සුපිරියක් සුදු කියලා තියෙනවා Thank you මදු මහර්ගම සඳුන් ප්‍රියා Hi ප්‍රියන්ත අයියාගේ කට්ටිය එහෙමද කියන්න ඕනේ ප්‍රියන්ත අයියායි සඳුනුයි අහගෙන ඉන්නවා නේද ගැරිච් එකේ වැඩ කරන ගමන් දැන්නේ පැහැදිලි වුණේ මචන් නාලා දෙන්නේ මං ඉස්සර හරි ආසයි අනේ ඕගොල්ලෝගේ මචන් නාපු කිට් එකට ඔව් අප්පා අර එකට මන්දි නැඳුමක් නේ තියෙන්නේ මුලින්ම කකුල් දෙක දානවා ඊට පස්සේ හැම්මම උඩ කොටස හැම්මම නේ කරලා දා ගන්නවා ෂෝයි අනේ කො ෆොටෝ එකක් එවන්න බලන්න දෙන්නත් එක්ක ඉන්න ෆොටෝ එක හැමදාම මමනේ ෆොටෝ එවන්නේ ඉතල හිට ලොගුලුන්ගත් මට බලන්න ආසෙ හිතෙනවා හරිද

චූටි ප්‍රේක්කයක් ගන්නවා. අන්තිම පැවාගේ එනිසා කැමති සින්දුවක් තියෙනවනම් හවස පහට කලින් කියන්න. දැන්වලාව හවස 4:34.

0: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
1: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා TV, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩි. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රැස් කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න.
2: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කලමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්මම තන්නා 011 544 5000.
3: මතකද ඒ ස්තියා බලාගෙන ආදරේ කියපු දවස
4: කාටත් හොරෙන්.

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: ඔන්න සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන්න ශ්‍රී ලංකාවේ 5G නායකයා.
1: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා.
2: දුවේක Facebook එකට දැම්මද?
1: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
3: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
4: සීත Voice of Family.
3: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
0: මේ කතාව පටන් ගන්නේ රුකාන්තගේ.
5: සුවඳ දෙන මල් වනේ.
0: රයිනි තින් චුට්ටක් දඟයිනේ.
5: විසික් කෙරුව සිත යලි අහුල කෙන.
0: එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්.
5: මුම්බයි මාගේ මුළු ජීවිතේම හිනම.
0: අනුක තමයි කුමාරයා.

0: ලස්සනමටි අහගන්න හෙට රෑ 7ට සිනමන් ලේක් සයිට් ඉම්පීරියල් කෝට් එකට එන්න.
1: එක්ස්ට්‍රා ෂොට්ස්, සජීවී ප්‍රසංගය, සරිත් සුරිත් විත් නිවුස් සංගීතයත් සමඟ.
2: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින් විමසීම් 0712-792-741 හෝ 0712-992-312.
1: මාධ්‍ය අනුග්‍රහය සියත TV සියත FM.

ඕකේ දවල තාදු අහගෙන ඉන්නේ ආදරෙන් එකතු කරගන්නවා ඊළඟට ගානවත්තේ රුසිරු ඔයවත් ආදරෙන් එකතු කරගන්නවා ඊළඟට නුවරඑළියේ සිසිර හම්බෝ කාලේ

කරි පස්සද කොහෙද නේද? ඔයාට මොකදානේ වුනේ? කාලෙකින් ඇත්තටම සෑහෙන අවුරුදු ගානකින් මං හිතන්නේ. කමන්නේ අදහරි මාව මතක් කරානේ. ඊළඟට මදුසංක ඔයාවත් එකතු කරගන්නෝ. පුෂ්පා ඉන්නවා මා කඳුරේ.

0: Rockwimu 7. හතර වටේම පත්තර තප්පරේට 7ට.
1: 7ට පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීඩි විරන් නැදෙන ඉස්තරම් තැනක්. රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක් එක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක් එක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එකක්

0: අනුන්ගේ වැරදි හොයන්න කියොත් තමන්ගේ නිවන මග ඇරෙන්න පුළුවන්.
1: අනිත්ගේ වැරදි අඩුපාඩු හොයන්නට යන්න අවශ්‍ය නැහැ. තමන් හොයන්නට ඕනි තමන්ගෙන්. තමන් තමන්ව හොයාගත්තොත් පින්වතුනි ඒකෙනා තමයි කවදාකරි සංසාර දුකින් මිදහස් වෙන්නේ.
0: ලංකරගන්න ධනය අත්හැරෙන බව දන්නවනම් හිතුරි දෙන එක අවසන් වෙනවා.
1: අනාගතේ මොන සැප සම්පත් ප්‍රාර්ථනා කළත් ඒ සැප සම්පත් පින්වතුනි අපේ ජීවිත කරා පැමිණියත් ඒ හැමදේම පින්වතුනි කවදාකරි අනිත්‍ය වෙලා යනවා.
0: සසර ගමනක අවසන නිවන හොයා ගන්න මේ ඉරිදා උදැසන හතට සිය තහන්න.
2: සියත බණ මඩුව.
0: මෙවර දේශකයානෝ පූජ්‍ය කෑකල්ලේ ආදිච්ච වංශ ස්වාමින් වහන්සේ.
3: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්න? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
4: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
5: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: හෙට උදේ 8ට
7: ජින්තු පිටියේ මේක වෙනවා.
8: බෑවන් කෙල්ලොත් එක්ක.
9: ඇයි?
8: මම කිව්වා බබා ඔයා තමා මගේ මුළු ලෝකෙම කියලා.
9: ආ ඉතින්
8: බැලගෙන බැලගෙන කියන්නේ වන් ඔයාට මා වෙච්චර පොඩියටද පේන්නේ?
9: ඇයි වන් ඒ?
8: පස්සේ වන් තේරුනේ රේස් එක.
9: ඇයි?
8: මගේ කෙල්ලගෙනම මන් දාකිනේ නේ වක්.
9: ඈ? ඔව්.
7: ජින්තු පිටියේ මොවෙනෝ ජින්තු පිටියේ මොවෙනෝ
3: මොනව කිව්වත් ත්‍රිවිල් ලීසින් නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. මේ අභියෝගාත්මක කාලයේදී ඔබට අත්වැලක්වන ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බජාජ් බ්‍රෑන්ඩ් නිව් පෙට්‍රල් ඉලෙක්ට්‍රික් සහ ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ සඳහා ලීසින් ගන්නවා නම් පහසුම තැන ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. අමතන්න 011 4700.
0: මට ඉතින් සෑහෙන පහුගිය දවස් ටිකේ මකලෝ ඔයාව මතක් වුණානේ. ඇත්තටම කිව්වොත් නිය සෝංග් කව වගේ හැදීගෙන ආවා. මම බය වෙලා හිටියේ ඊළඟට මම ලෙඩ වෙයි කියලා. ඒ සෑය මට සතියක් විතර ඉන්න එපයි ගෙදරට එන.
9: ඔයාට සෝංග් කව වගේ හැදීගෙන ආවද?
0: ඔව්.
9: දන්නවද මම තව සුමානයක් නැහැ. මේක ඉවරයක් වෙලා
10: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
11: අනුග්‍රහය
0: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස
12: 98.2 98.4 සියත

විස පහට විනාඩි හතරයි තියෙන්නේ. මම යන්න හදන්නේ මොරටුවේ නාලන්ද හොටෙල් එකේ. සඳුන් ඇතුළු කට්ටිය ආදරේ මතක් කරනවා, එකතු කරගන්න. ඊළඟට ලක්ෂාන් මෙසේජ් එකක් දාලා තියෙනවා. ආදරෙන් එකතු කරගන්න ඕනේ. යා මොකක් හරි සින්දුවක් ගැනත් කියලා තියෙනවා. ඕකේ, අපි බලමු ඉතින් නේද. නදී මිස් ඇතුළු කට්ටිය, සඳරු නිලන්ති හංසි අමෝ නම් ගොඩාක් තියෙනවා. තිරෝ ඇපරල් එකේ කඳානේ ඔක්කොමල් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට අක්කයි මල්ලි අහගෙන ඉන්නවා. රම්යා හායි, ඔයා ලංකාවට ආවා කිව්වෙවත් නෑනේ. මල්ලිත් මාව අහගෙන ඉන්නවා කියලා රම්යා කියලා තියෙනවා. එයත් මගේ හොඳ ෆෑන් කෙනෙක්ලු. අරෙ වා, එකතු කරගන්නවා අක්කවයි මල්ලිවයි දෙන්නම.

ඉතින් ඔක්කොම තනි කරලා මම යනවා. ආයේ සඳුදා හවස දෙකට අපි හම්බ වෙනවා. හැබැයි එතකොට තනියක් පාළුවක් දැනෙන්නේ නැහැ. මං ඉන්නවනේ ළඟ. එතකන් හැබැයි පරිස්සමට ඉන්න ඕනේ.

Ci vediamo presto. Mamma, che sono coccia. Goda cadrei.

0: සන්ධ්‍යා වන්දන වේලාව හවස 5යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: किया था टॉप स्टोरी
1: අගමැති පොදු රාජ්‍ය මණ්ඩලයේ ජාතීන්ගේ මහලේ කම්හබු වේ. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය ලන්ඩනයේ මාල්බරෝ මන්දිරයේදී පොදු රාජ්‍ය මණ්ඩලයේ ජාතීන්ගේ මහලේ කම් අයාර්කෝ බැච්චේ හමුව තිබෙනවා. ඒ බ්‍රිතාන්‍ය ලන්ඩන් නුවර සිදු කරන නිල සංචාරක අතරතුරදී. මෙහිදී දෙපාර්ශ්ව අතර දීපාර්ශ්වීය සහයෝගීතාවය ශක්තිමත් කර ගැනීම පිළිබඳවද සාකච්ඡා වී තිබෙනවා. දේශගුණික විපර්යාස, දේශගුණික මූලිකකරණය, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, කාන්තා දේශපාලන තත්ත්වයන් වර්ධනය කරන ගැනීමද මෙහිදී අවධානය යොමු ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසුවේ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී ඉන්දියාව පාකිස්තානයට දැඩි වාක් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එහිදී ඉන්දියාව පවස ඇත්තේ පාකිස්තාන යනු ජන සංහාරක ක්‍රියාවක් පිළිබඳ දීර්ඝ කාලීන කැළල් සහිත ඉතිහාසයක් පවතින රටක් බවයි. පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තානය තුළ සිදුකර ලද දේශසීමා හරහා එල්ල වූ ප්‍රචණ්ඩත්වයෙන් සිවිල් වැසියන් 750ක් මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවද ඉන්දියාව එහිදී ප්‍රකාශ කළා.
0: Top story.
2: Anuwatai dashma deken, anuwatai dashma hataren.
3: Pang newage, kamukke,
4: break
3: newage,
4: pati mure, sun spine machang,
3: adavita rai sikurana.
2: Siata, divaina pura.
5: Ayo! You are now tuned in.

0: ัง
1: Howdy, Charlie.
2: Howdy, howdy, Sandy.
1: Iti
2: me. Adiya, venas ned.
1: Adha sikurada ne.
2: Adha sikurada.
1: Adha venas ne hai. Hamadam sikurada wagi me tamai. Hebe appi denna sikurada program ekak karana.
2: Oh, adha tika ko venas ut ekka ude ida wahiro harid.
1: Awane.
2: Isala karadaya kuna me kare.
1: Kuduma wessak. අද නිවාඩුවක් දාන්න කියලා හිටියේ කොහෙද මේ ලාඩම් ගහන්නත් තියෙනවනේ
2: මේකනේ කරදරේ
1: කරදරේ
2: ඒ වාදේ නේද
1: හරිනේ හරිනේ හම්බ කරන් තැනක් කරදරේ කරදරේ කියන්නේ
2: සාගරේ ඉන්නවට මේ කරදරේ බෙල්ලක් කරද්ද ඉහිම ඉන්න ඇත්ත සබහරු නේද ගොඩක් මට හම්බෙලා තියෙනවා එහෙම මේ ඔය කෑම කඩවල් වල එහෙම ඉන්නවා සමහරු අපි ගියාම රෙස්ටුරන්ට් එකකට මොකට හරි ගියාම සමහරట్లాට ඒව ඉන්න වැඩ කරන සමහරු මේ අක්කුට නිකන් ඉන්න බෑ කන්න ඇවිල්ලා මුට බඩගිනි බැරව අපේතර මලවදී අපිට කරදර නේ
1: ඇඳුම් කඩවල වල
2: තියෙනවා
1: අපිට මොකද
2: ඇඳුම් කඩවල තියෙනවා
1: මේක බිස්තෝරලා දෙන්න තෝරලා දෙන්න කරදරයක්ද
2: මන්නේ මේ මුන්ට බෑ ඇඳුමක් නැතුව පොඩ්ඩක් ඉන්න බෑද ඇවිල්ලා මෙතන ඇඳුම් ගන්න ඒ බින්දයි ලින්දතු ඉතින් මේ අපි ඊයේ කතා කරපු යම් දෙක දිගුවක්
1: දිගුවක්
2: මේ මොකක්ද කිසි තේරුමක් නැතුව ඇයි දිගුවක් කියන්නේ සතුටු වෙන්නේ ඇයි මොකක්ද
1: අනේ අද නිකන්
2: ආඩි දිගුවක් කණි දිගුවක් මොකක්ද
1: අද හෙන්න දිග කතාව
2: නෑ
1: එන
2: දැන් අපි ඊයේ කතා වුණානේ විවිධ නීති ගැන
1: ඔව්
2: ඒකෙම දිගුවක් තමයි අද අපි කතා කරන්නේ.
1: තව තව නීති අමුතු නීති.
2: අමුතු නීති. අර අපි ඊ කියුණා අපේ අතින් නෙවෙයි ඒක කියුණේ
1: අතුරු
2: කටින්. අතින් කියුණා නේද? ඇහෙන්න විදියක් නැහැ
1: නේ.
2: එහෙනම් මේ ටීවී එකේ කියන්නේ අතින් කියන්න. මේක කටින් කියුණේ ඇත්තටම මේ සමහර නීති තියෙනවා සමහර දෙයක් නොකර සිටීම වැරදි.
1: ඔව්.
2: දැන් උදාහරණයක් හැටියට ඔස්ට්‍රේලියාවේ
1: හා
2: ඡන්දය නොදමා සිටීම නීති විරෝධී.
1: ආ.
2: ඡන්දේ දාන්න තු වෙන්න බෑ. අනිවාර්යෙන් ඡන්දයක් තියෙනවා නම් ඔයාගේ ප්‍රදේශේ ඔයා ඡන්ද පොලට යන්න ඕන. ගිහිල්ලා බැලට් පේපර් එක ගන්න. ඡන්දේ දාන්න ඕනද නැද්ද කියන එක ඔයාගේ කක්ද කාටද ඡන්දේ දාන්නේ දානවද නැද්ද?
1: ඒ
2: ඔයා අනිවාර්යෙන්ම ඡන්ද පොලට යන්න ඕනේ.
1: ඒක තමයි අනිවාර්ය.
2: ඒක අනිවාර්ය. ඒක නීතියේ අනිවාර්ය කරලා තියෙනවා. ඡන්ද පොලට ගිහිල්ලා වාට දැන් බැලට් පේපර් එක අරගෙන වාට ඕනනම් මීට වැඩිය හොඳයි කියලා ලියලා එන්න පුළුවන් ඒක පස්සේ යන්නේ වාට කාටවත් ඡන්ද නොදා එන්න පුළුවන් හිස් බැලට් පේපර් එක ඡන්ද පෙට්ටියට දාලා එන්න ඕනනම් පුළුවන් වාට බැලට් පේපර් එක අරගෙන ලස්සන ඉරබසින සැන්දාවක් චිත්‍රයට නගලා එන්න එහෙම පුළුවන්
1: පුළුවන් පුළුවන්
2: හැබැයි ඡන්ද පොලට නොයා ඉන්න
1: බෑ
2: ඔට්ටු නෑ කිසි තේරුමකුත් නෑ ඒක පැත්තකින් බැලුවාම හැබැයි ඒගොල්ලෝ උත්සාහ කරනවා අර ප්‍රජාතන්ත්‍රවාදයට සහභාගීත්වයේ වැදගත් දේ. ජයග්‍රහණයේ දිවිදී වැදගත්.
1: වැදගත්
2: සහභාගීත්වයේ වැදගත්. එහෙම ඒවා දින ඒ වගේ දේවල් ටිකක් ගැන අපි අද ටිකක් කතා කරමු මේ වැසිබර සිකුරාදා දවසේ.
1: ඊට අමතරව අපි මාළවේ පුංචි කාර් නිවුස් ගැනත් විස්තරයක් කතා කරමු. හොඳ හොඳ ලාඩම්
2: හැඳ ජාමේ.
3: ලාඩම්

0: தியேட்டர்.
1: සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
2: අයියා මට මල් ගොඩක් දීලා.
1: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
2: හච් 15 පිස්සුවක්ම තමයි.
3: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
4: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයෙන්.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: ඔබත් ඒලෙවල් අවසන් ක්ලාසස් වෙත NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න අදම අමතන්න 011732000 NIBM ද සිටි යුනිවර්සිටි The place to be.
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්. දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි රිමෝට් රථයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
3: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නෙති.
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
5: අම්මේ, මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
6: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
3: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
4: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 එකට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: සියත පොකට් මනි අනුග්‍රහය.
6: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
8: 2019 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: Siete de vaina pura.
1: Mipei hita kemati nagite. Oba veta genenni.
2: අමරිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අමරිතා.

0: 라당. 샌디
1: 마클로
2: 땡 니캉 니캉 히탄나
1: 니캉 히탄나
2: ඔයා මෙහෙම පාරේ එනකොට
1: හරි බයික් එකේද
2: මොකේ හරි
1: හරි
2: පාරේ එනවා හරි එනකොට ඔයා දකිනවා පාරේ කිසියම් පුද්ගලෙක්
1: හා
2: කිසියම් කරදරයක වැටිලා ඉන්නවා
1: ඔව්
2: ඔයා මොකද කරන්නේ
1: බයික් එකෙන් බැහැලා
2: හා
1: ඉක්මනට ගිහලා මොකද්ද ආට උනේ කියලා මොකද්ද ඇත්තටම කරදරේ
2: අයිද ඔයා අහනවා මොකද්ද උනේ කියලා මම කරදරේ වැටලා නෑ
1: අම්බගෙඩි
2: කඩලාද පොල් කඩලාද දන්නේ මොකද්ද කඩන් ගියලා
1: ඒ වෙලාවට අමතක වෙනවා නේ ඒකයි අර මම ඇත්ත විදිහට තමයි රංගපාලා කිව්වේ
2: හරි ඊට පස්සේ ඒක ඇගහලේ කිව්වනේ පහුවෙන්ද ඔයා ආයේ එනවා ආයේ කව් වෙන කවුද බලන්නේ කරදරේ වැටලා ඉන්න
1: නෑ
2: දැන් මොකද
1: කරන්නේ නෑ
2: ආගමල යනවානේ
1: යනවා
2: මට කරදර නෑ ඔබ බලන්න
1: මට නම් බෑ
2: ඔව ඔව බලන්න කි කරදරේ වැටෙන්න කියලා නේ
1: ඔව මං කන කඩාගෙන ඊට පස්සේ
2: කට කඩාගෙන නැද්ද ජාන
1: හොඳට දේ
2: එහෙම වෙනවා මිනිස්සුන්ට සමහර උදව් කරන්න ගිහිල්ලා එහෙම කරදරේ වැටලා තිනවන අන්න අඳුරන මිනිස්සුන්ට
1: ඔව්
2: සමහරු රෑ තිස්සේ වාහනයක යන ගමන් අනේ අඳුරන්න නැති මේ මිනිස්සෙක් ලොකු බෑග් එකක් කෙල්ලගෙන පාරේ පයින් යනවා දැකලා උදව්වට නැග්ගගෙන ඈ ඊට පස්සේ පිහි අරව මේව පෙන්නලා ඒ මිනිහාගේ තීර දෙයක් කොල්ල කාලා ගිය වෙලාවල් තියෙනවා
1: ඔව් ඔව් ඔව්
2: ඒව විතරද එතකොට ලෝකෙ වෙන්නේ කියලා දැන් ඒකේ අඩිපැත්ත අපිට හිතන්න බෑ ඉතින් දැන් කවුරු හරි මිනිස්සෙකුට උදව්වක් කරන්න ගියාම ඒ උදව්ව ගන්න මිනිහා උදව් කරන මිනිහට කරදරයක් කරන එක සාමාන්‍ය දවසට කීපාරක් විතර සිද්ධ වෙනවද? ඒක අඩුයි නේද?
1: ඔව්.
2: ඒ වැඩිපුර සිද්ධ වෙන්න පුළුවන්.
1: උදව් කරන
2: අපි රැට යනකොට බෑග් එකක් කරේ ඉල්ලගෙන මිනිස්සෙක් පහින් යනවා. අපි ආවන්න ගහලා වාහනේ නග්ග ගන්නවා. නගගෙන මිනිස්සයා බහින් තනින් බහලා යනවා. ඒ වගේ උදව් කිරීම 1000ක් අතරේ එකක් වෙන්න පුළුවන්.
1: අර වගේ එකක්.
2: උදව් කරන්න ගිහිල්ලා ඉල්ලන් කන්න වෙන අවස්ථා. හැබැයි කතන්දර හැටියට ඉතුරු වෙන්නේ මොනවද?
1: අරව තමයි.
2: උදව් කරන්න ගිහින් ඉල්ලන් කාපුව තමයි කතන්දර හැටියට ඉතුරු වෙන්නේ. එහෙනම් අපිට හිතෙනවා මිනිහෙකුට උදව්වක් කරන එක වුණත් සිය පාරක් විතර
1: හිතන්න ඕන
2: වැඩක් කියලා. දැන් ජර්මනිය සහ තවත් සමහර යුරෝපීය රටවල්
1: ඔව්
2: නීතියක් දාලා තියෙනවා හදිසි අවස්ථාවකදී Tamanට උදව් කරන්න පුළුවන්කම තිබියදී උදව් නොකර නොසලකා හැරීම අපරාධ වරදක් කියලා.
1: බලන්නනේ.
2: හරිද ජර්මනියේදී හැම ඔයා පාරේ යන ගමන් කවුරු හරි වැටිලා ඉන්නවා නම් මේ අප්පෝ කවුද දන්නේ එක දවසකුත් ඕම එකකට උදව් කරන්න ගිහින් මට එන ලෙඩක් වැඩුණා කියලා අහක බලයි යන්න බෑ. ඔයා අඩු ගානේ ඉමර්ජන්සි නම්බර් එකකට කෝල් එකක් දීලා මෙන්න මෙතන මෙහෙම දෙයක් තියෙනවා කියලා
1: කියන්න
2: දැනුවත් කරන්න ඕනේ. මොකක් හරි විදිහකට බලධාරීන්ට ඔප්පු කරන්න පුළුවන් වුණොත් ඔයා සාමාන්‍ය සිවිල් පුරවැසියෙක් හැටියට ක්‍රියා කරන්නේ නැතුව ඒ වගේ මොහොතක් නොසලකා හැරලා අහක බලාගෙන ගියා කියලා ඔයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. බලන්න රේ කියන්නේ මිනිහෙක් තව මිනිහෙකුට උදව් කරන්න ඕනේ. මිනිහෙක් තව මිනිහෙක් ගැන පොඩ්ඩක් හිතන්න ඕනේ කියන එක පවා නීති දාලා හරිගස්සන්න වෙලා තියෙද්දිත් අපි කියනවානේ අපි සිවිලයිස් කියලා නේද?
0: ලන්ඩන්

0: රුපියල් දහසක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5, සඵල පොලිසියට 4.9, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පැංචා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
1: 2012 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ බ්‍රාංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
2: මේ දෙකක් දාගෙන ඉන්නද? ඇයි කන් දෙක පුරවල කන්නද? සින්දු දෙක දෙක ඇහෙන්නේ එතකොට. අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
3: නෑසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
2: නෑනේ अरे वाह सिंधु
4: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
1: අනුග්‍රහය
3: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ චක්කාරේ
1: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්
5: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
6: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
7: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLV තනට තහනිය දුතරයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියක වන්න
1: ඕන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම් දැන්ම සිංහහු බලේල නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා
8: ඔබේ ව්‍යාපාරය ඊළඟ පියවරට ඔසවා තබමු සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ගෙන එන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සේවාව යටතේ ඔබගේ සිහින හඹා යන්න අපි අත්වලක් වෙන්නම් තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC අපතන්න 13.99
9: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
10: මිලියන 2,5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76787 WhatsApp කරන්න
9: තාත්තේ මෙන්න ඔය අයියායි කියන සින්දුව වෛරල් වෙලා
11: දුවේක Facebook එකට දැම්මද
9: Facebook විතරක් නෙවෙයි මම ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
12: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
13: සීත Voice of Family.
14: register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
15: මේ කතාව පටන් ගන්නෙ රුකාන්තගේ
16: සුවඳ දෙන මල් වනේ
15: රයිනි තින් චුට්ටක් දඟයිනි
16: විසිත් කෙරුවසිත යලි අහුලකෙන
15: එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්
16: මුම්බයි මාගේ මුළු ජීවිතේම හීන පුරානේ
15: සනුක තමයි කුමාරයා මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ
17: ගැහෙනවා
15: ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න හෙට රෑ 7ට සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
18: එක්ස්ට්‍රා ෂොට්ස්. සජීවී ප්‍රසංගය. සරිත් සුරිත් විත් නිවුස් සංගීතයත් සමග.
19: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින්. විමසීම් 0712-792-741 හෝ 0712-992-312.
18: මාධ්‍ය අනුග්‍රහය සියත TV සියත FM
20: 98.2 98.4 සියත

0: හැමකලෝ මම වාහනේ බැදගෙන යනවා. මගේ වාහනේ කැඩෙනවා. මං ඉතින් අත දදා පාරේ ණයට උදව් ඉල්ලන. බලන්න කවුරු හරි උදව් කරේ නැත්තම්.
1: හොඳ වැඩි.
0: අනේ එහෙම කියන්න එපා. ඉවරයි නේති. මම හෙට්ටි පොල යනවා දැන් මගේ වාහනේ.
1: ඔව්.
0: අතර මගු ඒ
1: කියන්නේ වෙන ලෝකයක් අර හෙට්ටි පොල. මේ බයික් එක කරා වෙන ලෝකයකට යනවා කිව්වා.
0: යනවා කිව්වහම.
1: දෙම්මනි.
0: ඔව්. ඔර ගංගවල් පහු කරලා වෙලවල් කැලවල් පහු කරලා.
1: වෙන පැරලල් යුනිවර්ස් එක වෙන විශ්වයක එක තියෙන. හෙට්ටි පොල තියෙන මේ එහෙම මේ අපිට මේ ගඟෙන් පැරලා වැටෙන් පැරලා යන්න පුළුවන් දිහාවන් නෙවෙයි. ඒකට යන්න ඕනේ ස්ටාර් ගේට් එකක් හරහා.
0: ඉතින් යද්දි මම මගේ බයික් එක කැඩෙනවා. මගේ වාහනේ කැඩෙනවා. මොකද කරන්නේ? කවුරුත් නැති වුණොත් අසරණ වෙනවනේ. ඉතින් මං කියන්නේ කැඩෙන්නේ නැති, අප්සෙට් වෙන්නේ නැති වාහනයක් ගන්න දෙයනේ. ඒකයි මම කියන්නේ.
1: ආ ඒකයි කියන්නේ.
0: ඒකයි කියන්නේ.
1: කාරය ඇදෙන මනුස්සයෙකුට කරදරයක් වෙලා ඉන්නවද කොත් උදව් කරන්න කියන අති උතුම් ආදර්ශය නෙවෙයි මේ දෙන්නේ.
0: නෑ එහෙම කරන්න. හැබැයි ඉතින් අපේ වාහනේ අපිට ෂුවර් නම් පොඩක් ෂුවර්.
1: ආගවත් උදව් මොකටද?
0: ආගවත් උදව් මොකටද? නෑ එහෙම නෙමෙයි. උදව් ඕන අවස්ථා තියෙනවා.
1: ඔව් වාහනේ කොච්චර හොඳ වුණත් ආහාරහට ගහක් කඩන් වැටලා තිබුණොත්
0: මොකද්ද කරන්නේ?
1: වාහනේට තටු වෙනවා.
0: නෑ උදව් ඕන අවස්ථා තියෙනවා. අපි පුළුවන් තරම් අර අපි ගැන බලා ගන්න
1: ඕන. අසරණ තත්වයට තමන්ව පත්වීම අපි පුළුවන් තරම්
0: අඩු කරගන්න
1: බැරිද?
0: අඩු කරගන්න ඕනේ. ඉතින් ඒ නිසා
1: හොඳට ආව ඒක.
0: ඒ වගේ වාහනයක් ගන්නවා නම් ඉතින් හොඳ තැනක් කැපේ මකලු. කොහෙද තැන?
1: මාළවේ පුංචි කාර් නිවස.
0: පුංචි කාර් නිවස
1: ක්ලයින්ට් සන්තෝෂයි. ඒක ලස්සට
0: සුපිරිට කරානේ. ඉතින් වාහන වාහන 400ක් වගේ තියෙනවා අපි. නිතරම කියන එක කියන්නේ අපි හැමදාම කියන වාහන 400ක් තියෙනවා කියලා මිනිස්සු හිතනද මේකේ වාහන විකිණෙන්නේ නැද්ද කියලා.
1: ඒක විකුණන්නද පෙන්නන්නද කියලා වාහන ප්‍රදර්ශනයක්ද?
0: ඇත්තටම
1: හෝගාල වාහන ඉදර විකිණෙනවා. ඒ වගේම හෝගාල ඉදෙන්ද විකුණන වාහන මිනිස්සු
0: ඒකයි අපි නිතරම 400ක් වගේ තියෙන්නේ.
1: ඕ ඒ කොච්චරද 400ක් තියෙනකම මෙතන වාහන විකිණෙන්නේ නැහැ කියලා හිතන්නවා. ඔය ඉරිදාපොලේ පොල් දැකලා නැද්ද? හැම ඉරිදාතම පොල් තියෙනවා ඉරිදාපොලේ.
0: ඒ වගේ තමයි. අනිත් එක මේ එතන තියෙනවා රෙජිස්ටර් කරපු සහ නොකරපු වාහන. දැන් රෙජිස්ටර් කරපු වාහනයක් ගන්න යනකොට අපි දන්නේ නැහැ ඕක චෙක් කරන්න. අපි බාස්ලා නෙවෙයිනේ. හැබැයි ඒගොල්ලන්ගේ තියෙන ඔටෝඩොක් වාහන තත්ත්ව පරීක්ෂණ ඒකකයක්. ඒගොල්ලෝ වාහනේ හොයිස්ටර්ස් වලින් උස්සලා හොඳට චෙක් කරනවා. වාහනේ චැසිය ප්‍රශ්නයක් තියෙනවද? ගියර් බොක්ස් වල ප්‍රශ්නයක් තියෙනවද? ඊට පස්සේ ආ බෑග්ස් වල ප්‍රශ්නයක් තියෙනවද? ඔයිල් ලීක් එකක් තියෙනවද? එන්ජිමේ ප්‍රශ්නයක් තියෙනවද? මේ හැම ප්‍රශ්නයක්ම නිරවුල් කරලා හැමද නැත්නම් ප්‍රශ්න නැති වාහනයක් තමයි කස්ටමර් කෙනෙක්ට විකුණන්නේ. ඉතින් හොඳ වාහනයක් ගන්න නම් යන්න තියෙන හොඳම තැන මාළඹේ පුංචි කාර් නිවස. වාහනයක් ගන්න හිතුණු ගමන් පර්ස් එකේ සල්ලි ටිකක් පුරව ගත්ත ගමන් සල්ලි ටිකක් එකතු කරගත්ත ගමන් ගිහින් බලන්න පොඩි විසිට් එකක් දාලා බලන්න මාළඹේ පුංචි කාර් නිවසේ වාහන තියෙනවා. මං කියන්නේ ගියොත් ඔයා වාහනයක් අරගෙන තමයි ආපහු එන්නේ. මෙන්න ඇඩ්‍රස් එක පුංචි කාර් නිවස වාහන උද්‍යානයේ පුංචි කාර් රහන්දියේ පුංචි කාර් පර්මාලපේ.

0: Padang.
1: අපිට මේ ක්‍රේසි වෙන්දේසිය කරන්න කියලා ඇවිල්ලා ක්‍රේසි වෙන්දේසිය අමතක වෙලා නෙවෙයිනේ මේ නේද?
2: ඔව්. එහෙම එකක් නෙවෙයි. අද ක්‍රේසි වෙන්දේසිය නැති හින්න මේ අපි දෙන්න පොඩ්ඩක් ඇවිල්ලා මේ උදව්වක් විදියට කරලා යනවා.
1: එහෙම නැතුව මේ ක්‍රේසි වෙන්දේසිය කරන්න ඇවිල්ලා මාර වැඩි අමතක වුණානේ නෙවෙයි.
2: නෙවෙයි නෙවෙයි.
1: ක්‍රේසි වෙන්දේසිය ලබන සතියේ තියෙනවා. මේ සතියේ ක්‍රේසි වෙන්දේසිය නැහැ.
2: නැහැ.
1: මේ වෙලා තියෙන එක අපි මේ කතා කරගෙන සිටි අර යම් කිසි දෙයක් නොකර සිටීම.
2: ඔව්.
1: නීතියෙන් තහනම් වෙන අවස්ථා ගැන. සිංගප්පූරුවේ තියෙනවා මාර එකක්. සිංගප්පූරුවේ තියෙනවා සැන්ඩි නීතියක්. පබ්ලික් ටොයිලට් වල.
2: ඔව්.
1: ටොයිලට් එක ෆ්ලෂ් නොකිරීම.
2: හා?
1: නීතිය උල්ලංඝනය කිරීම.
2: කොහොමද හොයන්නේ?
1: ඒක මන් දන්නේ TV තියෙනවද දන්නේ නැහැ.
2: ඒකනේ.
1: මම දන්නේ නැහැ ඒක හොයන්නේ කොහොමද කියලා. හැබැයි කිසියම් විදියකින් ඔයා පබ්ලික් ටොයිලට් එකක් යූස් කරලා ඒක ෆ්ලෂ් නොකර හිටියොත් ඒක නීතිමය වරදක්. කෙලින්ම අපරාධ වරදක්. ඔයාලට ඒකට පනිෂ් කරන්න
2: පුළුවන්.
1: දැන් මම මේ සමහර තැන්වල දැකලා තියෙනවා. සමහර ලොකු කෝපරේට් ඔෆිස් වල එහෙම ඒ තියනවා ගහලා මේක යූස් කළා නම් ෆ්ලෂ් කරන්න
2: කියලා බෝඩ් පවා
1: නේද
2: නෝටිස් කරලා තියෙනවා.
1: බිසි ඇති නේද ඒක?
2: කරලා ඔක්කොම කරලා යනවා ඇති. කොහොම යනවද
1: මන්දා? 100ක් නෙවෙයි සමහරට නේද? සමහර විට
2: අමතක වෙනවා.
1: නින්දෙන් ඇවිල්ලා වැඩ කරනවා දැද හීනෙන් ඇවිදිනේ උන් එහෙම ඇවිල්ලා ඉන්නවා දන්නේ. කොහොමද මගේ හැමව දැකලා තියෙනවා. ඉතින් ඒකම මම කියන්නේ මේ සමහර දේවල් වලට නීති තියෙනවා කිව්වහම
2: පුදුම හිතෙනවා.
1: ඒකට නීතියකුත් ඕනේද බක් කියලා හිතෙන සමහර ඒවා තියෙනවා. දැන් මේ තව එකක්. මේක එහෙම ගන්න නෙවෙයි. මේක නම් ඇත්තටම නීති දාලා හරි මේ හැමතැනම කරන්න පුළුවන් නම් හොඳයි. ජපානයේ නිසි පරිදි කුණු වෙන් කලේ නැත්තම් කුණු බහැර කරන්න හදපු සිස්ටම් තියෙනවානේ. දැන් ඔයාලා කොහොමද ගෙදර කොහොම කුණු බහැර කරන්න කොහොමද?
2: අපේ ගෙදර අතර මම ඇනෙක්ස් එකේ
1: පුළුවන් තරමක් බඩට දා ගන්නවා. ගෙදර ඉතුරු වෙන ඔක්කොම ටික
2: ඇනෙක්ස් එකේ නේන්නේ.
1: කටට දා ගන්නවා.
2: ඉතුරු
1: කරන්නේ නැහැ.
2: කුණු නෑ අපේ ගෙදර. ඔක්කොම කුණු මගේ.
1: කනවා. ඔක්කොම ටික කනවා.
2: දැන් මෙහෙමයි. මේ කියන මගේ ඇනෙක්ස් එකේ නිකන් ඩස්බින් දෙකක් තියෙනවා. එකක් කෑම සහ අනිත් කඩදාසි පොලිතින් ඔක්කොම එකකට
1: දානවා.
2: ඒව අරන් යනවා ඇවිල්ලා. හැබැයි ඔයාට මතකද දන්නේ මේ පහුගිය කාලේ මේ ආවා මේ වෙන් කරන්න ඕනේ නැත්තම් අර කුණු අරන් යන නගර සභාවේ කට්ටිය අරන් යන්නේ නැහැ. හැබැයි දැන් මම දැක්ක දෙයක් තමයි ඉතින් නගර සභාවේ කට්ටියට පොඩ්ඩක්

0: කමිටිමල ගමන්
1: ආයගොල් අරර
0: ඒගොල්ලෝ අරන් යන හෙම අවස්ථාව මම දැකලා තියෙනවා.
1: අරංගිල ඒගොල්ලෝ වෙන් කරන්න නැතුව ඇති නේද?
0: ඒක කොහොම කරනවද දන්නේ නැහැ ඉතින් නේද?
1: ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. කියන්නේ දැන් අපි නිසි කසල කළමනාකරන වැඩසටහනකට රටක් හැටියට යන්න නම් ගෙවල් වලින් පටන් ගන්නවා.
0: අනිවාර්යයෙන්.
1: අපි හැමෝටම අපේ කුණු නිසි පරිදි කළමනාකරණය කරන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් ජපානේ නම් පුච්චන්න පුළුවන් ඒවා වෙනම, පුච්චන්න බැරියව වෙනම, පුච්චන්න බැරියවත් ප්ලාස්ටික් වෙනම, බෝතල් වෙනම, ඊට පස්සේ සයිස් එකෙන් ලොකු කුණු වෙනම, ඒ කියන්නේ ඕව සයිස් වේස්ට්, ඒ කියන්නේ අපි හිතමු කුණු මල්ලක දාන්න බැරි කුණු කැඩිච්ච මේසක කැලිටික, එහෙම නැත්නම් අහක දාන ඉලෙක්ට්‍රොනික උපකරණ වෙනම, එහෙම හරි ක්‍රයිටීරියා එකකට හරි පිළිවෙලකට අපිට අපේ කුණු ටික වෙන් කරලා ඉවත් කරන්න පුළුවන් නම් වෙන් කරලා ඉවත් කරාම අරයි යන්නත් කට්ටියේ ඉන්නත් තෝරේ. එහෙමද අපි වෙන් කරලා දුන්නාම නගර සභාවේ කට්ටිය ඔක්කොම අර එක මල්ලකට දාගෙන යනවා සමහරවල් අපි කල්පනා කරනවා මොකද්ද බං
0: මොකද ඉතින් අපි වෙන් කරේ
1: වෙන් කළේ කියලා. ඉතින් ජපානය ඉතාම සාමාන්‍ය ලෝකේ පිරිසිදුම නගර සහිත රටක් කියලා කියන්නේ ඒගොල්ලෝ හරි පිළිවෙලට වැඩේ කරගෙන. ඒ පිළිවෙල කවුරු හරි එහෙම කරනවා නම් දෙන්නේ
0: නෑ. ඒක නම් හොඳ නේ.
1: ඒක හරි ඉතින් නේද?
0: අපේ රටටත් ගෙනල්ලා දැන් දකුණු කියන්නේ කුරු
1: පිරිසිදා වෙලා බැරේ. ඒක
2: ලක්ෂ.

0: කව 5 විනාඩි 56 දැන් වෙලාව.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට
0: සියත පත්තරේ
1: උදේ 7:50ට අනුග්‍රහය
2: CDB රන්න ඇදෙන ස්තරම් තැනක් රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද?
6: Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
7: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
8: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
9: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.
10: Vogue Jewelers වෙත ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112 414 414 කොන්දේසි සහිතයි. Vogue Jewelers සැමදා ඔබ සමගයි.

0: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
1: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකයි කොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
2: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
4: අපස උසස් පෙළින් පසු සැබ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමකෙන් කළමනාකරණ පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ක්ෂේත්‍රයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්නා NSBM හරිත සරසවිය 2026 මැයි කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්මම තන්නා 011 544 5000.
5: පුංචිකාරි නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාරි නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාරි නිවස.
6: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති, පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
7: අපච්චි, මට කුරුල්ලෙක් ඕනේ.
8: ඉල් මහේ කුරුල්ලෙක් නම් ඉන්නව පුතේ.
7: අපච්චි,
8: ආ ඒ පාර මොකද?
7: මට ජෝඩු දාලා යන්න ඕනේ.
8: ජෝඩු දාලා යන්න ඕන නම් ඒත් ඉන්නවා ඉතින්.
7: කොහෙද ඉතින් ඉන්නේ අපච්චි?
8: සියතේ සියතේ සෙනසුරාදා උදේ 10ට සිය තහන්නකෝ.
9: ඔය අම්මට මන අපනම්බන් අපි ජෝඩු දාලා යන්න.
10: ගජිඳු ෆොන්සේකා සහ නිසල කාවින්ද සමගින් හෙට සියත T20.
11: සියත දිවයින පුරා.

0: FM.
1: දැන් වෙලාව හවස 6යි.
0: වේලාව ඔබ වෙත ගෙනාවේ
1: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු.
1: නිරිතතික බෝසම දිවින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වේ. අත්‍යවශ්‍ය ආනයනවල හිඟයක් ඇති නොවන බවට ජනපතිගෙන් සහතිකයක්. බහලු ප්‍රවාහන ගාස්තු ඉහළට. බැසිල් රාජපක්ෂට වරෙන්තු. ඉරානයේ සහ ඇමරිකාව අතර විශේෂ පණිවිඩ හුවමාරුවක්.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: Ladang.
1: අමුතු නීති ගැන කතා කරනවා නම් ඉතින් සැන්ඩි
2: දවසක් මදි.
1: හා
2: දෙකක් තුනක් ඕනේ.
1: ඇති වෙයිද? දෙකක් ඇති. මම කියන්නේ ඒකනේ, මම කියන්නේ අමුතු නීති ගැන කතා කරනවා නම් නෝත් කොරියාව අතහැරලා මේ වැඩේ කරන්න බෑ.
2: අපි ඊයේත් කිව්වා.
1: මේ ගැන කතා කළොත් ඒ
2: ඒගොල්ලෝ
1: ඉන්න
2: ඉහෙලින්ම.
1: මේකත් එහෙම එකක්. නෝත් කොරියාවල හැම තැනම පුළුවන් හැම තැනකම ඒගොල්ලන්ගේ සුප්‍රීම් ලීඩර්ස් ලගේ පිළිම හදලා පින්තූර ගහලා රෙමෙනේ තියෙන.
2: ඔව් ඔව්.
1: ඒ තැන් වලින් එහෙට්ට මෙහෙට්ට යනකොට මිනිස්සු ඒ ප්‍රතිමාවලට ඒ පින්තූරවලට ගරු කරන්න ඕන ආචාර සමාචාර දක්වන්න ඕන විදියක්.
2: කොහමද?
1: මම දන්නේ ඒගොල්ලන්ගේ වාකරි ඇති ඉති.
2: සලෝටයක් ගහනවා, වඳිනවා.
1: වඳිනවා හරි, හිටගෙන දෙකට නැමිනවා හරි, බිම පෙරලිලා පෙරලි පෙරලි වඳිනවා හරි, නේද?
2: වාකරි.
1: වාකරි කැම පූජා කරනවා හරි, වන්දන්නේ. මොකක් හරි ඒගොල්ලන්ගේ තියෙනවා කරන්න ඕන විදියක්. ඒ විදියට ඒ වැඩේ කළේ නැත්තම් නීතියෙන් දඬුවම් කරනවා.
2: බලන්නනේ. ඒ
1: කියන්නේ ප්‍රසිද්ධ ස්ථානයක අපි හිතමු කිම් ජොන් උන්ගේ ප්‍රතිමාවක් තියෙනවා. මම දැක්කේ නෑ කියලා අනේ ෂර් මම දැක්කේ නෑ කියලා කියන්න බෑ. දැක්කේ නැත්තම් තවත් වැරදි. මේක ඔය අනිවාර්යෙන් දකින්න ඕන. ඔය අනිවාර්යෙන් මේක දැකලා ඔය අනිවාර්යෙන් ඒකට හොම්බ පාත් කරන්න ඕන කියලා දැඩි නීති ක්‍රියාත්මකයි. අඩුගානේ දැක්කේ නෑ කියලාවත් මෙතන එහෙම එකක් තියෙනවා කියලා මං දන්නේ නෑ කියලාවත් ඒගොල්ලන්ගේ බේරෙන්න හම්බෙන්නේ
2: නෑ. ඇයි ඔය කතාවක් තියෙනවා මං කළු ඇමරිකාවේ හිටපු කොල්ලෙක් සංචාරක යන උතුරු කොරියාවට ගිහිල්ලා ෆොටෝ එකක් අනිත් පැත්තට එල්ලලා එනවා. ප්ලේන් එකෙන් එයාට ඇමරිකාවට යන්න වෙන්නේ නැහැ. හැබැයි එයා ආපහු ඇමරිකාවට එනවා. හැබැයි එන්නේ අංශභාගය හැදිලා.
1: එහෙන් දඬුවම් හම්බෙනවා.
2: දඬුවම් කරලා එයා ඇමරිකාවට ඇවිල්ලා සතියෙන් දෙකක් මැරෙනවා.
1: යන්න ෂෝක්‍රට නේද?
2: ෂෝක්‍රට සංචාරයක් කරනවා.
1: කීයටකොට හිතනව නේද අනේ හිතානින්දට උතුරු කොරියාව පැත්ත ගිහිල්ලා එන්න තිබ්බනම් සැන්ඩි වැරළවල හෙන්න තිබ්බනම් උතුරු කොරියාවට පොඩ්ඩකට අතිවිදක් කරලා
2: නීති පිළිපැදලා ඉන්නවා.
1: නීති නෙවෙයි දැන් මොනවද අපි ලබන සතියේ ක්‍රේසි වෙද්දී දෙන්නේ?
2: මේ ලබන සතියේ අපි සිකුරාදා හවස 6:00 වෙද්දී ඔබට දෙනවා ඉතාමත් ලස්සන යුනිසෙක්ස් බ්‍රේස්ලට් එකක්. ඉතින් මේක සන්නමහල් ජුවලර්ස් එකෙන් හම්බ වෙන්නේ. හරිම ලස්සන බ්‍රේස්ලට් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේක අඩුම ලංසෙන් වාගේ කරගන්න පුළුවන් රුපියල් 150යි. හැබැයි ඉතින් අඩු ගානට ගන්න පුළුවන්. ඔන්න ඉතින් සර්ප්‍රයිස් එක දුන්නා. දැන් රත්තරම් පුරෝගෙන ඇත්තේ මේ ටිකේ නේද? මාල
1: දුන්නා දුන්නා
2: නේද? බ්‍රේස්ලට් 4-5ක් අතේ.
1: ඔව්.
2: මාල 20ක් විතර කරේ.
1: දැන් කවුරු හරි රත්තරම් බඩු කඩයක් දාලා
2: තල්ලෙත් නැහැ. රත්තරම් ටිකකට කරා. හරිද? ඉතින් ඒතරම් රත්තරම් දීලා තියෙනවා. ඉතින් රත්තරම් ආයතනයකින් තමයි ඔබට මේ රත්තරම් බ්‍රේස්ලට් ටික ලැබෙන්නේ සොන්න මහල් ජුවලර්ස් එකේ. ඉතින් කොහොම හරි සිකුරාදා හවස 6:00 වෙනකන්, ඒ කියන්නේ ලබන සිකුරාදා, හරිද? ලංස තියන්න. මෙන්න මේ විදිහට ක්‍රිස්වෙන්දි සිටි රෙජිස්ටර් වෙන්න RG කියලා ටයිප් කරන්න, හිස් තැනක් තියන්න KW කියලා ටයිප් කරන්න. ඒ මැසේජ් එක 3944 SMS කරන්න. ඊට පස්සේ සිකුරාදා හවස 6:00 වෙනකන් මෙන්න මෙහෙම ලංස තියන්න. KW කියලා ටයිප් කරා, හිස් තැනක් තිබ්බ අඩුම ලංස ටයිප් කරා. ඒ මැසේජ් එක 3944 SMS කළා.

0: කොලරක නගිනවා නගිනවා නගිනවා නගිනවා නගිනවා නගිනවා නගිනවාට
1: ඔයා හෙවගේ පඩිවෙලකින් ඩොලර් එකට පණ ඇවිල්ලා නගිනවාගේ
0: ඔයා කවදරි හලදිර ඩොලර් එක බහිනවා බහිනවා බහිනවා කියලා කවදරි හලදිරොත්
1: බහින්නේ
0: නැහැ ඔය නගිනවා නගිනවා වෙලාකට හැම නැගල් නැගල ඉඳ ගන්නව පොඩ්ඩක් කරලා ටිකක් කළා එතෙන් ඩොකල ඉඳගෙන ඉන්න ඉඳගෙන ආයෙ නගිනවා දිගටම නගිනවා නම් ආයෙ නගිනවා දැන් රුපියල් 350ත් පහු කරගෙන නැගල තියෙන ඩොලර් එක
1: රුපියල් අවප්‍රමාණේ වෙලා
0: ඔ රුපියල් චුට්ටි වෙනවා රුපියල් චුටි චුටි චුටි වෙනවා
1: ඒක දන්නේ දැන් හදන රුපියල් 100 පොඩියට හදන්නේ නේ
0: ඔය කිව්වේ ඔව් ඒක තමයි ඒ ඒක අවප්‍රමාණයට තරම පෙන්නන්න තෝ කාසිය චුටි චුටි චුටි කරනවා තව ටික කාලෙක කාසියෙන් පිටි පැකට් එක මට ගහන්න ඕනේ මෙතන මේ ඩොලර් එකක් ගැන කතා කරන්න පටන් ගත්තා නේද
1: මොකද දැන් ඩොලර් ගැන කතා කරන්නේ
0: ඩොලර් ගැන කතා කරන්න පටන් ගත්තේ ඩොලර් එක නගිනවා ඒ පැත්තෙන් අනික් පැත්තෙන් ලංකාවට ගෙන්නන වාහනවලට ටැක්ස් එක මත අනිවාර්යයක් පනවලා තියෙනවා. එතකොට වාහනවල ගණන් මිනුම් ටිකක් වෙනස් වෙලා තියෙනවා.
1: ඔව් ඔව්.
0: ඉතින් හුඟ දෙනෙක් අලුත් වාහනයක් ගන්න හිතාගෙන හිටපු අයත් දැන් පොඩ්ඩක් ටිකක් පරණ වාහනයකට සෙටල් වෙමු නේද කියලා හිතනවා ඇති.
1: ඔව්.
0: එහෙම හිතනවා නම් ඇත්තටම හොඳ ඔප්ෂන් එකක් ඒක ඈ. හරියට බලලා කරලා සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් හොඳ එකක් අරගත්තොත් ඒක මේ වෙලාවේ නරක ඔප්ෂන් එකක් නෙවෙයි.
1: ඔතන තියෙන ප්‍රශ්නේ මකලෝ මේ අර සෙකන්ඩ් හෑන්ඩ් වාහනයක් ගත්තදි හොඳ වාහනයක් හොයාගන්න තියෙන අමාරුවනේ.
0: අමාරු කියන්නේ අපි අමාරු කරගන්නවනේ ඒක. අපි ඒක අමාරු කරගන්න 100 දෙනෙකුට විතර කෝල් දාලා ටැංකි 100ක විතර
1: ගිහිල්ලා
0: වාහන 100ක් විතර බලලා බොරු 200ක් විතර අහලා එහෙම අපි වැඩේ සංකීර්ණ කරගන්නවා.
1: Facebook එකේ post දාලා
0: මට වාහනයක් ඕනේ කියලා. ඊට පස්සේ බොරු කාර්යෝයි ඇන්දිලි කාර්යෝයි රැවටිලි කාර්යෝයි නාඩගම් කාර්යෝයි සේරම මැසේජ් කරලා ඒ සේරටම අහුවෙලා ඒ වාහනේ ගන්න හිතා හිටපු සල්ලි වලින් සෑහෙන ගාණක් වාහන බලන්න යන්න වියදම් කරලා.
1: ඔව්.
0: එහෙමනේ ඉවර කරගන්න. එහෙම නටන්න නැතුව.
1: ඔව්.
0: යන්න කොහොනේ මලබි පුංචි කාර්නිවස්.
1: අච්චර සාගරේට වාහන ගොඩක් තියෙනවා.
0: හොසෙටන්.
1: ඉතින් වාහන ගන්නවා නම් ඉතින් මං කියන්නේ එතෙන්ට යන්න. එතන තියෙන හොඳ වාහන දැන් ඔය කිව්වා වගේම රෙජිස්ටර් කරපු වාහනත් එතන තියෙන නොකරපු වාහනත් තියෙනවා. එයාලා කියනවා මේ මකලෝ ලංකාවේ හැමතැනම වාහන එතෙන්ට එනවලු. කියන්නේ වාහනයක් විකුණලා දෙන්න කියන.
0: ඔය ඊයේත් කිව්වා
1: 420. හැමතැනම එනවා.
0: 4 කිනවලුනේ වාහන.
1: නෑ වාහන නෑ 420 කියන්නේ හැම පැත්තෙම කියන එක හරියද? ඉතින්
0: මම අදාලුද විගණ ගත්තා එක. 420 කියන්නේ 4 කියන්නේ 4 නෙවෙයි. හැම 4 යනු හැම 1 2 3 හැම 5 6 7 8
1: මං කියන්නද මේක මාළබේ පුංචි කාණිවස ගැන? හරිද? ඉතින් වාහන තියෙනවා එතන. අනිත් එක රෙජිස්ටර් කරපු වාහන හැම එකක්ම ඒගොල්ලෝ චෙක් කරලා තමයි කස්ටමර් කෙනෙක්ට විකුණන්න දාන්නේ. විශේෂයෙන් කියන්න ඕනේ ගාන කතා කරගන්න යනකොට වාහන හිමිකරුවත් එක්ක තමයි ගාන කතා කරගන්න තියෙන්නේ. කියන්නේ අපිට කොයි වෙලාවකවත් මාළබේ පුංචි කාණිවස මැදිහත් වෙලා ගාන මෙච්චරයි කියලා කියන්නේ. ඒක අපි ඩිස්කස් කරගන්නේ වාහනේ හිමිකරුවත් එක්ක. ලීසින් පහසුකම්, තක්සේරු සේවා, ඔය හැම එකක්ම, රක්ෂණ සමාගම්, ඒ හැම එකක්ම මාළබේ පුංචි කාණිවස තුලම පිහිටලා තියෙනවා. ඉතින් යන්න මාළබේ පුංචි කාණිවසට ගිහිලා වාහනයක් ගන්නකොට ඔයාට හැම දෙයක්ම එකම තැනින් කරගෙන වාහනේ අරගෙන එළියට බහින්න පුළුවන්කම තියෙනවා. මෙන්න ඇඩ්‍රස් එක පුංචි කාණිවස වාහන උද්‍යානය, පුංචි කාර් හන්දිය, පුංචි කාර් පාර් බලවේ.
2: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
3: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
4: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
2: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0718 132 77.
5: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
6: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: කවුරු මොනව කිව්වත් ප්‍රීවිල් ලීසින් නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. මේ අභියෝගාත්මක කාලයේදී ඔබට අත්වැලක්වන ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බජාජ් බ්‍රෑන්ඩ් නිව්, පෙට්‍රල්, ඉලෙක්ට්‍රික් සහ ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ සඳහා ලීසින් ගන්නවා නම් පහසුම තැන ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. අමතන්න 0114 700.
8: හිතගත් අයගේ අතගිලි බැඳෙන මේ ස්වර්ණමය කාලේ ඔබට වෝග් ජුවෙලර්ස් සපකින් අනගිත ඉමනාවා රුපියල් 110 හා 115කට වඩා වැඩි කැරට් 18 දියමන්ති සහ වටිනා ගල් ඇල්ලු ආභරණ සඳහා රුපියල් 40,000ක් සහ රුපියල් 70,000ක gift vouchers අපෙන් ඔබට. ඔබට ඔබගේ කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාවෙන් වගේම දිවයිනපුර ඕනෑම වෝග් ජුවෙලර්ස් ශාඛාවකින් මේ 29 වෙනිදා දක්වා මේ අනගේ අවස්ථාව ඔබටත් විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112 414 414 Vogue Jewelers. සමදා ඔබ සමගයි.

0: ඉලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සමත්
1: ඒලවල් අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business, computing, design, data science, engineering, languages, psychology, logistics and unshaking සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM, the city university, the place to be.
2: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ cashback කතාව. ෂනාලි, ලී වගේද ස්විස්ටෙක් ඇලුවීනියම්. ආකිටෙක් වගේම ෆැබ්‍රිකේටත් හයිලි රෙකමන් කරා. ලව්ලි, ඊට පස්සේ සහෙලි. ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා. කෑෂ්බැක් එක වගේම අවුරුදු 30ක වොරන්ටියත් ලැබුණා. ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙනවනේ.
3: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට වට්ස්ඇප් කරන්න.
4: 98.2 98.4
5: ඔබ වෙත ගෙනෙන්නේ
6: අමෘතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
7: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
6: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අමෘතා.

0: Tang.
1: නීති ගැන අපි කතා බහ කරගෙන ආවේ නේද? සමහර දේවල් තියෙනවා මේ අපිට ඕන නොකර ඉන්නවා කියලා අපි හිතුවට දැන් ලෝක රටවල් වල ඒවා නීතියට ඇතුළත් කරනවා. එහෙම නොකර ඉන්න බෑ. දැන් උදාහරණයක් හැටියට හැම දරුවෙකුටම අධ්‍යාපනය ලැබීමේ අයිතියක් තියෙනවා කියලා කිව්වට ගොඩක් රටවල් වල ළමයින්ගේ ඉස්කෝලේ යවන්න නැති එක දෙමව්පියන්ගේ ක්‍රිමිනල් ඔෆෙන්ස් එකක් හැටියට, එහෙම නැත්නම් සිවිල් වරදක් හැටියට සලකන්නේ
2: නැහැ.
1: හැම ළමයෙකුටම අධ්‍යාපනය ලබන්න අයිතියක්
2: තියෙනවා.
1: හැබැයි යවන්න ඕනේ කියලා නීතියක්
2: නැහැ.
1: සමහර රටවල් හැබැයි ඒකත් නීතියට අරගෙන ඇවිල්ලා තියෙනවා. උදාහරණයක් හැටියට ප්‍රංශේ දෙමව්පියන්ට බෑ ළමයින්ව ඉස්කෝලේ නොයවන්න.
2: ඒලා
1: අනිවාර්යයෙන්ම ළමයින්ව ඉස්කෝලේ යවන්න ඕනේ. ළමයි ඉස්කෝලේ යනවා කියලා ගෙදරින් ගිහිල්ලා ඉස්කෝලේ යන්න නැතුව එහෙම පැනලා ගියාමත් දෙමව්පියන්ට ඒකේ ප්‍රතිඵලවලට මුහුණ දෙන්න
2: සිද්ධ
1: වෙනවා. ඒක නීතියෙන් ඒගොල්ලන්ව බැඳලා තියාගෙන තියෙනවා. ළමයින්ව අනිවාර්යෙන් ඉස්කෝලේ යවන්න ඕනේ කියලා. ඊට පස්සේ අපි ගත්තොත් දැන් අපි ලංකාවේ කතා කරනවා පාරේ ඉන්න බල්ලෝ ගැන, මේ අතෑරලා දාලා තියෙන සුරතල් සත්තු ගැන, අර එහෙම
2: කන්න දෙනා ගිහිල්ලා ෆොටෝ ගන්නවා, මේ දානෝ සත්ත කරුණාව පෙන්නනවා,
1: එහෙම ඒවා තියෙනවා. ඒ වුණාට මෙලව රහන්නේ
2: නැහැනේ.
1: ඒවා කරන කට්ටිය හොඳයි, ඒවා කරන් යන්න
2: නරකයි කියනවා නෙවෙයි.
1: දැන් ඉතාලිය තියෙනවා ඔයාගේ ගෙදර ඇති කරන සුරතල් සතුන්ව නොසලකා හැරීම නීතිමය වරදක්.
2: කියන්නේ ගෙදර ඇති කරන සුරතල් සතුන්නේ.
1: ගෙදර ඇති කරන සත්තුන් ඒ හේති පාරවල් එහෙම සත්තු නෑ එහෙම. ගෙදර ඇති කරන සත්තුන්ව නොසලකා හැරීම. ඒ කියන්නේ ඒ අය හරියට බලා ගන්න බැරි වෙන එක, ඒ අයගේ අසනීප වලට ඇටෙන්ඩ් වෙන්න බැරි වෙන එක, හරියට කෑම බීම දෙන්න බැරි වෙන එක, ඒ අය ඊට පස්සේ අපි හිතමු සුරතල් සත්තු ගෙදරින් එළියට ගිහිල්ලා පාරවල් වල හැසිරෙන එක වගේ කාරණාවලදී සුරතල් සත්තු ඇති කරන කෙනාට නීතිය ක්‍රියාත්මක කරනවා. දැන් නීතිය කියන එක සැන්ඩි ඉස්සර හිතපු තැනින්ම නෙවෙයි ලෝකෙ හිතන්නේ. ඉස්සර සාමාන්‍යයෙන් අපි නීති දාන්නේ තව කෙනෙකුට කරදරයක් නැතුව ජීවත් වෙන්න ඕනේ. ඔයාගෙන් තව කාට හරි කරදරයි නම් ඒකට විරුද්ධව නීත්‍ය අනුකූලව පියවර ගන්න. ඒක තමයි නීතියේ පරණ අයිඩියා එක. හැබැයි දැන් නීතිය පාවිච්චි කරනවා අපි හිතමු ඔයා සමාජයේ ප්‍රගමණයට සක්‍රියව දායක වෙන්න
2: ඕනේ.
1: එහෙනම් තමයි අර ඕස්ට්‍රේලියාවේ ඡන්දය දාන්න නැති එක නීතිමය වරදක් බවට පත් වෙන්නේ. සමහර වෙලාවට ඔයා මේ අනිත් මිනිස්සු වෙනුවෙන් යම් යුතුකමක් වගකීමක් ඉෂ්ට කරන්න ඕනේ. ඒකයි ජර්මනිය අර පාරිදි කාට හරි උදව් නොකර ගියොත් එහෙම ඒගොල්ලන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේ. තව පැත්තකින් අපි හදලා තියෙන සෝෂල් ඕඩර් එක අපි මොකක් හරි හදලා තියෙනවා. ළමයි ඉස්කෝලේ යන්න ඕනේ, මිනිස්සු වැඩට යන්න ඕනේ, උදේට නැගිටින්න ඕනේ, රැට නිදා ගන්න ඕනේ කියලා මේ ඕඩර් එක පරිස්සම් කරන්න ඕනේ. ඒ හින්දා තමංශේ වගේ රටවල ළමයි ඉස්කෝලේ යවන්නේ නැති එක නීතිමය වරදක් බවට පත් වෙන්නේ. එහෙම මේ නීති කියන්නේ ඉස්සර වගේ ඉස්සර ලෝකෙනක් හොරකම් කළාද? කපනවාද? හොරකම් කළාද? කපනවාද?
2: එහෙම
1: බොරු කිව්වද? දලවනව ඇහැ. ඔයාගෙන් අනුන්ට කරදරයක් නොවෙන්න විතරයි ඉස්සර නීති තිබුණේ. හැබැයි දැන් නීති හැදිලා තියෙනවා අපිව වඩා හොඳ පුරවැසියෙක් කරන්න.
2: අනිවාර්යෙන්.
1: මේක අපිට හිතලත් කරන්න පුළුවන් එකක්.
2: හිතලා කරන්නේ නැති හින්දා තමයි.
1: හිතලා කරන්නේ නැති හින්දා නීති දාලා කරන්න වෙලා තියෙනවා.
2: රස්සාවක් කරන එක අනිවාර්ය කරපු රටවල් තියෙනවද දන්නේ? අවුරුදු 16න් හරි 18න් හරි පස්සේ අනිවාර්ය රස්සාවක් කරන්න ඕනේ.
1: දැනට මට හිමයක් අහුවෙලා නැහැ, පොඩ්ඩ හොයලා බලමු මේ මරු එකක් එක. මෙහෙමයි ඉතින්. 18න් පස්සේ අනිවාර්යෙන් රස්සාවක් කරන්න ඕනේ කියලා නීතියක් තියෙනවා නම් ඒ රටේ 18 සම්පූර්ණ වෙන හැමෝටම කරන්න රස්සාවල් තියෙන්නත්
2: ඕනේ.
1: තමයි ඉතින් ප්‍රශ්න. අපි වැඩක් නැහැ, ඔය ප්‍රශ්න අපි යන් යන්. චාලියා ඔය ඇති දැන්
2: හෙට නෙමෙයි
1: හෙට කොහෙද
2: හෙට මම එනවා.
1: තෝ ඔයා එන්න මම එන්නේ සඳුදා.
2: සඳුදා පාට. එහෙනම් අපි හම්බෙමු සඳුදා සද්දිතින් පරිස්සමෙන් ඉන්ටෝන සත්‍යන්තේ.
1: ගිලන්න මං මකලෝ.
2: මම සැන්නේ.
3: ලන්ඩන්.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටකත් සියත ප්‍රෝෘති. සියත ප්‍රෘති සිරස්ථල.
1: නිරිත දෙක බෝසම දිවින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙයි. අත්‍යවශ්‍ය ආනයනවල හිඟයක් ඇති නොවන බවට ජනපතිගේ සහතිකයක්. බහලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට. බැසිල් රාජපක්ෂට වරෙන්තු. ඉරානයේ අමරිකාව අතර විශේෂ පණිවිඩ හුවමාරුවක්.
0: දේශීය සියත. Local news on සියත.
1: නිරිත දෙක බෝසම දිවින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. යනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. කලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් සිට වැඩි තද වැසි ඇති විය හැකි බවයි. දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවේ ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් පස්වරු දෙකෙන් පමණ පසුව වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
2: මේ වැසි සහිත කාලකුණ තත්ත්වයේ ඉදිරිපැය කිහිපය තුළ තවදුරටත් අපිට අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, ඒ වගේම වයඹ පළාත්වල සහ ඊට අමතරව මහනුවර, නුවරඑළිය සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල අද දවස පුරා වාගේ වැසි අපේක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම ඇතැම් ස්ථාන මිලිමීටර් 150 100 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කිරීමේ හැකියාව තවදුරටත් පවතිනවා. මේ නිසා විශේෂයෙන් මේ ගංගා නිම්නාශ්‍රිතව, ඒ වගේම පහත් බිම්වල ජීවත් වන ජනතාව සහ ඒ වගේම නායම් අනතුරු සහිත ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධ විශේෂ අවධානයක් යොමු කරන්න කියන එක මත කරන්න
1: කැමති. කැලණි ගඟ, කළු ගඟ ඇතුළු ගංගා තුල සුළු ගං වතුර තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ ප්‍රධාන ඉංජිනේරු චාමරයා පාරච්චි පැවසුවේ මේ පිළිබඳව ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි.
3: මිලිමීටර 300-350 ඉක්ම ශාපදනයක් ලැබිලා තියෙනවා බඩාගම් ප්‍රදේශයේ. ඊට අමතරව කැලණි ගංගා ද්‍රෝණිය, අත්තනගලු ගංගා ද්‍රෝණිය සහ කළු ගංගා ද්‍රෝණිය බොහෝ ප්‍රදේශවලත් මිලිමීටර 200-300 අතර වර්ෂාපදනයක් ලැබිලා තියෙනවා. ඒ නිසා එම ගංගාවල ජල මට්ටම ඉහළ මට්ටමක තියෙනවා. විශේෂයෙන්ම අත්තනගලු ද්‍රෝණියේ දූණමලේ අපේ ජලමාපක ස්ථානයේ සුළු ගං වතුර මට්ටම වා ගිහිල්ලා තියෙනවා. කැලණි ගංගා ද්‍රෝණියේ හංවැල්ල ජලමාපක ස්ථානයේ සුළු ගං වතුර මට්ටමට ආසන්න මට්ටමක තමයි ජල මට්ටම තියෙන්නේ. තවමත් ජල මට්ටම වැඩි වෙමින් තමයි පවතින්නේ. කළුගඟ මිලකන්ද ජලමාපකයේ ත්‍රිගම් වතුරට ආසන්න මට්ටමක ජල මට්ටම පවතින්නේ. මේ මහජනතාවට විශේෂයෙන් දැනුම් දෙන්න අවශ්‍යයි. මේ වෙලාවේදී ගංගාවල ජල මට්ටම වැඩි වෙද්දී ගංගා ආශ්‍රිතව කරන ක්‍රියාකාරකම් වලදී බොහොම පරිස්සමින් කටයුතු කරන්න. විශේෂයෙන් දිනෑම වගේ කටයුතු වලදී පරිස්සම් වෙන්න ඕනේ ජලය නිසා වෙන අනතුරු අඩු කර ගැනීම සඳහා.
1: මේ අතර පවතින අධික වැසි සහිත තත්ත්වයක් සමග දිස්ත්‍රික්ක 3ක් සඳහා නිකුත් කර තිබූ නායම් අනතුරු ඇඟවීම් දිස්ත්‍රික්ක 6ක් දක්වා වැඩි කර තිබෙනවා. කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, කෑකළ සහ නුවරඑළිය එම දිස්ත්‍රික්කයි. අමෙරිකානු ඩොලරයක විකුණුම් අනුපාතය රුපියල් 353.17ක් ලෙස වාර්තා වී තිබෙනවා. ඒ ගැනුම් අනුපාතය රුපියල් 342.67ක්. ඔස්ට්‍රේලියා ඩොලරයක විකුණුම් අනුපාතය දැක්වුණේ රුපියල් 254.31ක් ලෙසයි. ඒ ගැනුම් අනුපාතය රුපියල් 242.60ක්. ස්ටර්ලින් පවුමක විකුණුම් අනුපාතය දැක්වුණේ රුපියල් 475.12ක් ලෙසයි. ඒ ගැනුම් අනුපාතය රුපියල් 458.60ක් ලෙස දැක්වුණා. මේ අතර බහලුම් ප්‍රවාහන රත ගාස්තු ඉහළනංවන බව බහලුම් ප්‍රවාහන රත හිමියන්ගේ සංගමය පවසනවා. ඒ සභාපති සනත් මංජුල සඳහන් කළේ ආනයනික බහලුම් ප්‍රමාණයද පහත ගොස් ඇති බවයි.
4: සැලකිය යුතු ප්‍රමාණයකින් ආනයනික බහලුම් අඩු වෙලා තිබෙනවා. මොකද විශේෂයෙන්ම මේ ඩොලරගේ අගේ ඉහළ යාමත් එක්ක ආනයනකරුවන් ආනයනය කිරීම අඩු කිරීමක් කරලා තියෙනවා. මොකද මිල හරියාකාරව ස්ථාවරයක පැවැත්වීම නැති නිසා, දැඩි බලපෑමක් එල්ල වෙන නිසා මීට පෙර ඉන්ධන මිල ඉහළ යාමත් සමග රෝහණ ගාස්තු වැඩිවීමක් වුණා. ඉදිරියේදී ඉන්ධන මිල ඉහළ යාමත් එක්ක සහ මේ ඩොලරේ අගේ ඉහළ යාමත් හේතු කොටගෙන අපිට ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා.
1: ඩොලරේ වටිනාකම ඉලියාම හමුවේ කර්මාන්තකරුවන්ට දැඩි බලපෑම එල්ලවී ඇති බවයි ලාංකීය එක්සත් ව්‍යවසායකින්ගේ සංසදයේ සභාපති ටානියේ සබේ සුන්දර පැවසුවේ.
5: ව්‍යාපාර ක්ෂේත්‍රයේ රැඳිලා ඉඳන රටේ ආර්ථිකයට දායකත්වේ දීපු ක්‍රිප් එකේ ඉන්න මිනිස්සුන්ට මොකද වෙන්නේ කියන එකයි මම මේ අහන්නේ. එතකොට මේ මිනිස්සු දැන් යන්තම් හරි ව්‍යාපාරටි කරගෙන යනවා. ඊට පස්සේ අපි කබලෙන් නිපද වැටුණා මගේ වෙලා නේද ඉන්නේ. ඉම්පෝට්ස් ටික සම්පූර්ණයම නවත්තන්න ඕනේ මේ රටට එන. මේ රටේ ඉම්පෝට්ස් ටික නවත්තලා මේ රට ඇතුළත නිෂ්පාදන
1: ඩොලරේ වටිනාකම ඉහළයාම හමුවේ ඖෂධ හිඟයක් ඇතිවීම වළක්වා ගැනීමට පියවර ගත යුතු බවයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේ.
6: ඩොලර් වලින් ගෙවිය යුතු වන මුදල් නිසි පරිදි ගෙවා ගත නොහැකි තත්ත්වයක් උදා වුණොතින් ඖෂධ සැපියුම් කරුවන් මෙරටට ඖෂධ ලබා නොදෙන තත්ත්වයක් නිර්මාණය වුණොත් එමත් අපේ රටේ 2020-22 කාල සීමා වගේ ඖෂධ හිඟයක් ඇතිවෙන්න දැඩි අවධානමක් පවතිනවා. අපි මේ ගැන අවස්ථා කීපයකදීම අනුතුරු යැවීම කළා. කල්තියාමේ ඇතිවිය හැකි සෞඛ්‍ය අර්බුදයට සූදානම් වීමේ අවශ්‍යතාව හැබැයි ඒ සම්බන්ධව අපිට මේ දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැත්තෙන් ධනාත්මක හෝ සාධනීය ප්‍රතිචාරයක් දක්නට ලැබෙන්නේ නැහැ.
1: විනිමය අනුපාතයේ බතු ඇති තත්ත්වයේ විදේශ ණය සඳහා පොලි කිවීමේදීද බලපානු ඇති බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා පැවසුවේ.
7: ඔබ උදේට සීනි ඇටයේ ඉඳලා ඔබ දවස නිමා කරන්නට යන සියලුම වියදම්වල ප්‍රවාහන ගාස්තු, ආහාර ගාස්තු, ඉන්ධන වියදම් මේ සියලුම දේවල් වලට රුපියලේ ෂය වීම බලපානවා. එතකොට මේ ධන ජීවිතයේ වියදම් ඉහළ යනවා. දැන් අපි පොලි කිවීම කරන්නට ඕනේ. එතකොට පොලිගෙවින් කන්වර්ට් වෙන්නේ හැරෙන්නේ වර්තමාන විනිමය අනුපාතිකයට අනුව. ඒ අනුව අනිවාර්යයෙන්ම ණය බරෙහි විශේෂයෙන්ම පොලියේ වැඩිවීම හරහා අපේ අයවැය ලේඛනයේ ගිණුමට ඒක බලපානවා. ඒකින්ද ඒක ඉහළ යනවා.
1: රුපියල අප්‍රමාණය වීමේ බලපෑම ශනිකව යථාතාත්වයටපත් නොවන බවයි අමාත්‍ය අනීජන්ත ප්‍රනාන්දු සඳහන් කළේ. ඔහු මේ සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින්.
8: කිසිදු ආකාරයකට ආනයන සීමා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ආර්ථිකය හකුලන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඩොලරය ඉහළ යෑමේ තෙරපුමට ප්‍රතිපත්තිමේ තීන්දුවක් විදිහට පුද්ගලික වාහන ආනයනය මාස කිහිපයකින් කල් දමා ගැනීම සඳහා තීරුබදු අධිභාරයක් පැනෙව්වා. ඒක පැහැදිලි කරා. මේ මැයි 15 වාහන 1782 එකේ බොරු 4000ක් නෙමෙයි. එදා හැබැයි යෙදවිච්ච විනිමය ප්‍රමාණය ඩොලර් මිලියන 23ක්. තොර ඊට කලින් දවසට වඩා පොඩ්ඩක් වැඩි වෙනවා. ඉතින් ඒක සිකුරාද දවසකුත් උනා. ඒක එදා විතරනම් උනේ. ඒ තොරතුරු ගිහිල්ලා උනා නම් ඊට කලින් දවස්වල ඊට වඩා ඩොලර් පාවිච්චි කරලා තියෙන්න බෑනේ. මාර්තු 20 වගේ ඩොලර් මිලියන 46.36 කානනය කරලා තියෙනවා. ඒ අර බය විසින් හදන බය විසින්. කියලා ගියේ ඒකේ බලපෑම එක දවසින් දෙකෙන් තීරණය වෙන්නේ නැහැ. හෙට ඩොලරය පල්ලයට ආපු පමණින්ම මොකද මේ වෙනකොට ගෙවීම් තියෙන්න පුළුවන්. මේ බලපෑම ටික කාලයක් යන්න පුළුවන්. කෙසේ වෙතත් ඒ සාමාන්‍ය මට්ටමට ළඟා වීම හොඳයි. ඒ පුද්ගලික ක්‍රෙඩිට් වල තත්ත්වයත් අමල් ඒකයි. නිශ්චිත වශයෙන්ම කියන්න පුළුවන් ශ්‍රී ලංකාව තුළ කිසිදු ආර්ථික අර්බුදයක් නැහැ විතරක් නෙමෙයි ස්ථාවරත්වයෙන් ආර්ථිකය මේ තත්ත්වයේ සමාන කරන ඉදිරියට යනවා.
1: ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ආනයනවල හිඟයක් ඇතිවීමට අවස්ථාව ලබා නොතන බව ජනාධිපති අනු කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ නින්දවූර් සංස්කෘතික මධ්‍යස්ථාන ඉදිකිරීම යළි ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වමින්.
9: ඉන්ද රුපියලට සාපේක්ෂ ඩොලර ටිකක් ඉහළ යමින් තිබෙනවා. අට්ටියගෙන මේක 2022 වගේ කියලා. 22 වගේ වෙන්නේ නැහැ. අපි කිසිසේත්ම අපි ආනයන කරන ඉන්ධන, අපි ආනයන කරන ගෑස්, අපි ආනයන කරන කිරිපිටි, අපි ආනයන කරන පොහොර, අපි ආනයන කරන ඉන්ධන කිසිසේත්ම හිඟයක් ඇති වෙන්න දෙන්නේ නැහැ. ඕගොල්ලෝ සහතික කරන එක. හැබැයි අපිට යම් පීඩනයක් තිබෙනවා. අපි කලමනාකරණය කරගන්න ඕන. දැන් බොහෝ අය මත හදන්න හදනවා. මේක 22 වගේමයි. ගෝටට උන දෙයමයි. එහෙම වෙන්නේ මතක තියා ගන්න. මේ ප්‍රශ්න අපි විසඳනවා. එනිස අපි බහණ්ඩාගාරයේ විශාල මුදල් ප්‍රමාණයක් රැස් කරගෙන තියෙනවා. මේ බහණ්ඩාගාරයේ තියෙන සල්ලි මගේ නෙවෙයි. ඒවා මේ ජනතාවගේ සල්ලි. ඔයගොල්ලෝ බදු ගෙවලා එකතු කරන සල්ලි. ඒවා මගේ සල්ලි නෙවෙයි.
1: මහජන මුදල් අවභාවිත කරන කිසිදු මන්ත්‍රීවරයෙකුට ආණ්ඩුව නියෝජනය කළ නොහැකි බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
9: අපි මුළුමනින්ම දේශපාලන අධිකාරිය හොරකම ඉවත් කරලා තිබෙනවා. කරන්න දෙයක් නැතුව ඒගොල්ලෝ බොරු චෝදනා එල්ල කරනවා. මම ඔබට සහතිකයක් දෙන්නම්. මම, මගේ අමාත්‍ය මණ්ඩලය, මගේ මන්ත්‍රීවරු කිසිවෙක් මහජන මුදල් 7%ක් හොරකම් කරන්නේ නැාස්ති කරන්නේ නැති බව. එහෙම කරන කෙනෙක් හිටියොත් ආණ්ඩුව ඉන්නත් බැරි බව මතක තියාගන්න. පහුගිය කාලේ සිදුවුණු හොරකම් විශාල ප්‍රමාණයක් මම තමුන්වහන්සේලට කියලා තියෙනවා. දැන් අපට බලය තිබෙනවා. ඒ නිසා මේ දූෂිතයන් දඬුවම් දීම අපිට දීපු ජනවරමි තිබුණා. ඒ අපි කරනවා. බස් වලින් සෙනඟ ගනලා පාරේ කෑ ගැහුවා කියලා නීතිය ආපෝ හරවන්නේ නෑ. මේ නීති ස්ථාපිත මම කරන්නේ නැත්නම් වෙන කරන්න කෙනෙක් නැති බවත් මම දන්නවා.
1: රුපියල දැඩි ලෙස ආප්‍රමාණය වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ සිටුත් සමාජ මාධ්‍ය සටහනක් තබමින්. රුපියල ආප්‍රමාණය වීම සම්බන්ධයෙන් පක්ෂ නායකින් එක් වී කතානායකවරයාගෙන් හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටි බවද විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරට සඳහන් කළා. කඩිනමින් මෙරට පොහොර ගැටලුව විසඳීමට කටයුතු කරන ලෙසයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වීරසිංහ පැවසුවේ. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්කමෙන්.
10: මේ රටේ සමස්තම ගොවි ජනතාව ඉතාම අසීරුතාවයට පත් වෙලා තියෙනවා. එක අතකින් වගාව කරගන්න අවශ්‍ය පොහොර ටික මිනිස්සුන්ට නැහැ. අනිත් අස්තෙන් කොහොම හරි අමාරුවෙන් වගාවක් කරගත්ත අයගේ අස්සන්න විකුණා ගන්න බැරි තැනකට පත් වෙලා තියෙනවා. දැන් අද මේ අය කියනවානේ මේ අපේ ඇමතිවරු දෙන්නා දැන් කොහෙද ඉන්නේ කියලා බලන්න ඕන. මේ ගමේ ඒ කාලේ තනකොළ කමින් පස් කමින් හිටපු ඇමතිවරුන්ට අද ටයිකෝට් අන්දලා ගෙනාවට පස්සේ දැන් ඇමතිවරු දෙන්න හොයාගන්න විදිහක් නැහැ.
1: සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන පැවසුවේ රට තුළ දැඩි ආර්ථික ගැටලුවක් නිර්මාණය වී ඇති බවයි.
11: වැරදි කළමනාකාරීත්වය මේ සා විශාල වශයෙන් දැන් මේගොල්ලන්ට රට බාර දෙනකොට තෝරන්නේ 294 ඈද 354ක් වෙලා. ඉතින් ඊයේ දවසට වැඩි වුණා.

0: චන්ද්‍රසේන ඉදිරියේදී. කපිල චන්ද්‍රසේන පදිංචිව සිටි නිවසේ තිබිය ඔහුගේ මුදල් පසුම්බි දෙකක් හමු වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. එම මුදල් පසුම්බිවල තිබී බැංකු කාඩ්පත් තුනක් සොයාගත්තා. එම බැංකු කාඩ්පත් අක්‍රිය කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි පොලිසිය ඉල්ලීමක් කළේ. මහේස්ත්‍රාත්වරයා පොලිසිය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මරණකරුගේ ජංගම දුරකථනය විවෘත කිරීමට ගෙන තිබෙන ක්‍රියාමාර්ග කවරේදැයි විමසා සිටියා. ඊට පිළිතුරු දෙමින් පොලිසිය කියා සිටියේ අදාළ ජංගම දුරකථන විවෘත කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීම සඳහා ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවයි. විමර්ශන කඩිනම් කිරීමට උත්සාහ කරන ලෙස මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නා. මහේස්ත්‍රාත්වරයා පැවසුවේ කපිල චන්ද්‍රසේන බියගේ නිවසට බාහිර පුද්ගලයන් ඇතුළු වී නොමැති බව වාර්තා කර තිබූ බවයි. නමුත් පසුගිය නඩු දිනේ නිවසේ සේවිකාවක් ලබා දුන් සාක්ෂියක සඳහන් කර තිබුණේ එම නිවස තුල පුද්ගලයෙකු සිටි බවටයි. නිවසට රතගාල් දෙකකින් ඇතුළු වීමට හැකියාව ඇති බවත් එම දොරටු වලින් බාහිර පුද්ගලින් මෙම නිවසට පැමිණ නොමැති බවට වාර්තා කළ බවයි පොලිසිය සඳහන් කළේ. පසුගිය හත්වනදා තමන් කපිල චන්ද්‍රසේන හමු වූ බවයි සාක්ෂිකරුවෙකු අධිකරණයේදී සඳහන් කළේ. එම අවස්ථාවේදී කපිල චන්ද්‍රසේනට දුරකථන ඇමතුමක් ලැබී තිබුණා. තමන්ව නැවත අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවට කපිල චන්ද්‍රසේන සඳහන් කළ බවයි ඔහු පැවසුවේ. බැඩිදුර සාක්ෂි විභාගය ලබන 26 වෙනිදා කැඳවීමට නියමිතයි. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට වරෙන් තුනකුත් කර තිබෙනවා. ඒ මාතර එලියකන්ද පාර පිහිටි අක්කරේකා මාර්ග ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් වන නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයේ හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙහිදී බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පැවසුවේ බැසිල් රාජපක්ෂ අසනීපතත්වෙන් විදේශගතව ප්‍රතිකාර ලබන බැවින් ඔහු අද දිනේදී අධිකරණයේ හමුවේ පෙනී නොසිටි බවයි. මෙහිදී වෛද්‍ය වාර්තාද ඉදිරිපත් කර තිබෙනවා. කරුණු සලකා බලමින් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුරංග දිසානායක පැවසුවේ දිගින් දිගටම බැසිල් රාජපක්ෂ අධිකරණයේ මගහැරීම හේතුවෙන් ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කරන බවයි. අටම ස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි අපමත මුදාහරින ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග කර තිබෙනවා. ඒ රුපියල් ලක්ෂ 50ක ශරීර අප දෙකක් සහ රුපියල් ලක්ෂ 1 මුදල් ලැපයක් මතයි. ඇපකොන්දේසි කඩකලොහොත් සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කළහොත් ඇප නියෝගය අවලංගු කරන බවද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නා. හේමරතන හිමියන්ට විදෙස් ගමන් තහනම්. බාලවයස්කර දැරියක අපයෝජනයට ලක් කළ බවට පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්ට චෝදනා එල්ල වුණා. ඉරානය සහ ඇමරිකාව අතර විශේෂ පණිවිඩ හෝමාරුවක් පවතින බව ඉරාන ISNA පුවත් ඒජන්සිය පවසනවා. ඉදිරියේදී සාම සාකච්ඡාවක් පැවැත්වීමට සැලැස්මක් වශයෙන්. ඇමරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ පැවසුවේ ඉරානය තම යුරේනියම් ගබඩා කිරීම අත්හැරීම වහම නතර කිරීමට එකඟ විය යුතු බවයි. ප්‍රතික්ෂේප කළොත් ඇමරිකාව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද මාකෝ රූබියෝ ප්‍රකාශ කළා. පවතින යුද්ධය සහ මූල්‍ය අර්බුද හමුවේ ලෙබනනය නැවත ගොඩනැගීමට විශාල කාලයක් ගතවනු ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. ආර්ථික විශ්ලේෂකයින් පැවසුවේ ලෙබනනයේ ජාතික ආර්ථිකයේ දැවැන්ත කඩා වැටීමට ලක්ව ඇති බවයි. ලෙබනනයේ ඔඩී බැංකෝ පුරෝකථනය කළේ ඊශ්‍රාල පහරදීම් අකණ්ඩව පැවතුනහොත් 2026 දළදේශීය නිෂ්පාදිත වර්ධනය 100% වනු ඇති බවයි. රැකියා හිමිවීම හමුවේ ලෙබනනයේ දරිද්‍රතාවයද වැඩි වී තිබෙනවා. යලි සිරස්තල නිරිතතික මෝසම දිවින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙයි. අත්‍යවශ්‍ය ආනයනවල හිඟයක් ඇති නොවන බවට ජනපතිගෙන් සහතිකයක්. බහලු ප්‍රවාහන ගාස්තු ඉහළට. බැසිල් රාජපක්ෂට වරෙන්තු. ඉරානයේ සහ ඇමරිකාව අතර විශේෂ පණිවිඩ හුවමාරුවක්. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30. ඔබට සුබ රාත්‍රියක්.
1: ලොව පුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: ටවුන්. අපි ලෑස්ති වෙන්නේ එයාලගේ බයිලා හන්න යන්න.
1: වේදිකාව හොල්ලපු තුන්දෙනෙක්ම ඉන්න අලුත්ම ස්ටේජ් ඩ්‍රාම එක තමයි

0: බයිලා.
1: විස්තර අහන්න අපි කතා කළේ ඉෂාර ප්‍රමුදිතට.
0: චමින්දලා බයිලා කියන වගේ යන්නේ.
2: චමින්දලා අපිට මං හිතන්නේ අවුරුදු ගාණක් බයිලා කියනවා අපි අහලා තියෙනවානේ. දේශීයනේ විදේශීය පවා ජාත්‍යන්තරයේ චමින්දලා මේ දවස්වල බයිලා ගගහ රටවල් ගාණක් ගිනි තියෙනවා. ඒ සියලු චමින්දලා වෙනුවෙන් තමයි මේ අලුත් නාට්‍ය අපි නිර්මාණය කරලා තියෙන්නේ. රට බයිලා 60 පැන්නක් චමින්දලාගේ වීර ක්‍රියා. ඒක තමයි අපි මේ නාට්‍ය නම් කරලා තියෙන්නේ. ඉතින් අපි පළවෙනි දර්ශනය රංගගත වෙන්නේ ගාල්ලේ කවුරුත් දන්න හෝල්ඩි ගෝල් ශාලාවේ මේ මාසේ 24 වෙනිදා හවස 3:30 සහ 6:30 දර්ශන වාර දෙකක් විදිහට.
1: කවුද ඩ්‍රාමාවක ඇක්ට් කරන්නේ?
2: හරිම බඩු තුනක් නාට්‍යයේදී හම් වෙච්ච තුන් දෙනාම තමයි මේ නාට්‍යයේ ඉන්නේ. මම ඉෂාර වික්‍රමසිංහ, කුසල් මදුරංග සහ තිලාන් වර්ණජිත් රංගනයෙන් එකතු වෙනවා. එතකොට ප්‍රබෝධ බුද්ධිපියගේ සංගීතය. මේකේ වෙන්නේ බැක් ටු ස්කූල් ෆන්ක්ෂන් අපි මෙතන දෙවියන් දකින්නවානේ. එහෙම ඉස්කෝලේට කාලයක් ගිහිල්ලා වයසරි ගිහිල්ලා ආපහු ගිය සීයලා තුන් දෙනෙක් එකතු වෙලා කරන කතාව කරලියට අඟහරට ආවොත් තමයි ඒ ටික සජීවව දකින්න පුළුවන්. ඉතින් අපි ආදරෙන් ආරාධනා කරනවා ප්‍රේක්ෂාගාර පුරවන ආදරණීය සෞරද ප්‍රේක්ෂකයන්ට.
0: ඉෂාර කොහොමද හැම ඩ්‍රාමා එකකම දෙබස් මතක තියාගන්නේ?
2: ප්‍රැක්ටිස් එක සහ අපි අර රිහර්සල් ප්‍රමාණයක් කරනවා නාට්‍යයකට කලින් මාසයක් දෙකක්. ඉතින් මේ පුහුණුව ලැබිලා ට්‍රැක් එකට වැටුණාට පස්සේ ඔටෝ පයිලට් වගේ තමයි ඔටෝ රන් වෙනවා.
1: Thank you සියතත් එක්ක එකතු වුණාට.
2: ජයවා හැමදාම නාට්‍ය කලාවට සපෝට් කරනවාට සියතර මම කියන්නේ ජනමාධ්‍යවල ප්‍රමුඛ කාර්යක්ෂමතාවක් බලාපොරොත්තු වෙන දෙයක් තමයි නාට්‍ය කලාවට සපෝට් කරන එක. ඒ වෙනුවෙන් සියත හැමදෙච්චම කතා කරනවා ආරංචි විච් එකම අපි නාට්‍ය කරනවා කියලා. Thank you සියත. ජයවා.
1: Talk of the town. Hollywood Darling Hollywood වලට ඇවිත් එතනත් වැඩ පෙන්නන ප්‍රියංක චොප්‍රාට පහුගිය දවසක Global Award එකක් හම්බෙලා තිබ්බා.
0: Los Angeles වල Gold Gala event එකේදී තමයි එයාට මේ Honor Award එක ලැබිලා තිබුණේ.
1: Entertainment field එකේ Global Impact එකටයි cultures දෙකක් connect කරපු නිසායි ප්‍රියංක මේ award එකට ගොඩක් සුදුසුයි කියලා තමයි Gold House organizers ලා කියන්නේ.
0: මේ event එකට ප්‍රියංක ඇවිත් තිබ්බේ එයාගේ අම්මත් එක්ක. ඒ වගේම තමයි එයා එදා ඉඳන් හිටපු ඇඳුම ගැනත් ගොඩක් දෙනෙක් කතා කරලා තිබ්බා.
1: Talk of the town.
3: ඔබ නොදන්න මෙඩිසින්.
4: ඔබ නොදන්න මෙඩිසින්.
5: අදිරුදිර පීඩනය බෙහෙත් නොබී හොඳ කරගන්න බැරිද?
3: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග.
5: බොහෝ වෙලාවට අදිරුදිර පීඩනයට බෙහෙත් බොන රෝගීන් අපෙන් අහන ප්‍රශ්නයක් තමයි මේ රෝගයට බොන බෙහෙත් නවත්තන්න පුළුවන්ද කියන කාරණාව. මේ විදිහට අහන්න හේතුවේ විදිහට බොහෝ දෙනා සඳහන් කරන්නේ ඔවුන් බොහෝ වෙලාවට හිතන දෙයක් තමයි අදිරුදිර පීඩනයට බෙහෙත් දිගු කාලයක් තිස්සේ බොනකොට ඔවුන්ගේ වකුගඩු නරක් වෙනවා කියලා. මේ කතාවේ කිසිම සත්‍යතාවයක් නැහැ. හැබැයි ඔබ අදිරුදිර පීඩනයට බෙහෙත් නොබී හිටියොත් එහෙම රුධිර පීඩනය පාලනය කරගත නොහැකි නිසාම ඔබගේ වකුගඩු වලට හානි සිදු වෙන්න පුළුවන්. ඒ වගේම ඔබගේ මොළයට සහ ඇස්වලටත් මේ විදිහටම හානි සිදු වෙන්න පුළුවන්. ඉතාම කලාතුරකින් සමහර පුද්ගලයන්ට හොඳ ආහාර පාලනයක් වගේම දේහයේ බර හොඳින් පාලනය කර ගැනීම මගින් කාලයක් යනකොට ඔවුන් අදිරුදිර පීඩනයට ගන්න බෙහෙත් නවත්තන්න පුළුවන්. නමුත් මේක කරන්න ඔබට හොඳ කැපවීමක් තියෙන්න ඕනේ. ඒ වගේම ඔබට අදිරුදිර පීඩනය ඇති වෙන වෙනත් කිසිම හේතුවක් නැති වෙන්නත් ඕනේ. උදාහරණ විදිහට ඔබට අදිරුදිර පීඩනය සමගම රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි වීම වගේම දියවැඩියා වැනි රෝගී තත්ත්වයන් තියෙනවා නම් ඔබට මේ විදිහට බරපාලනින් සහ ආහාර පාලනින් විතරක්ම අදිරුදිර පීඩනය සුව කරගන්න අමාරු වෙන්න පුළුවන්. මේ නිසා ඔබ කිසි විටකත් ඔබ අදිරුදිර පීඩනයට ගන්න බෙහෙත් හිතුමතේට නවත්තන්න එපා. ඔබ අනිවාර්යයෙන්ම මේ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. මෙවැනි වැදගත් වෛද්‍ය කරුණු සමගින් ලබන සඳුදාත් අපි හමු වෙමු.
3: ඔබ නොදන්න මෙඩිසින්.
4: ඔබ නොදන්න මෙඩිසින්.
0: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
6: අනුන්ගේ වැරදි හොයන්න කියොත් තමන්ගේ නිවන මගහැරෙන්න පුළුවන්.
7: අනිත්ගේ වැරදි අඩුපාඩු හොයන්නට යන්න අවශ්‍ය නැහැ. තමන් හොයන්නට ඕනි තමන්ගෙන්. තමන් තමන්ව හොයාගත්තොත් පින්වතුනි ඒකෙනා තමයි කවදාකරි සංසාර දුකින් නිදහස් වෙන්නේ.
6: ලංකර ගන්න ධනය අත්හැරෙන බව දන්නවනම් හිතුරි දෙන එක අවසන් වෙනවා.
7: අපි අනාගතේ මොන සැප සම්පත් ප්‍රාර්ථනා කළත් ඒ සැප සම්පත් පින්වතුනි අපේ ජීවිත කරා පැමිණියත් ඒ හැමදේම පින්වතුනි කවදාකරි අනිත්‍ය වෙලා යනවා.
6: සසර ගමනක අවසන නිවන හොයා ගන්න මේ ඉරිදා උදැසන හතට සිය තහන්න.
8: සියත බණමඩුව.
6: මෙවර දේශකයානෝ පූජ්‍ය කෑකල්ලේ ආදිච්ච වංශ ස්වාමින් වහන්සේ.
9: එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න. එක්සයිට් බැටරියක් විලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
10: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න. විශ්වාසය පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරාසෙම
12: කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ඩකින් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා TV, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩිය. අවසන් දිනු මැදින් side by side fridge, laptop, iPhone නැතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න, ගෙවන්න, දිනන්න.
8: මතකද AS දිහා බලාගෙන ආදරේ කියපු දවස?
6: කාටත් හොරෙන්

0: රෝමියෝ ජුලියට් වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඳින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: තාත්තේ මෙන්න ඔයයි අයියයි කියන සින්දුව වෛරල් වෙලා.
3: දුවේක Facebook එකට දැම්මද?
2: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකට රෙජිස්ටර් කරා.
4: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම චාන්ස් එක.
5: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
4: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
5: 98.2 98.4
6: පන්නේ වගේ කමුකකේ ඕ ෆ්‍රේක් නෑ වගේ පටිමුරේ සුන්ස් ෆයිනේ මචං.

0: දැන් වෙලාව රෑ 7 විනාඩියකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසු Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පාන් නෑවාගේ කමුකොකේ
2: ප්‍රේක්
1: නෑවාගේ
2: පතිමුරේ
3: ස්්‍රයින මචං
1: අද විතරයි සිකුරාදා
0: සියතා දෙවයිනපුරා

0: සියතම
1: අනුව අටයි දශම දෙකෙන් අනුව අටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: රාත්‍රී 7යි විනාඩි 15යි.
1: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධයි.
3: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
4: මේ දියසැලිය නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
3: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
1: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
5: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් ගන්න තියෙන්නේ.
6: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
7: නළලේ ගහන්න ඕන හැම එකකින් පටන් මාදියට කරු කියලා.
3: උඩු රවුල තිබ්බට වැඩ නැහැ නම කියන්නේ කියලා. මොකටද කියන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්න එක දිදෙන්න බෑ.
8: sorry.com ඒ වටිනාකමක් නැහැ.
1: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
9: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි
10: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධීන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718312777 Global University Partners නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
11: අයියා මට ඇපල් මලක් දෙන්න.
12: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
11: අයියා මට මල් ගොඩාක් දීලා.
12: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
11: හච් 15 පිස්සුවක්ම තමයි.
13: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
14: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
15: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology Hall, Logistics and Anshikin Sampoorna Karanna. Adama Amatanna, 011-732-1000. NIPM, The City University, The Place to Be.
17: Kadapata, kadapata. Mata kiyanna, me lokinna. Lassanama gana lamaya kawuda?
18: Sandy, Ashchorya, Marshi, Vishmi.
17: Mata pawayawa.
18: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩින් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
17: අන්නා කලින් කියන්නේ පැයි.
19: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
20: සියත හොට් ඇන්ඩ් ස්පයිසි විත් සුදු කොච්චි.
17: අන්න හවස දෙකට සතිය දවස් වල.
21: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
22: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
23: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
17: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714-151-151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
19: සියත පොකට් මනි අනුග්‍රහය.
17: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
24: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
19: සියත දිවයින පුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන් නැවගේ කමුකොකේ
2: හෝ ප්‍රේක්
1: නැවගේ
2: පතිමුරේ
3: සුන්ස් ෆ්‍රයින මචං
1: අද විතරයි සිකුරාදා
0: සියතා දිවයින පුරා

0: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: මට වාසනාව තිබුණා ඔපෙරා හවුස් එකට එකපාරක් යන්න. ඒකේ এডুকেෂනල් ටුවර් එක ගන්නත් මට වාසනාව තිබුණා. මගේ මිත්‍රයෙකුට පිංසිත් දෙන්න මාර ගාණක් ගෙවන්න ඕනේ. යාළුවෝ මචං උඹට පෙන්වන්න නැති ඔපෙරා හවුස් තියෙනවද මචං මෙහෙකි. මට ඇස්වල කඳුළු. ඒ මදිවට පවුලේ කට්ටිය මගේ පිටිපස්සේ. අපේ සෙට් එක දැකලා මිනිහටත් කඳුළු. කඳුළු කඳුළු කඳුළු. ඒ ඇස්තර නෙමේ ගෙවන්න වෙන ගාණ මතක්.
3: කඳුළු විලයි ඔපෙරා හවුස් එකේ.
4: ඔව්. මුලතම දන්න සුපිරි රේඩියෝ ඩබල් අත් එක්ක.

0: ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
1: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
2: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
3: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබාගත හැකි.
4: සුබ දවසක්.
5: අලුත් වෙලා.
4: පහසු වෙලා.
5: තෑගි වැඩි වෙලා.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
7: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
8: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
9: ප්‍රයිම් කලෝරා අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 ප්‍රයිම් ලෑන්ඩ්ස්
10: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
12: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කිකය රුපියල් 25,928 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
13: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය

0: හෝක් ජුවලස් වෙබේ ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගි අවස්ථාවක් තියෙනවා. හෝක් ජුවලස් සෑමදා ඔබ සමගයි.
1: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
2: දොරකුළු ඇරෙන මතක සේප්පෝ.
3: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන්නේ නෝයි.
2: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
4: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
2: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
1: මේ කතාව පටන් ගන්නේ රුකාන්තගේ
5: සුවඳ දෙන මල් වනේ.
1: රයිනි ඉතින් චුට්ටක් දඟයිනේ. එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්. අනුක තමයි කුමාරයා. මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ ගැහෙනවා. ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න හෙට රෑ 7ට සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
6: එක්ස්ට්‍රා ෂොට්ස් සජීවී ප්‍රසංගය. සරිත් සුරිත් විත් නිවුස් සංගීතයත් සමග
2: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින් විමසීම් 0712 792 741 හෝ 0712 992 312.
6: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත FM.
7: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දු වෛරල් වෙලා
8: දුවේක Facebook එකට දැම්මද?
7: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත ටීවී Voice of Family එකටත් register කරා.
8: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
2: සීත Voice of Family.
8: register වෙන්න නම ගම විස්තර 0712 800 800ට WhatsApp කරන්න.
9: ලොකේ
10: අනේ කොහේ හෝ Friday වනා listen සියතම
11: 98.04
10: සියත divine apura

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පාන් නෑවාගේ
2: කමුකුගේ
1: ඕ ප්‍රේක් නෑවාගේ
2: පතිමුරේ
3: සුන්ස් ෆයිනේ මචං
2: අද විතරයි සිකුරාදා
0: සියතා දිවයින පුරා

0: Asia Tata. හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීනි විරන් නැදෙන ස්තරම් තැනක්. රන් පොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති

0: පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
1: තාම ලක් එක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා? ලක් එක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery ekmeligena warranty ek activate kara sama satyekama angal 55 LED TV ekak dina ganna.
2: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
3: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
4: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.

0: අප්පච්චි මට කුරුල්ලෙක් ඕනේ.
1: ඉල් මහේ කුරුල්ලෙක් නම් ඉන්නව පුතේ.
0: අප්පච්චි.
1: ආ ඒ පාර මොකද?
0: මට ජෝඩු දාලා යන්න ඕනේ.
1: ජෝඩු දාලා යන්න ඕන නම් ඒත් ඉන්නවා ඉතින්.
0: කොහෙද ඉතින් ඉන්නේ අප්පච්චි?
1: සියතේ සියතේ සෙනසුරාදු උදේ 10ට සිය තහන්නකෝ.
2: ඔය අම්මට මනාප නම්බන් අපි ජෝඩු දාලා යන්න.
3: ගජින්දු ෆොන්සේකා සහ නිසල කාවින්ද සමගින් හෙට සියත T20.
4: සැන්ඩි ඔයා මේ සාමාන්‍යයෙන් මේ කනත්තල් ගාවින් යන්නේ නැනේ?
0: ඕ මම බයයි මංකලා.
4: බයයි නේද? මට දවසක් හොල්මනක් හම්බෙලා කිව්වා.
0: "හේ මොනවද කිව්වේ?"
4: "කනත්ත ගාවින් ඔයා යනකොට හොල්මන් කෑ ගහගෙන දුවනවලු. ඒ සද්දෙට ඔයා බය වෙනවා."
3: "ආඩං" ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදාසිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට. අනුග්‍රහය
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
6: සියත දිවයින පුරා

0: φεγγάρι που πίνουμε.
1: රෑටයි විනාඩි දෙකයි දැන්.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ.
3: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයිනපුරා
1: පුරුදු විදිහටම සිකුරාදා රෑට පහ වෙනකොට මං ඇවිල්ලා ඉන්නවා. ලස්සන සින්දු ගොඩක් තියෙනවා මං ළඟ. මේ හැම එකක්ම එක ආදරෙන් බෙදා ගන්න තමයි වැන්දා වගේම මගේ බලාපොරොත්තු. 0711982894ට WhatsApp message එකක් එවන්න. නිශාන් ඉන්නවා රෑ 10 වෙනකන් ඔයාලගින්.

0: ප්‍රවෘතිවලට එහාගිය ප්‍රවෘති.
1: පෙබරවාරි මාසේ ඉන්ධන ආනයන කිරීම අපිට වැයුනේ ඩොලර් මිලියන 98යි. මාර්තු මාසේ ඩොලර් මිලියන 216යි. අප්‍රේල් මාසේ ඩොලර් මිලියන 368යි. මේ මැයි මාසේ ඩොලර් මිලියන 522යි. ඒ අපේ රුපියලට තෙරපුමක් ඩොලරයට ඉල්ලුමක් ඇතිකොට තිබෙනවා. අපි මේ වෙලාවේ ආර්ථිකය කළමනාකරණය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බැඳුණු විස්තීර්ණ ණය වැඩසටහනක් එක්ක. ඒ නිසා අපි ඔවුන් එක්ක සාකච්ඡා කරමින් තිබෙන කවර තීන්දුවද අපි ගත යුතු කියලා අපි සතු තිබෙන යෝජනා අපි ඔවුන්ට ඉදිරිපත් කරලා තිබෙනවා. නැවත පැරණි ආර්ථික විනාශකාරී තත්ත්වයක් අපේ රටේ ඇතිවීමට කිසිසේත්ම ඉඩ නොදෙන මම ඔබට සාධිත කරනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: හයි, මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
3: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න ග්ලෝබල් යුනිවර්සිටි පාර්ට්නර්ස් 0718 492 492 0711 2727.
4: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගල් එකෙන් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
5: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
6: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
7: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
7: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි, සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.19.
9: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
10: අංක 8.2 98.4 සියත.

0: Sietomo.
1: 90 tasma deken. 90 tasma hataren.
2: Sieta sicurata.
1: Sieta divina pura.
3: මටත් ලස්සන සින්දුවක් දෙන්න. එහෙම මට WhatsApp message එකක් කියවලා තින්නේ මොරගා එනේ හංසී. ඉතින් හංසී, හොඟක් ආදරෙන් එකතු කරගන්න 0711912947ට අද පළවෙනි message කියවලා තින්නේ ඔයා. කවුද මේ heart එකක් කියවලා තින්නේ? නමක් ගමක් නෑ. හැබැයි ඔයත් ආදරණීය මිනිස්සෙක් කියලා මම දන්නවා.

0: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියන් මං අහන්නේ නෝයි.
1: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
2: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
1: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න අහන්න.
3: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business, computing, design, data science, engineering, languages, psychology හෝ logistics and අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011-732-1000 NIBM The City University The place to be.
4: තාත්තේ මෙන්න ඔය අයියායි කියන සින්දු වෛරල් වෙලා.
5: දුවේක Facebook එකට දැම්මද?
4: Facebook විතරක් නෙවෙයි. මම ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් register කරා.
5: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක. සීත වොයිස් ඔෆ් ෆැමිලි.
6: register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
7: මේ කතාව පටන් ගන්නෙ රුකාන්තගේ.
8: සුවඳ දෙන මල් වනේ.
7: රයිනි තින් චුට්ටක් දඟයිනේ.
8: විසික් කෙරුව සිත යලි අහුල කෙන මි.
7: එතකොට වින්ඩි එයා තමයි මේ කතාවේ ප්‍රින්සස්.
8: මුම්බයි මාගේ මුළු ජීවිතේම හීන බම්පුරානේ.
7: සනුක තමයි කුමාරයා. මේ කතාවේ එක තැනකදී අපිට අතුල අධිකාරිව මුණ ගැහෙනවා. ඉතින් කතාවේ ලස්සනම ටික අහගන්න හෙට රෑ 7ට සිනමන් ලේක් සයිඩ් ඉම්පීරියල් කෝට් එකට එන්න.
9: එක්ස්ට්‍රා ෂොට්ස්. සජීවී ප්‍රසංගය. සරිත් සුරිත් විත් නිවුස් සංගීතයත් සමග.
10: ප්‍රවේශ පත්‍ර ticketsministry.com වෙතින්. විමසීම් 0712-792-741 හෝ 0712-992-312.
9: මාධ්‍ය අනුග්‍රහය සියත ටීවී සියත FM
11: 98.2 98.4 සියත

නෙත්මිම වහගෙන ඉන්නවා කියලා මෙසේජ් එකක් කියවලා තියෙනවා. ලස්සන සින්දුවක් ඕනේ නිශාන්. මම මොරටුවෙන් නෙත්මි. වාවුඟ කාදරෙන් අහගෙන ඉන්නවා. මගේ හොඳම යාළුවා. යවත් එකතු කරගන්න පුළුවන් නේද ඔයාට? සමන්ති යත් ඉන්නවා මේ වෙලාවේ. අපි දෙන්න එක්ක ඔයා වහගෙන ඉන්නවා වැඩ කරන ගමන්. 0711 98 2 98 4 වාට පුළුවන් මනින් WhatsApp message එකක් එවන්න.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: නමකින් රැනවයයි
1: හතර වටේම පත්තර තප්පරේට සියතට
2: සියත පත්තරේ
1: උදේ 7:50ට අනුග්‍රහය

0: ඇතුළතින්ම ශක්තිමත් දරාගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
1: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා? ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
2: අනුන්ගේ වැරදි හොයන්න කියොත් තමන්ගේ නිවන මගහැරෙන්න පුළුවන්.
3: අනිත්ගේ වැරදි අඩුපාඩු හොයන්නට යන්න අවශ්‍ය නැහැ. තමන් හොයන්නට ඕනි තමන්ගෙන්. තමන් තමන්ව හොයාගත්තොත් පින්වතුනි ඒකෙනා තමයි කවදාකරි සංසාර දුකින් නිදහස් වෙන්නේ.
2: ලංකර ගන්න ධනය අත්හැරෙන බව දන්නවනම් හිත රිදෙන එක අවසන් වෙනවා.
3: අනාගතේ මොන සැප සම්පත් ප්‍රාර්ථනා කළත් ඒ සැප සම්පත් පින්වතුන් අපේ ජීවිත කරා පැමිණියත් ඒ හැම දෙයක්ම පින්වතුන් කවදාකරි අනිත්‍ය වෙලා යනවා.
2: සසර ගමනක අවසන නිවන හොයා ගන්න මේ ඉරිදා උදැසන හතට සිය තහන්න.
4: සියත බණ මඩුව.
2: මෙවර දේශකයානෝ පූජ්‍ය කෑකල්ලේ ආදිච්ච වංශ ස්වාමින් වහන්සේ.
5: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
6: අපච්චි මට කුරුල්ලෙක් ඕනේ.
7: ඉල්මහේ කුරුල්ලෙක් නම් ඉන්නව පුතේ.
6: අපච්චි.
7: ආ ඒ පාර මොකද?
6: මට ජෝඩු දාලා යන්න ඕනේ.
7: ජෝඩු දාලා යන්න ඕන නම් ඒත් ඉන්නවා ඉතින්.
6: කොහෙද ඉතින් ඉන්නේ අපච්චි?
7: සියතේ සියතේ සෙනසුරාදු උදේ 10ට සිය තහන්නකෝ.
8: ඔය අම්මට මන අපනම් බං. අපි ජෝඩු දාලා යන්න.
9: ගජිඳු ෆොන්සේකා සහ නිසල කාවින්ද සමගින් හෙට සියත T20.
10: ඉල්මහේ කුරුල්ලෝ කියාගේ නෑම නැවල් තලලා නැවල් තලලා.
11: සැන්ඩි ඔයා මේ සාමාන්‍යයෙන් මේ කනත්තල් ගාවින් යන්න නේද?
6: ඕ මම බයයි මකල.
11: බයයි නේද? මට දවසක් හොල්මනක් හම්බෙලා කිව්වා.
6: "හේ මොනවද කිව්වේ?"
11: "කනත්ත ගාවින් ඔයා යනකොට හොල්මන් කෑ ගහගෙන දුවනවලු. ඒ සද්දෙට ඔයා බය වෙන්න ඕනේ."
12: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට
13: අනුග්‍රහය.
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
13: 98.2 98.4.
14: අද විතරයි සිකුරාදා
13: සියත දිවයින පුරා.

0: දැන්වෙලාව රැනවයයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

කවදාවත් හිතේ ආදරේ හිර කරගෙන ඉන්නපා. කාටමාරි ආදරේ කරනවා නම් යටි කියන්න. මොකද එහෙම නැති වුණොත් එහෙම අපරාධෙ නෙති නේද? සමහර වෙලාවට ඒ ආදරේ අපිලිගත්තොත් එහෙම කොච්චර ශෝක්දනේ. රයිට්. ඉතින් මේ ආදරේ නම් වෙනස් වෙන්නේ නැහැ. රණමේ පහුවෙලා විනාඩි 3යි. මේ අපේ දෙවෙනි පැය 0.7111 98294 වට්ස්ඇප් මැසේජ් එකක් එවන්න.

0: සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
1: වාහන 1500ක් කියනවා, 2000ක් කියනවා, 4500ක් හරි brand new agents විසින් බොහොම අක්‍රමික විදියට LC ප්‍රමාණයක් ඕපන් කරලා තිනවා අන්තිම සුමානේ කියලා. නමුත් අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මේ ගැන සොයලා බලලා මේක ගැන මොකක් හරි අක්‍රමිකතාවයක් වෙලා තියෙනවා, ඒ ගැන තීරණයක් ගන්න කියලා.
2: වාහන 4000ක් ගෙනාවා, කවුරු හරි inside information දීලා ලාභයක් ඔයාගට සම්පූර්ණ වැරදි ගෙනල් තියෙන 1782යි. හැබැයි ඊට කලින් වාහන 7000 ගණන් ගෙනත් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වෙදී. ඒක විතරක් නෙමෙයි මේ ආශිරන කාරණේ. අදාළ බදු වැඩි කරාට පස්සේ මැයි මාසේ 18 වෙනිදා ගෙනලා තියෙනවා වාහන 9420 තොර මේ බදු වැඩිපුර ගෙවන්න ගෙනල් තේ නේනම් අර 1782 පවා සාමාන්‍ය ක්‍රියා පරිපාටිය ඇතුළේ ගෙනාප එකක් මිසක් කිසිදු ආකාරයකට එහෙම තොරතුරු යන්නේ නැහැ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති. Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
3: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
4: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුනේ තායිලන්තයට ආවට පස්සේ.
5: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. Kata karanna 0718492492 0781132777.
6: Kadapata kadapata mata kiyanna me loke inna lassanama gana lamaya kawuda
7: Sandy Australia Marshy Vishmi
6: mata pawayawa
7: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
6: අන්නා කලින් කියන්නේ පැයි
8: හඳයි රුවයි පදමට ගලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
6: අන්න හවස දෙකට සතිය දවස්වල
9: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
10: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
11: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
12: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
13: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
14: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
15: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි, සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
16: 2019 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
8: අංක 8.2 0.4
17: පන්නේවගේ කමුකකේ
18: ඔප්‍රේක්
17: නෑවගේ
18: පතිමුරේ
17: සුන්ස් ෆයිනේ මචං
18: අද විතරයි සිකුරාදා
8: සියත දෙවයින පුරා.

0: Ambienta de Vaina Pura.
1: යන්න මාත් එක අතුරු ගිරි පැත්තට ගිහිල්ලා එන්න. නිමල්, එතකොට ශානක, සංකර, වසන්ත මේ කට්ටිය අපි වහගෙන ඉන්නවලු. ඒගොල්ලෝ පොඩි වැඩක් කොන්ත්‍රාත්තුවක් කරගෙන තියෙන්නේ නේ. දැන් වැඩි ඉවරයිලු කට්ටිය තින්න. දෙයින්නම් රැවණකන් අපි වහගෙන ඉන්නවා කියලා හුඟක් ආදරෙන් අපි යාළු ඔක්කොම මතක් කරන්න කියලා කිව්වා. කිනු යත 1 1 98 1 98 4ට එවගේ මෙසේජ් එකක් ඔයාට එවන්න පුළුවන්. හිත කැමති අයව ආදරෙන් මතක් කරන්න රැ 10ට කලින්.

0: යෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
1: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.

0: හෝම් ජුවලස් වෙබින් ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. හෝම් ජුවලස් සෑමදා ඔබ සමගයි.
1: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි දුරක් සමග දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
2: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන් ඉන්නවා.
3: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
4: මම පුංචි බයිසිකලෙ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
3: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
0: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දුව වෛරල් වෙලා.
5: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා.
6: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
7: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
6: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
8: සියත දිවයින පුරා

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: Rockwemo 7. හතර වටේම පත්තර තප්පරේට සියතට
1: සියත පත්තරේ
0: උදේ 7:50ට අනුග්‍රහය
2: සීඩීවි රන්න ඇදෙන ස්තරම් තැනක් රන් බෝමට ගෙවනවා දැන් උපරිම මුදලක්
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද
5: මොකද්ද මහත්තයා
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: අනුන්ගේ වැරදි හොයන්න කියොත් තමන්ගේ නිවන මගහැරෙන්න පුළුවන්.
7: අනිත්ගේ වැරදි අඩුපාඩු හොයන්නට යන්න අවශ්‍ය නැහැ. තමන් හොයන්නට ඕනි තමන්ගෙන්. තමන් තමන්ව හොයාගත්තොත් පින්වතුනි ඒකෙනා තමයි කවදාහරි සංසාර දුකින් මිදහස් වෙන්නේ.
6: ලංකර ගන්න ධනය අත්හැරෙන බව දන්නවනම් හිතුරි දෙන එක අවසන් වෙනවා.
7: අපි අනාගතේ මොන සැප සම්පත් ප්‍රාර්ථනා කළත් ඒ සැප සම්පත් පින්වතුනි අපේ ජීවිත කරා පැමිණියත් ඒ හැමදේම පින්වතුනි කවදාහරි අනිත්‍ය වෙලා යනවා.
6: සසර ගමනක අවසන නිවන හොයා ගන්න මේ ඉරිදා උදැසන 7ට සිය තහන්න.
0: සියත බණමඩුව.
6: මෙවර දේශකයානෝ පූජ්‍ය කෑකල්ලේ ආදිච්ච වංශ ස්වාමින් වහන්සේ.
8: අප්පච්චි මට කුරුල්ලෙක් ඕනේ.
9: ඉල්මහේ කුරුල්ලෙක් නම් ඉන්නව පුතේ.
8: අප්පච්චි.
9: ආ ඒ පාර මොකද?
8: මට ජෝඩු දාලා යන්න ඕනේ.
9: ජෝඩු දාලා යන්න ඕන නම් ඒත් ඉන්නවා ඉතින්.
8: කොහෙද ඉතින් ඉන්නේ අප්පච්චි?
9: සියතේ සියතේ සෙනසුරාදු උදේ 10ට සිය තහන්නකෝ.
10: ඔය අම්මට මනාප නම්බන් අපි ජෝඩු දාලා යන්න.
11: ගජින්දු ෆොන්සේකා සහ නිසල කාවින්ද සමගින් හෙට සියත T20.
12: සැන්ඩි ඔයා මේ සාමාන්‍යයෙන් මේ කනත්තල් ගාවින් යන්න නේද?
13: ඕ මම බයයි මකලා.
12: බයයි මේක තමයි මට දවසක් හොල්මනක් හම්බෙලා කිව්වා.
13: හේයි මොනවද කිව්වේ?
12: කනත්ත ගාවින් ඔයා යනකොට හොල්මන් කෑ ගහගෙන දුවනවලු. ඒ සද්දට ඔයා බය වෙනවා.
14: ඩාඩං ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
0: අනුග්‍රහය
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
9: හෙට උදේ 8ට
15: බෑවන් කෙල්ලොත් එක්ක
12: ඇයි
15: මම කිව්වා බබා ඔයා තමයි මගේ මුළු ලෝකෙම කියලා
12: ඉති
15: බැලගෙන බැලගෙන ගියානේ වං ඔයාට මා වෙච්චර පොඩියටද පේන්නේ
12: ඇයි වං ඒ
15: පස්සේද වං තේරුනේ රේස් එක
12: ඇයි
15: මගේ කෙල්ලගෙන මම මන්දාකිනිනේ වක්
12: ඈ ඔව්
16: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
17: වටයි දශම දෙකෙන් අනු වටයි දශම හතරෙන්
18: පාන් නැවගේ කමුකොකේ බ්‍රේක් නැවගේ
19: පති මුරේ සුන් ස්පයිඩර් මචං
1: අද විතරයි සිකුරාදා
17: සියත දෙවයින පුරා
12: එමනම් යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ right අපි ආයෙ මොන ගහන්නේ හෙට හවස ලෝකෙ වටේට ගෙහින් එන්න සුබ රාත්‍රියක් මම නිශාන්

0: රාත්‍රී 10යි විනාඩි 1යි
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නෑන්ග්‍රෝ 4 HMO නෑන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පාන් නෑවාගේ කමුකොකේ හෝ ප්‍රේක් නෑවාගේ
2: පතිමුරේ සුන්ස් ෆ්‍රයිනේ මචං
3: අද විතරයි සිකුරාදා
0: සියතා

0: සියතම
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා
2: දෙවලා රාත්‍රී 11යි
3: වේලාව ඔබ වෙත ගෙනාවේ
4: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO Mangrove හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: Κοσμοϊκούμο, σιάτατα. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහබ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ දේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
1: කඩපත කඩපත, මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑන ළමයා කවුද?
2: සෙන්ඩි, ආස්ටෝරියෝ, මාෂි, විෂ්මි.
1: මට පාවයාව.
2: මං කියන්නගේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
1: අන්නා කලින් කියන්නේ පැයි
3: හඳයි රුවයි පදමට කලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
4: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
1: අහන්න හවස දෙකට සතිය දවස්වල
3: 98.2 98.4
5: පන්නේවගේ කොමුකොකේ
6: ප්‍රේක්
5: නෑවාගේ
6: පතිමුරේ
7: සුන්ස් පයින මචන්
5: අද විතරයි සිකුරාදා
3: සියතා දෙවයින පුරා.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: පන් නැවගේ කමුකොකේ
2: ඕ
1: ප්‍රේක් නැවගේ
2: පතිමුරේ
3: සුන්ස් ෆයින මචං
1: අද විතරයි සිකුරාදා
0: සියතා දිවයින පුරා

0: මේ දෙකක් දාගෙන එන්නද?
1: ඇයි කන් දෙක පුරවල කන්නද?
0: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
1: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
2: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
0: නෑනේ අරේ වා
3: සින්දු සියත.
2: ගියත් සපයි දවලේ
4: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල්

0: අත්තේ මෙන්න ඔය අයියායි කියන සින්දුව වෛරල් වෙලා.
1: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි, මම ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
2: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
3: සීත Voice of Family.
2: register වෙන්න නම ගම විස්තර 0712 800 800ට WhatsApp කරන්න.
4: ලොකේ ඔනේ

0: பத்து 11 வினாடி பண்ண சேர்க்கலாம்.
1: හතර වටේම පත්තර තප්පරේට සියතට
2: සියත පත්තරේ
1: උදේ 7:50ට අනුග්‍රහය
3: සීනි විරන්න ඇදෙන ස්තරම් තැනක් රන් පොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
5: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
6: මොකද්ද මහත්තයා?
5: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
7: අප්පච්චි මට කුරුල්ලෙක් ඕනේ.
8: ඉල් මහේ කුරුල්ලෙක් නම් ඉන්නව පුතේ.
7: අප්පච්චි.
8: ආ ඒ පාර මොකද?
7: මට ජෝඩු දාලා යන්න ඕනේ.
8: ජෝඩු දාලා යන්න ඕන නම් ඒත් ඉන්නවා ඉතින්.
7: කොහෙද ඉතින් ඉන්නේ අප්පච්චි?
8: සියතේ සියතේ. සෙනසුරාදා උදේ 10ට සියත අහන්නකෝ.
9: ඔය අම්මට මන අපනම් බං. අපි ජෝඩු
10: ගජිඳු ෆොන්සේකා සහ නිසල කාවින්ද සමගින් හෙට සියත T20.
8: හෙට උදේ 8ට
11: බෑවන් කෙල්ලොත් එක්ක.
12: ඇයි?
11: මම කිව්වා බබා ඔයා තමා මගේ මුළු ලෝකෙම කියලා.
12: ඉති
11: බැනගෙන බැනගෙන කියානේ වං ඔයාට මා වෙච්චර පොඩියටද පේන්නේ.
12: ඇයි වං ඒ?
11: පස්සෙන වං තේරුනේ රේස් එක.
12: ඇයි?
11: මගේ කෙල්ලගෙනම මං දාකිනිනේ වක්.
12: ඈ?
13: ජින්තු පිටියේ මවෙනෝ ජින්තු පිටියේ මවෙනෝ
14: සියත දිවයින පුරා

0: දශම හතරෙන් පනතුරට
1: සියතහගෙන ඉන්න වෙලාව මධ්‍යම රාත්‍රිය 12යි.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see you there.

0: අටයි දශම දෙකෙන් අනු අටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see you there.

Sadıhan Siyata. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට ශාන්තියක්ම උදාවන්නේය.

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය දුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි හදිසි අනතුරු නිවාරණය වන්නේය.

சதகம் சேத බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරුවන්නේය.

එතවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්ගේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක විය සංකා දුර වේවා. ඔබට කිසි විටකත්

சதகம் சேத බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

සුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන්පසු සම්බුදු මහිමයෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන්

අසුරු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙනහැරපාම

බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම උදා

මේ මහානුභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

ඔහුගේමුණු රජතුමාණන් විසින් රන්පතක ලිහා ඔටුන්ෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණ දෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණ දෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී